0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: උදෑසනක් ලස්සන දවසක් අද ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව. වෙලාව උදෑසන 5:35.

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති

0: සතියක ලක්හඩ
1: මෝනිං නිවුස් අලර්ට්.

වාසනාවන්ත සුන්දර දවසක් සුන්දර උදෑසනක් අද ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා ඉරිදා දවස පත්තරවල ප්‍රධාන සිරස්තල කියන සූදානම් වන්නේ ඉරිදා ලංකාදීපයේ මුල් පිටුව ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා වත්කම් බැරකම් ප්‍රමාද කළ 34,000කට දඩ දූෂණ විරෝධී සංශෝධන පනත අල්ලස් කොමිසමට අලුත්

නාවක් ඉඩම් ගැටලු නිරාකරණයට ඇමති මණ්ඩල අනුකමිටුවක්. ඩොලර් බිලියන 3.5 චීන තෙල් පිරිපහදුව අතහැර දමා නැහැ. බලශක්ති ඇමතිගේ ප්‍රකාශය. රටේ අනාගත ආර්ථිකයට කෘෂි ව්‍යාපාර ඉතා වැදගත්. ගල්ලඟුරු ගණදෙනු ලොක්කෝ 4ක් නිදහසට කරුණු කියති පිරිසක් කල්ලිල්ලා.

දෙවෙනි අද මුල්පිටුව ඡායාරූපයක් වාර්තා කරනවා. අත්අඩංගුවටගෙන සිරගත කළ බොදුබලසේනා ජාතික සංවිධායක පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමි නඩු කටයුත්තක් වෙනුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී හිමි නමක විසින් බස් රථය වෙත සිවුරක් වීසි කළ ආකාරය තමයි ඡායාරූපයේ දකින්න ලැබෙන්නේ. ඥානසාර හිමිට නිදහස පතා සංග පාගමනක්. ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට දිවයින ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලය. ක්‍රිකට් නඩුවලට කෝටි 116ක්. සිසුන්ගෙන් 5.7ක් 5.7ක් දුම්බොන බව හෙළිවෙයි. ශිරන්ති නාමල් 1/13 වෙනදා උසාවියට. ශ්‍රී ලංකා ආර්ථිකයේ රිම්මකෙන් ලෝක බැංකුව කියයි. මේ සතියේ මහා වැසි විනිෂ්පාදනය ඉහළට.

සිළුමිණාද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා 2027 අයවැය අධ්‍යාපනය ග්‍රාමීය මාර්ග පානීය ජලය කසල කළමනාකරණයට වැඩිම මුදලක් ජන දිව්‍ය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් වැඩ තහනම් සිටි මහේස්ත්‍රාත් තිල්නගමගේ සේවයෙන් නිරපයි කතානායකට එරෙහි විශ්වාස භංගයට චෝදනා 50ක් 50 නීති රැසක් කැඩූ බව සඳහන් කරලා ජේෂ්ඨ පුරවැසි රැකවරණයට නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් 2014න් පසු අලුත් පරිගණක දී නැහැ තොරතුරු තාක්ෂණයට වර්ධනයට රජයෙන් වසර 5ක ව්‍යාපෘතියක් ලොව විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට රුමේස් තරංග නිර්දේශ වෙයි. පාස්කෝ විමර්ශන වලට අත්අඩංගුවට ගන්න එපා. ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට අත්‍යයි. මෙට්‍රෝ බස් රථ වලට හානි කරන්නන්ට දැඩි පියවර. කෝටි 13ක් සාක්කුවේ දාගත් බැංකු අය කැමි 35 වසක් දඟගෙට වෙලාව උදැසන 6:07 ඔබ ලක්කන්ඩ සමග

0: වෙලාව උදැසන 6:10.
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයත්
4: තමසර කවුරු හරි කොල්ලෙක්වත් තියෙනවා පිස්සුද හලෝ.
5: ඇත්තටම උඹේ නංගිට ෆෝන් එකක් කරන් දුන්නේ. උඹ දන්නවනේ මේ වයස එච්චර හොඳ වයසක් නෙවෙයි කියලා. ඒකේ අපිට වඩා කපටිව ඒකට මොලේ තියෙනවා.
3: අසන්දිමිත
6: ඔයන්න මාද ඒ ළමයට ආව මේ වෙලාවේ ඕනි. අපි ජීවත්වන හරි පුංචි කාලයයි. සමහර දේවල් සමහර අය වෙනුවෙන් අවශ්‍ය වෙලාවේදී කරේ නැති වුණාම පස්සේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා.
7: මට තේරෙන්නේ නැහැ අලු. මං කොහොමද ආපහු සරයක් යාගවද කියලා කතා කරන්න කියලාවත් මට තේරෙන්නේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත නිර්මාණය වූ ජීවිතවල රතු එළිය.
8: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
9: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් අතරින් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන ඇතැයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. දැන් මේ විදිහට නොගෙවි අය සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීම පිළිබඳව තමයි මේ ලංකාදීප පත්‍රයේ මුල්පිටුව වාර්තා කරන්නේ. කොමිසම් සභාව මෙහෙයුම් පුළුල් කළා තියෙන බවත් එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහත්තයා සඳහන් කරනවා. ප්‍රමාද ගාස්තු අය කරගන්නා ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැරවන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. යාවත් කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභින්ගේ අවසන් ලයිස්තුව මේ මස 28 වෙනි දින නිකුත් කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර ඉරිදා ලංකාදීපයට සඳහන් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ තොරතුරු යථාවත් කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මුළු ගණන 31,24,36ක් බවත් එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් තොරතුරු සමීක්ෂණය කර තේරීම් කමිටුව විසින් නිර්දේශ කරන අයදුම්පත් ගණන 29,28,377ක් බවත් සඳහන් කරනවා. 129ක අයදුම්පත් ප්‍රමාණයෙන් AA ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අනුමත කරන ලබ ඇති අයදුම් පත්‍ර ගණන 23,69,677ක් බවත් ඒවාට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනුමැතිය දී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරනවා. ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 11 දක්වා දින දක්වා කාලය විරෝධතා හා අභ්‍යාචනා ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන බවත් ඒ අනුව ඕනෑම අයකුට අදාළ අවසන් ලයිස්තුව මත පදනම්ම ප්‍රාදේශීය ලේකම්වරුන් හමුවේ විරෝධතා හෝ අභ්‍යාචනා ගොනු කළ හැකි බවත් ප්‍රකාශ කරනවා. විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් 2000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. පෙරාදිනිය ඇතුළු සමහර විශ්වවිද්‍යාලවල පසුගිය වසර දෙකේදී 50%ක හෝ බඳවා ගැනීම කර නැතැයි පැවසූ අගමැතිවරිය මේ සම්බන්ධයෙන් තමා උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළ බවත් සඳහන් කරනවා. 75%කට වැඩියෙන් බඳවාගත් විශ්වවිද්‍යාලවල නව බඳවා ගැනීම සඳහා අනුමැතිය දෙන බව ඇය සඳහන් කරන්නේ. මේ අතර විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

යාපනයේ ගුවන් තොටුපළ වෙනුවෙන් පවරා ගැනුණු ඉඩම් වෙනුවෙන් ඒවායේ හිමිකරුවන්ට අදාළ වන්දි මුදලට අමතරව මානුෂීය දේමනාවක්ද අතීතයට බලපාන පරිදි ගෙවීමට කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරනවා. දැන් මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ලංකාදීප ඇතුල් පිටු තුළ ගෙනෙනවා. අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමතිවරුන්ගේ දරුවන් සහ ඥාතීන් ඇතුළු තවත් 20කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන බව අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉදිරියේදී එයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව තමයි කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා තියෙන්නේ. මේ පිරිස විදේශගත වීම වැළැක්වීම සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වෙනවා. මින් වැඩි පිරිසක් තමන් සතු බව පෙන්වූ වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් තිබී සොයාගෙන තියෙනවා. ඉතින් අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා 226 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන් 55 දෙනෙකුම දේශපාලඥයන් බව ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අත්අඩංගුවට පිරිස අතර හිටපු අමාත්‍යවරුන් 16 දෙනෙකු, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු, හිටපු මහ ඇමතිවරයෙකු, හිටපු අමාත්‍ය බිරින්දෑවරුන් 4 දෙනෙකු, හිටපු අමාත්‍යවරුන්ගේ දරුවන් 4 දෙනෙකු, ඒ වගේම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් 6 දෙනෙකු සිටින බවත් සඳහන්. සියලුම ශ්‍රේෂ්ඨවල ගුරුවරුන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔන්න ඉතින් ගුරුවරුන්ට වැදගත් වෙන පණිවිඩයක් මේක. සියලුම ශ්‍රේෂ්ඨවල මේ ක්‍රමවේදය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. නෛතික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය සකස් කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න සඳහන් කරන්නේ. සියලුම ගුරුවරුන්ට ඉදිරියේදී මේ ක්‍රමවේදයට අනුගත වීමට සිදු වෙන බවත් ඔහු සඳහන් කරනවා. යෝජනා වී ඇති ආකාරයට ගුරුවරුන් නැටියට ක්‍රියාත්මක වීමට ලියාපදිංචියක් සහ බලපත්‍රයක් ගත යුතු බවත් මේ රජයේ යෝජිත ප්‍රතිපත්තිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. අධ්‍යාපන සභාවෙන් කෙරෙන්නේ ගුරු වෘත්තියේ වෘත්තීය භාවයේ රැක ගැනීම බවත් ගුරුවන්ට තිබිය යුතු සුදුසුකම් සහ නිර්ණායක එතනින් තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. වෙලාව උදැසන 6යි විනාඩි 21යි. ඔබ ඉන්නේ ලක්කන්න සමග.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 25යි. ලොව විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට රුමේස් තරංග නිර්දේශ වෙයි. අන්තර්ජාතික පිටියේ දැක් වූ විශිෂ්ට දස්කම් මත ලෝක මල්ල ක්‍රීඩා සම්මාන උළෙලේදී පිරිනැමෙන වසරේ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්මානයේ වෙනුවෙන් ශ්‍රී ලංකා අහිල්ල විසිකිරීමේ ශූර රුමේස් තරංග ඇතුළුව ක්‍රීඩකයන් 10 දෙනෙකු නිර්දේශ වෙලා තියෙනවා. මේ සඳහා ආසියාවෙන් එක් ඇති එකම ක්‍රීඩකයා වන්නේද රුමේස් තරංග. වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ පොරටුව හිටපු දිසා විනිසුරු තිල්න ගමගේ තනතුරේ නිරපීමට අධිකරණ සේවා කොමිසම් සභාව තීරණය කළා තියෙනවා. වැඩ තහනම් කිරීමෙන් පසු හිටපු මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් කොමිසම මේ තීරණය අරගෙන තියෙන්නේ. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත් වලට අනුව මාර්ග සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පානීය ජලය ඇතුළු විවිධ ජල අවශ්‍යතා සපුරාලීම, කැලිකසල කළමනාකරණය සහ අධ්‍යාපනය වෙනුවෙන් පමණක් එනම් රුපියල් ට්‍රිලියන 2කට ආසන්න මුදලක් රජයේ විසින් වෙන් කළ තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 733ක්, ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 500ක්, නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 82.3ක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීම අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 79.8ක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 26ක් සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 328ක් වෙන් කළා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 590ක් වෙන් කළා තියෙනවා. සිලුමින දිවයින ලංකාදීප ප්‍රවෘත්ති අරගෙන අතරතුරේදී ලක්කන ප්‍රවෘත්ති අංශයේ ලබා දෙන තොරතුරු වෙත අවධානය යොමු කරද්දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් හබරණ ජාතික පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එෙහිදී අදහස් පළ කළ අගමැතිතුමිය
1: මේ 2025 2026 අපි යම් විශ්ලේෂණයක් කරනකොට උතුරු මැද පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල අතින් ටිකක් පහළට වැටිගෙන එන ට්‍රෙන්ඩ් එකක් අපි දැක්කා. ඒකත් එක්ක අපි උතුරු මැද පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාටම යෝජනා කරා මේ විදියට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහත වැටෙන්න දෙන්න බෑ, අපි විශේෂ අවධානයක් දීලා උතුරු මැද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නම් වන්න සියලු දෙනාම මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අමාත්‍යාංශයක් හැටියට රජයක් හැටියට අපි ගන්න පුළුවන් සියලු පියවර ගමු කියලා පළවෙනි වසරේ අලුත් විෂයමාලාව අපි 2026 ආරම්භ කරා. අලුත් විෂයමාලාව 6 වසර දරුවන්ට අපි 2027 ජනවාරි මාසයේ ආරම්භ කරනවා. හැබැයි අලුත් විෂයමාලාවකින් විතරක් අපිට අධ්‍යාපනයේ පරිවර්තනය ලබා ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ලබා ගන්න බෑ. ඒ අලුත් විෂයමාලාවට සරිලන භෞතික පහසුකම් සහ මානව සම්පත් අපි හදා ගන්න ඕනේ. ඉතිහාසයේ වැඩිම ගුරුවරුන් ප්‍රමාණය මේ අවුරුද්දේ අපි බඳව ගන්න නියමිතයි. ගුරුවරුන් 23,000ක් ජාතික වශයෙන් බඳව ගන්න විභාග තියලා දැන් ප්‍රතිඵල දීලා ඉල්ලුම් කරපු 46,000ක් අපි ඉන්ටර්විව් කරන්න ඕනේ. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගන්නවා වගේම මේ අවුරුද්ද තුල විද්‍යාපීඨ සහ BEd උපාධිය ලබාගත් ගුරුවරුනුත් බඳව ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එන අවුරුද්ද මුල වෙනකොට ගුරුවරුන්ගේ පුරපාඩු සෑහෙන දුරකට අපිට පුරව ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

0: වෙලාව උදැසන 6:30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.
3: ෆොටෝ දෙක

මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. ඔබ නොදනුවත්තුම වාසනාවන්තයෙක් වාසනාවන්තයක් වෙලාද ඊයේ ගත්ත ලොතරැයි පත් බලන්න නොහැකි වුණා නම් මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධන නිධානය හඳහන අද සම්පත ජය සුබ දවසක් ලොතරැයි අතට ගන්න ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වෙච්ච ඔබට ප්‍රතිඵල කියන්න සූදානම්. මුලින්ම ගන්න 6336 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ඩී අක්ෂරය තමයි ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණේ. අංක 9 2 1 5 8 3 මහජන සම්පත 6336 වන වාරයේදී ඩී අක්ෂරය 9 2 1 5 8 3 ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසෙත 6578 වන වාරයේදී Y අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණේ. අංක 4 අංක 61 අංක 64 සහ අංක 73 ඔබට වාසනාව උදා කළේ. ගොවිසෙත 6578 වන වාරයේදී Y අක්ෂරය තමයි ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණේ. අංක 4 අංක 61 අංක 64 අංක 73 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. මෙගා පවල උතරයියේ 2684 වන වාරයේදී ඊ අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 6 අංක 20 අංක 33 අංක 46 සහ අංක 65 වාසනාව උදා කළේ. මෙගා පවල උතරයියේ 2684 වන වාරයේදී ඊ අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 6 20 33 46 සහ 65 වාසනාවන්ත අංක උනේ. මේ කියන්නේ සූදානම් වන්නේ ධන නිධානය 2366 වන වාරයේදී ඩී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 36 51 54 සහ 66යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2366 වන වාරයේ ධන නිධානය ඩී අක්ෂරයේ අංක 36 අංක 51 54 සහ 66යි වාසනාව ගිනාවේ. හඳහාන 1645 වන වාරයේ ලොතරැයි අතට ගන්න වෘෂභ ලග්නයේ ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 6 අංක 28 අංක 40 සහ අංක 45 ඒ රාත්‍රී දිනු මදෙලද ලොතරැයි ප්‍රතිඵල අතර හඳහන 1645 වන වාරයේදී වෘෂභ ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 6 අංක 28 අංක 40 සහ 45 ඔබට වාසනාව උදා කළේ. අද සම්පත 911 වන වාරයේදී රටාව උනේ 83 5 8 3 1 5 8 3 ඩී අක්ෂරය. අද සම්පත 911 වන වාරයේදී රටාව 83 5 8 3 1 5 8 3 ඩී අක්ෂරය. ජය ලොතරැයි 604 වන වාරයේදී අයි අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණේ. අංක 5 6 8 3 ජය ලොතරැයි 604 වන වාරයේ අයි අක්ෂරයේ ජයග්‍රහී වාසනාවන්ත අක්ෂරය බවට පත් වුණා. අංක 5 6 8 3 වාසනාවන්ත අංක උනේ. සුබ දවසක්. 452 වන වාරයේදී සිංහල ලග්නයේ ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ. අංක 14 30 43 වාසනාව උදා කළා. 452 වන වාරයේ සුබ දවසක් ලොතරැයි සිංහල ලග්නයේ ජයග්‍රහී ලග්නය බවට පත්වෙද්දී අංක 14 30 43 වාසනාවන්තයන් බිහි කළා. සුබ දවසක්. ජය. අද සම්පත හඳහාන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු සියලු දෙනා ලොතරැයිපත් බලලා මේ වන විට වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:35 ඔබ ලක්කඩ සමග

ඇල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සත්‍යයක ලක්හඬ

0: දෙන පරිභෝජනය කරන පාරිභෝගිකයින් සමහර වෙලාවට කල්පනා කරනවා ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. පෞද්ගලික සමාගම් සඳහන් කරන මිලට ඉන්ධන මිල වැඩි කරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහත්තයා සඳහන් කරනවා. ඒ වුණාට පෞද්ගලික සමාගම් සැපියුම් සීමා කර දිගින් දිගටම ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්නේ නම් ඒ වෙනුවෙන් නීත්‍යානුකූලව පියවර ගන්නා බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් පෙබරවාරි මාසයට සාපේක්ෂව තෙල් මිල ඉහළ ගියාද කියන එක කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න අහන්නේ සමාජයේ. එහෙම බැලුවහම එක පැත්තකින් අපි ලෝක විලදවලට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කළා නැහැ. ඒ වගේම තමයි සැලකිය යුතු කොටසක් අපි කලින් සැරේ බිලියන 57ක් වෙන් කරා සහන ආධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස 3 සඳහා බිලියන 41ක් වෙන් කළා තියෙනවා සහන ආධාර සඳහා. ඉතිරි කොටසක් අපි මේ සමාගම් වලට කියනවා ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කිරීම කරන්න පුළුවන් කක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරා ගන්න ඕන. ඒකේ සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. මේ දවස්වල විශාල කතාබහක් තියෙනවා සමහර පෞද්ගලික ඉන්ධන හල් වල ඔවුන් තෙල් කැපයුම සීමා කරලා තියෙනවා. අපි යාලට කියන්න ඕන ඒගොල්ලෝ කියන මිලට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අදාළ ගිවිසුම් වල තමන්ගේ ඒ මිල සූත්‍රයට අනුව තමන්ගේ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක කැමැතිනම් භාවිතා කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙනවා කරනවා නම් අපි ඒ සඳහා පියවර ගන්න නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගන්න අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී ඒ කට්ටිය මෙතෙන්ට ගේනකොට වෙ තරංගකාරී වෙළඳ පොළෙන් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම දැන් වෙලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ දාන්න කියන බලපෑම තමයි මේ කරන්නේ. අපි ඒක කීයටවත් රජ හැටියට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කැමතිනම් වෙළඳ පොළේ ඉඳිමින් සාධාරණ මිලකට තෙල් අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධන පාරිභෝගිකය අපහසුතාවයට පත් කරන්නේ නැතුව ඒ වගකීම ඉෂ්ට කරන්න ලංකා ඛනිජ තෙල් නීතිකර සංස්ථාව හැටියට අපි කටයුතු කරනවා.
2: තෙල් හිඟයක් තියෙන ලැබුණා.
1: තෙල් හිඟයක් නෑ. ඔබ තුමා කිව්වොත් ඔය පොදු ජනතාව අනවශ්‍ය විදිහට බය කරන්න එපා.
3: FM 93.5 FM 93.7 ලකන්න

0: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා තියෙනවා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුපට මොකද වෙන්නේ? ඉදිරි අයවැය පිළිබඳව අවධානය යොමු කරද්දී බොහෝ දෙනෙක් කල්පනා කරනවා එහෙම. ඊළඟට පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඉදිරි අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා සඳහන් කරනවා. විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට ඒ අයවැයෙන් අවධානම් දීමනාවක් වගේම විද්‍යුත් යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බවත් බැංකුව හා මූල්‍ය ආයතන නිලධාරීන් සමග කුරුණෑගලදී පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙන්න මේ විදිහට කියනවා.
1: සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙනවා ජනවාරි පළවෙනිදා ඉඳලා. ඔබ දන්නවා අවස්ථා තුනකදී පෙර වර්ෂයේත් මේ වර්ෂයේත් ලබන වර්ෂයේත් මේ වැටුප් වැඩිවීම සිද්ධ වෙනවා. මේ සඳහා රජයේ වැටුප් වැඩිවීමේ කොටසට පමණක් කෝටි 33,000ක මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පොලිස් සේවය ගත්තම අපි පොලිස් සේවයටත් ඒ පොදු වැටුප් වැඩිවීම තියෙනවා. ඊට අමතරව අපි ඔවුන්ට විද්‍යුත් යතුරු පැදි අපි දැනට සැලසුම් කරලා තියෙනවා 65,000ක් පමණ ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ වගේම පොලිස් සේවයේ ඉන සියලු නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබන අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් පහසුකම් රාශියක් කොහොමද ලබා දෙන්න ලබන අයවැයෙන් පියවර ගන්න. විශේෂයෙන් අපේ රජය ආවට පස්සේ සමස්ත රාජ්‍ය සේවයම මූලික වැටුප වැඩි කරා. මූලික වැටුප වැඩි කරනවා කියන්නේ විශ්‍රාම වැටුපට ඍජුව බලපානවා. ඒක පොලිස් සේවයටත් අදාළයි. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ ගැටලු යම් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ ගැටලු වලටත් විසඳුම් ලබා දීමට මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා පියවර ගනිමින් ඉන්නවා. ඒක ඔබට ලබන 12 වෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පවත්වන ලබන අයවැය කතාවේදී හෙළි කරගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 3කට වරදකරු කරනු ලැබූ කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා ලෙස සේවය කළ නිලධාරියාට බරපතල වැඩ සහිත වසර 35ක සිරදඬුවම් හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිසාන්ති අමරතුංග මහත්මිය නියම කළා තියෙනවා.

0: දින කිහිපයක් තුල අනතුරු හයක් පමණ වාර්තා වෙමින් මෙට්‍රෝ බස් රථවලට හානි සිදු කිරීම පිටපස කුමන්ත්‍රණයක් සිදු වෙනවාදයි පූර්ණ විමර්ශනයක් සිදු කොට ඊට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු කිරීම ගැන සොයා බලා පොදු දේපළ පනත යටතේ තක්සේරු කොට අධිකරණයට ඉදිරිපත් කරමින් දැඩි නීති පියවර ගැනීමට කටයුතු කරන බව රථවාහන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WP සේනාධීර සිළුමිණට සඳහන් කළා කියලා මෙට්‍රෝ බස් රථවලට හානි කරන්නන්ට දැඩි නීති පියවර කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට බොහෝ අංශවලින් ඉදිරියට පැමිණ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්තයා සඳහන් කරනවා. ලෝක බිත්තර දිනයට සමගාමීව පැවති පෝෂණ ගුණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් නාමල් මහත්තයා මෙන්න මෙහෙම කියනවා.
1: පෝෂ්‍යදායී රටක් විදිහට ඉස්සරහට යනකොට බිත්තරේ කියන කපට ඉතාමත්ම වැදගත්. අපි දැන් මෙතන පුංචි දරුපැටව ඉන්නවා. දරුපැටවුන්ට පාසල් ඉදිරි ගන්නවා. සමබල ආහාර වේල පිළිපතු. මේ සමබල ආහාර වේල අනිවාර්යම තියෙන එකක් තමයි බිත්තරේ. ඒතකොට බිත්තර අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දැනට අපි නිෂ්පාදනය කරනවා. 2022 වකවානුව තුළ අපි එක පුජ්ජල බිත්තර පරිභෝජනය 90 ගණන් වලට වැඩුණා. එතකොට 112ක් වෙනකොට අපිට 115ක් විතර බිත්තර අතිරික්තයි වෙනවා. එවනම් දැන් වර්තමාන වෙනකොට තාමත් අපි එක පුජ්ජල බිත්තර පරිභෝජනය 150ට මිල්ලා නැහැ. හැබැයි අපි අඩුවෙන් කාලා අපිට අතිරික්තයක් වෙනවා නම් අපි බිත්තර වලින් සම්පෝසි තුනයි කියලා අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. තොන්නෝ ඒ தත්ත්වය තුල එමනම් අපි පිටතර පරිභෝජනී තා වැඩි කරන්න ඕනේ. අපි අද ඉන්න මට්ටම දෙගුණයකට එහා යන්න ඕනේ. දෙගුණයකට එහා ගියොත් තමයි අපිට පෝෂණී පිළිබඳව යම්කිසි අදහසක් රටක් විදිහට අපට හිතන්න පුළුවන් වෙන්නේ.

වෙලාව උදැසන 6යි විනාඩි 55යි. බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා නුවරසිට කොළඹ දක්වා දැවැන්ත සංඝපාගමනක් පැවැත්වීමට කටයුතු යොදා තියෙනවා කියලා තමයි දිවයින මුල්පිටුව වාර්තා කරන්නේ. ඒත් එක්කම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට බරපතල වැඩ සහිතව සිරදනුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි වෙත බන්ධනාගාරයේදී වැඩ පැවරීම, ඒ කියන්නේ වැඩ පාටිය මේ සතියේදී සිදු කරන බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට සදාහන් කළායි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. යනුව බොහෝ දුරට උන්වහන්සේ මුද්‍රණ අංශයට යොමු කරනු ඇතැයි ඔහු සදාහන් කරනවා. මීට සති කිහිපයකට පෙර බන්ධනාගාරගත කෙරුණු හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න මහතාත් මෙම මුද්‍රණ අංශයට අනුයුක්ත කළා තියෙනවා. සිසුන්ගෙන් 5.7% දුම්බොන බව හෙළිවෙනවා. වයස අවුරුදු 13-17 අතර පාසල් සිසුන්ගෙන් 5.7% දුම්පානය කරන බව ශ්‍රී ලංකාවේ පාසල් පාදක ගෝලීය ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවක් මේ විදිහට හෙළි කරනවා. ඉතින් තවත් 9.7% වෙනත් දුම්කල භාවිතය කරන බව තහවුරු වෙලා තියෙනවා. මධ්‍යසාර සහ මද්දවිතරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සම්පද්ද සේරම් මහතා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. ජීවිතේ කවදා හෝ දුම්වැටි පානයට උත්සාහ කර ඇති සමස්ත ප්‍රතිශතය 12.8%, ඒ වගේම 21.3% පිරිමි සහ 105.1% ගැහැණු ළමුන් බව වාර්තා වෙනවා. තවදුරටත් මේ පෙන්වා දීලා තින්නේ දුම් රහිත දුම්කොළ භාවිතයේ 7.3% බවත්, ඕනෑම ආකාරයක දුම්කළ භාවිතයේ 9.7% බවත් සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා. 2010 වසරේදී ඉන් පසුව උපන් දරුවන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කරන පනතක් ගෙනෙන ලෙස යෝජනාවක් මේ වන විට ඉදිරිපත් කර තියෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර අනුමැතිය ගන්නා ලෙස ඉල්ලා තියෙන්නේ. නමුත් තවමත් ඒ නීතියක් වෙලා නැහැ. යෝජනා ක්‍රියාත්මක වුවොත් 2031 වසරේදී වයස අවුරුදු 21 සම්පූර්ණ වන අයටද දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 57යි. News Alert. Sports Roundup.

ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී පදක්කම් තුනක් දිනු ශ්‍රී ලංකාව ආසියාවේ 28 වැනි තැනට පත්වන්නේ ජපානයේ නගෝයා හිදී 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නිමවුනේ රටවල් 46ක් අතරින් ශ්‍රී ලංකාවට 28 වැනි ස්ථානය හිමි කර දෙමින් මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 156ක් එක්ුණා ක්‍රීඩා 25ක් වෙනුවෙන් තමයි එසේ ක්‍රීඩිකාවන් එකතුනේ මේ තරගාවලියේදී පෙර සිටම රන් පදක්කම් බලාපොරොත්තු වුණු හෙළ විසිකිරීමේ සූර රුමේස් තරංග ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගනිද්දී සෙසු පදක්කම් දිත්තේ හිමි කර දීමට සමත්ුනේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් පිළ රිදී පදක්කම දිනාගත් පළමුවරට ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට ක්‍රීඩකයෝ සමත් වුණා. ආසියාවේ පෙරා ක්‍රීඩකයන්ගේ දස්කම් උදෙසා ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරනු ලබන ආසියානු පෙරා ක්‍රීඩා උළෙලේ ලබන ඉරිදා ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයාහිදී ආරම්භ වීමට නියමිතයි. මේ මස 24 වෙනිදා දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ඉසව් 492ක් යටතේ ක්‍රීඩා 18ක් ඇතුළත් වෙනවා. රටවල් 41ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ නිලධාරීන් 4000ක් පමණ එක්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කකින් සමන්විත කණ්ඩායමක් එක්වෙනවා. මේ සඳහා මල්ල ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13ක් පිහිනුම් මේසපන්දු සහ රෝදපුටු ටෙනිස් තරඟ ඉසව් සඳහා දෙදිනක බැගින්ද බැඩ්මින්ටන් තරඟ ඉසව්වට ක්‍රීඩකෙක්ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. ආසියානු පෙරා ක්‍රීඩා තරඟ බිමට ශ්‍රී ලංකාවෙන් 20ක්

0: වෙලාව උදැසන 6යි විනාඩි 59යි.
1: කාටුන්ස්
0: සතියක පත්තරවල විස්තර නිමා කරන්න අංජනගේ ටෝක් කාටුනේ තෝරගන්නේ ලංකාවේ අපරාධ නීතියට හයියක් ලැබී ඇත්තේ දැන්. මෙච්චර කල් ඇල්ලුවට හපන්න බැරුවනේ හිටියේ. සතියක පත්තර විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සතියන්තයක් ඔබට වසන්තයේ මුදා වේවා.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhanda.

0: අයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත සුබ උදෑසනක්. උදේ 7:04 වෙලාව. අද ඔක්තෝබර් මාසේ 11 වෙනිදා ඉරිදා දවස. ජීවිත දවස් වාසනාවන්ත දවසක්, අලුත් දවසක්. අපි හැම සතියම මතක් කරනවා වගේ රනිල් දැන් වැස්ස වැටෙන නිසා වතුර ටිකක් එකතු වෙලා ඩෙංගු මඳුරුව බෝ වෙන්න පුළුවන් අවදානම තියෙන දැන් ටික පිරිසිදු කිරීමේ දවස මේ. අපි ගිය සුමානෙත් කතා කළා මේ ගැන. අඩුම සතියකට එක දවසක පැය භාගයක වෙලාව වෙන් කරගෙන ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානම ඇති ස්ථාන ටික පිරිසිදු කරලා ඉවත් කළා. මේ රට ඩෙංගු වලින් තොර රටක් කරන වගකීම ඉටු කරන්න අද දවසෙත් ඔබේ වෙලාව වෙන් කරගන්න නිවාඩු දවසක් නිසා මේ පණිවිඩය අපි මතක් කරන්නේ. අයිබෝන්
1: මේ මොදුසංග උතුම්ම මෙන්න මෙහෙම කතාවක් මට කියන්න හිතුණා. මේ කිසිදා වැරදි නොකරන එකම මිනිස්ස කවුරු කියලාද ඔයා හිතන්නේ? කිසිදා වැරදි නොකරන එකම මිනිස්සා කියන්නේ කිසිවක්ම නොකරන මිනිස්සා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි වැඩ කරොත් තමයි වරදින්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, සෑම අසාර්ථක පාඩමක් ඇතුළෙම තියෙන පාඩමක් ගැබ්බෙලා. ඒ කියන්නේ මේ ඇත්තටම සැබෑ අන්තරාය වෙන්නේ වැරදි සිද්ධ වීම නෙවෙයි, අසාර්ථකයි කියලා බිය වෙලා නේද වැඩක් කරන්න බය නිසා වැඩ නොකර ඉඳීමෙන්, එහෙම නැත්නම් වැඩක් කරන්න උත්සාහ නොකිරීමෙන් තමයි සැබෑ අන්තරාය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයා කවදාවත් එතකොට සාර්ථක වෙන්න තියා මුකුත් කරන්න වෙන්නේ නැහැ ඔයා වැඩේ නොකරන නිසා. ඒ නිසා වැරදි වෙන්නේ වැඩ කරන මිනිස්සු අතින්. ඒ නිසා වැඩ කරන්න බය වෙන්න එපා කියලා තමයි උදේම අපිට කියන්න තියෙන්නේ.
0: පිඟම් බිඳුනේ පිඟම් හොදන මිනිස්සු අතින්නේ.
1: ඔව්.
0: ඒ නිසා වැඩ කරන්න, වැරදි අතපසු වීම ඕන තරම් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් ඇතුළෙම ආයේ ඒ වරද නොවෙන්න තමන් අත්දැකීමක් එකතු කරගෙන දිගටම වැඩ කරමු. එක පාරක්, දෙපාරක්, තුන් පාරක් නෙවෙයි, සමහර වෙලාවට ජීවිතේ 10,000 වාරයක් අපිට වරදින්න පුළුවන්. හැබැයි අන්තිමට අපිට සතුරු වෙන්න පුළුවන් තැනක් තියෙනවා. අපි නිකම්ම ඉන්නේ නැතුව මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කළා.

ITN. සතියක ලක්හඩ යුටර්න් අයිබෝන්. ඉතින් අද දවස ඔයාට කොහොමද? මොහොතක් නතර වෙලා හදවතටම තට්ටු කරලා අහන්නකො, ඇත්තටම ඔයා හොඳින්ද කියලා. අද දවස ඇතුළේ ඔයා කී දෙනෙක්ගෙන් කොහොමද කියලා කොයි තරම් වතාවක් අහයිද? ඒ වගේම ඇතුළාන්තයෙන් කොච්චර කඩාගෙන වැටලා හිටියත් කී දෙනෙක් නම් මම හරිම හොඳින් කියලා හිනා වෙලා ඔයාට උත්තර දෙයිද? ඒත් එක්කම මොහොතක් නතර වෙලා ඔයාගෙන්ම මේ ප්‍රශ්නය ඇහුවද හැමෝටම පේන්න මූණට හිනාවක් වාගෙන හදවත ඇතුළේ හිරකරගෙන විදවන ඒ නිහඬ වේදනාව තව කොච්චර කල් ඔයා තනියම දරා ගන්නද? හැමදාම අනිත් අය වෙනුවෙන් හයියට හිටපු ඔයාට දැන් හොඳටම මහන්සි ඇති. ඔයාට විවේකයක් ඕන කියලා දැනෙනව නේද? හැමෝගෙම ප්‍රශ්න අහලා ඒවට උත්තර විසඳුම් හොයන ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය ගැන අද ඔයා ඔයාගෙන් අහන්න. ඒ ගැන අහන්න සමහර විට ඔයාට කවුරුවත් මුණ නොගැසෙන්න පුළුවන්. සමහර වෙලාවට අද දවසේ ඔයාට ඕනේ තවත් උපදේශයක් නෙවෙයි, ඔයා කියන දේ විනිශ්චය කරන්නේ නැතුව හදවතින්ම අහගෙන ඉන්න පුළුවන් කෙනෙක් විතරයි. අපි ඇත්තටම ඇඟට උණක් හැදුනම ඉක්මනින් බෙහෙත් ගන්නවා. ශරීරයේ තුවාලයක් වුණාම අපි ඒකට සාත්තු කරනවා. ඒත් අපේ හිත තුවාලුනා, ඕවා ගණන් ගන්න එපා. ඕවා ඕනවට වැඩිය හිතන්න එපා. ඔයාට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඔහොම දුර්වල වෙලා කොහොමද? ඔයා බොහොම ශක්තිමත් කෙනෙක්නේ. මේ වගේ වචන ඔයා ඕන තරම් අහලා ඇති. මතක තියාගන්න, තවත් කෙනෙක්ගේ වේදනාවක් ඊට වඩා විශාල වුණා කියලා ඔයාගේ හදවතේ තියෙන වේදනාව කිසිම දවසක අවලංගු වෙන්නේ නැහැ. මානසික සෞඛ්‍ය කියලා කියන්නේ නිකම්ම මානසික රෝගයක් නැතිව ඉන්න එක නෙවෙයි. ජීවිතේන කුණාටු මැද්දේ නොසැලී ඉන්න, බැඳීම් ආදරයෙන් රකින්න, හැඟීමක් කලමනාකරණය කරගෙන ජීවිතේට අලුත් අර්ථයක් හොයාගන්න අපිට උදව් කරන අදෘශ්‍යමාන යහපැවැත්මක්. අපි හැමෝටම මානසික සෞඛ්‍යයක් තියෙනවා. ඒ නිසා ඒක රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්. මම යෝජනා කරනවා ඔයා අද මොහොතක් නතර වෙලා ඔයාගෙන් ඔයාට කොහොමද කියලා අහන්න. ඔයාගේ ප්‍රශ්න එකින් එක පෙළගස්වා ගන්න. ඔයාගේ හිතේ තියෙන පා හිර කරගෙන විඳවපු අත්දැකීම ඔයා ඔයාටම කියන්න. ඔයාව අහන්න පුළුවන් ඔයාට ආදරය කරන කෙනෙක්ට. ඒ නිසා මුලින්ම ඔයාට ආදරය කරන ඔයාට ඔයාගේ ප්‍රශ්න කියලා ඉතාම අවංක උත්තරයක් හොයාගන්න. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
6: උදේ 7යි විනාඩි 17යි වෙලාව මොකද වෙන්නේ රණේ
7: මේ මදුසංක දැන් වීකෙන්ඩ් මැගසින් අහන ගොඩක් අය ප්‍රශ්නයක් තිබ්බා මේ ඇයි ඔයගොල්ලෝ දැන් ඉස්සර වගේ ප්‍රශ්න අහන්නේ නැත්තේ ආයෙම තහන්නකෝ ප්‍රශ්නයක්
6: අපිට ඔහුගේ කාලේ මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ ලොකුට දැන් තමයි ප්‍රශ්න ටිකක් එහෙම මෙහෙන් ඇවිල්ලා තියෙන්නේ ඔව් හොඳ උත්තරයක් හොයලා ඉක්මනටම දෙන්න මොකද ලොකු වෙලාවක් ගන්න ඉන්නේ අපි උදේ 8 වෙනකොට මේ උත්තරේ කියමුද නේ
7: ඔව් ඔව් මම ඉක්මනට
6: මොකද තේරෙන්නේ
7: එන්න මේ ඔයාම තමයි අහන්න ඕන වානේ ඉතින් ඔබට නේද
6: හරි මෙන්න මේක තමයි තේරෙන්නේ වී වේලිලා
7: වී වේලිලා කිව්වහම මේක තුන් තේරවිල්ලක්. ඔයගොල්ලෝ දන්නවනේ පද පෙරලියත් එක්ක තියෙන තේරවිලින් තුන් තේරවිලි කියන්නේ. ඉතින් පුංචි අය නම් මේවා ගොඩක් දන්නවා. ඒගොල්ලෝ මේ ශිෂ්‍යත්ව විභාගයට පවා ප්‍රැක්ටිස් කරනවානේ මේවා. ඉතින් ඔයාලා තියෙන්නේ මේ වී වේලිලා කියන එකේ පද පෙරලිය අපිට එවන්න. වැරදුනට කමක් නැහැ. හරි.
6: එහෙම වෙන්න පුළුවන් ඉතින්. හැමදේම දන්නේ නැහැ නේ. අර අපි කල්නොත් කිව්වේ පිංගම් හොදන මිනිස්සු අතින් තමයි පිංගම් බින්දේ. බින්දෙන්න හරේ හොදන්නේ මේ. ඉතින් පොඩි try එකක් දෙමු. වී වේලිලා මොකද්ද මේ තේරවිල්ල මේකට අදාළ උත්තරේ මොකක්ද කියලා ඉක්මනටම ගලපගෙන අපිට පොඩි message එකක් දෙන්න 0.7 0.3 93.5 93.7 පුරුදු දුරකථන අංකයේ WhatsApp එකේ message එකක් තියන්න.
7: ඔව්. අනිත් එක අද කියන්න ඕනේ මේ අද ඊයේ දවසේ සැමරුවනේ අපි මේ ජාතික මානසික සෞඛ්‍ය දිනේ ජාත්‍යන්තර දිනේ ඉතින් මේ ඒ වෙනුවෙන් ඔබේ මානසිකත්වයේ ගැන කතා කරන්න ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂතුමා නේද ලොකු මහත්තයා එනවාද මේ ඔබේ මානසික සෞඛ්‍ය ගැන කතා කරන ඔබ නොදන්න බොහෝ දේ කතා කරන්න පුළුවන් අපි හිතන් හිටියත් අපි හරි සනීපෙන් ඉන්නේ කියලා සමහර විට කායිකව විතරයි මානසිකව අපි සමහර විට තුනෙන් එකක් ලෙඩ්ඩු ඒ නිසා අපි ඒක නත් දවසේ කතා කරලා ඇස්සලා ඉන්නවා සර්ච් ලයිට් තුලින් ඒක නත් මතක් කරන්න ඕනේ එහෙනම් උත්තරේ වන් ඉක්මනට 0.7 0.3 93.5 93.4 මොකද්ද පද පෙරලී මේ තුන් තේරවිල්ල වී වේලිලා මේකට උත්තරේ දෙන්නේ උදේ 8ට කලින් හරියටම උත්තරේ දෙන්නේ කවුද කියලා අපි බලමු
6: අපේ මේ සමන් ගුණවර්ධන මහත්තයා
7: ඔව්
6: ඉන්නේ තුමා මේ කාලයක් තිස්සේ ලක්කන පිටක ඉතාලම ළඟින් ඇසුරු කරපු චරිතය
7: චන්දනගුණ
6: මහත්තයා හරි දැන් මේ චන්දනගුණ මහත්තයා ඔය හරි ලස්සන කතාවක් කියව මීට හුඟ කාලයකට කලින් මට හිතුණා මේ කතාව සමහර කතන්දර තියෙනවා ඒවා සදාකාලිකයි හරි අපි ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් හැබැයි නේද එතුමා අපේ හිත ඇතුලේ පැලකල එකක් තියෙනවනේ ඔව් මට පුළුවන් ඔව් මට පුළුවන් ඔව් මට පුළුවන් yes I can හරි අපේ නලින් දෙහිම දින එහෙම මහා මතක කන්දරාවක් අපි විවිධ වැඩමුළු වලට එහෙම සහභාගී වුණා. ඉතින් එීම වෙලාවක එතුමා කියපු කතාවක් මට හිතුණා අපි මේ කයිමන් දොරකඩෙත් අහපු කතාවක්. මේ කතාව ආයෙම කියන්න ඕනේ. සමහර වෙලාවට අපි හිතනවා රනිල් ලෝකේ කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ දෙයක් පටන් ගන්න සුදුසු වෙලාව නෙවෙයි. ලෝකේ යුද්ධයක් තියෙනවනේ මේ වෙලාවේ. එතකොට අපි මොන හරි දෙයක් කරන්න ගිහින් අපේ ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි නෙගටිව් වයිබ්ස් වල තමයි ගොඩාක් කාලවට ඉන්නේ. හැබැයි මේ කතාව ඇහුවට පස්සේ වාට තේරෙයි තමන්ගේ ළඟපාතවත් නැති බොහොම දුර වෙන දේවල් අපි ඇඟට දාගත්තට පස්සේ මොනවද වෙන්නේ කියලා. අහන්නකෝ. මේ අපි හැමෝම අහලා ඔළුවෙන් කල්පනා කරන්න ඕනේ කතාවක්.
8: දැන් පහුගිය කාලේ අනුරාධපුරේ යනකොට මම උදේට මට බත් කන්න ඕනනේ. ඉතින් මම ඔන්න කඩේ එක නතර කළා ඔය අපේ ප්‍රදීපුයි මමයි දෙන බත් කන්න. මේ බත් කන්න නතර කළේ නක මේ මහත්තයා බත් හට්ටි උයලා ගෙනල්ලා තියලා පහන තියෙනවා. පහන තියෙනකොට තමයි අපි දෙන ගිහිල වාඩි උනේ. දැන් ඉතින් පහනට වැඩගෙන වඳිනවා. වඳින ගමන් බැලුවා, ආ සර් වාඩි වෙන සර්. ඉතින් විසු භගවරහන් සම්මා සම්බුද්ධ වහන්සේ දැන් හරියන්නේ නැහැ සර් බිස්නස්. සාකාතෝ භගවත ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ යේක. දැන් නම් සර් මේක වහන්න වෙයි සමහර විට. පුදුම වැඩක්නේ සර්. අද දවසේටම සර් විතරයි ආවේ. සාකාතෝ දැන් මේ 6:45. ඉතින් ඇත්තනේ උදේ පාන්දරම ගියේ මං විතරයි. අනික කටිනමයි 6:45ට. මං ප්‍රදීප්ට කිව්වා තව මාසයක් විතර යනකොට ප්‍රදීප් අපිට කන්න තැනක් හොයාගන්න වෙයි වගේ කියලා. ඇයි මේ මහත්තයා මොකද උදේට පාන්දරට හිතට දෙන පණිවිඩේ මොකද්ද?
2: කලහයක්ක් නොමෙත හරියන්නේ නැහැ. වරදිනවා හරියන්නේ නැහැ. අසාර්ථක වෙනවා කියනවා.
8: ලංකාවේ කට්ටියේ ස්වභාවය මොකද්ද? ඈ ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටෙනවා මෙහි කඩන් වැටෙනවා කියලා අපි අඬනවා. බලන්නකෝ මොකද කරන්නේ? හේතුවක් හොයනවා කලහයක්ක් නොමෙත කියලා. හේතුව මොකද? හේතුව යුරෝපීය ඉකොනොමික කඩන් වැටෙනවනේ.
2: සිරියාවේ අරහේ මේ කිමිකල් වෙපන්ස් ගහනවනේ. මෙහෙ බෑ
8: ආර්ථික කඩන් වැටෙනවා. දැන් ඔන්න ওই කලන හැක්කක් නෙවෙද පොතේ තියෙන ඔකට කතාවක්. එක හොට් ඩොග්ස් නිෂ්පාදනය කරන මහත්ෙක් හිටියා. හොඳටම වයසයි තාත්තා. කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. හැබැයි හොඳ වැඩ.
2: උදේ පාන්දර නැගිටිනවා, හොට් ඩොග්ස් හදනවා, විකුණනවා. ද කාර්යක්ෂමයි.
8: අකුරක්වත් ලියන්න බෑ. අකුරක්වත් කියවන්න බෑ. කන් ඇහෙන්නේ නැහැ. ඒක නිසා මොකද හොඳ වාසියක් තියෙන, හොඳ chance එකක් තියෙන. මොකක් chance එක? පේනවා අඩු නිසා ටීවී බලන්නේ නැහැ. කියවන්න බැරි නිසා පත්තර බලන්නේ නැහැ. ඒ තාත්තා දන්නේ එකම දෙයයි. මොකද දන්නේ? හොට් ඩොග් හැදුවහම මිනිස්සු ගන්නවා, මට සල්ලි හම්බ වෙනවා. ඔච්චරයි දන්නේ. හැබැයි ওই ගණන් හිලව ටික හොඳට මතක හිටිනවා. දැන් මොකද කරේ මේ තාත්තා? හොඳට ආයතනය හදාගෙන යනවා. ඉතින් පිටි ගබඩාවක් හැදුවා, බේකරියක් හැදුවා, මස් තියාගන්න ඩීෆ්‍රිෂර් ගෙනල්ලා හදලා පාර ආයිනේ. දැන් විශාල හොට් ඩොග් ආයතනයක් පවත්වාගෙන යනවා. ඔය ආස්සේ මේ තාත්තා අපේ තාත්තලා අම්මලා වගේම පුතාට හොඳට ඉගෙනුවා. උගන්නලා බිස්නස් මැනේජ්මන්ට් එකවුන්ටන්සි ඩිග්‍රී පුත් කරා. කළා අපි MSc එකක් පෝස්ට් ග්‍රැජුවේට් එහෙම කළා. ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා ලොකු සමාගමක ලොකු තනතුරුකුත් යනවා. යන ගමන් තාත්තගේ account එක හදන්නත් පුතාට බාර දුන්නා. දැන් පුතා එක දවසක් තාත්තට කතා කරලා account එක හදලා දෙන ගමන් කිව්වා, තාත්තේ දැන් අවුරුදු දෙකක විතර ඉඳලා ලෝකේ economic එක කඩන් වැටෙනවා, ආර්ථිකේ කඩන් වැටෙනවා. ටිකක් පරිස්සමෙන් වැඩ කළොත් හොඳයි. තාත්තකෝ ඒ කියන්නේ පුතේ, තාත්තේ පිට රටවල් වල ආයතන වැහිලා යනවා. business නැති වෙනවා. මිනිසුන්ට බඩු ගන්න සල්ලි නැති වෙනවා. ඒ කියන්නේ පුතේ, ඒක තාත්තේ අපිටත් බලපාන්න පුළුවන්. මලේ පුතේ මට තේරෙන්නේ නැහැ. ඒ තාත්තේ දැන් මේ පිට රටවල් වල ආර්ථිකේ කඩන් වැටෙනකොට අපිත් අතේ සල්ලි අඩු වෙනවා. සල්ලි අඩු වුනහම අපිත් බඩු ගන්න එක අඩු වෙනවා. ඒක නිසා තාත්තා පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න.
2: හා හා හා හා හා. පුතා තාත්තා තීරුම් ගත්තා.
8: තාත්තා තීරුම් අරගෙන ඊළඟ දවසේ මොකද කරේ? පිටි ඕඩර් එක ටිකක් අඩු කළා. හොට් ඩොග් හදන එක ටිකක් අඩු කරා. මස් ඕඩර් එක ටිකක් අඩු කරා. ඔක්කොම අඩු කරා. නිෂ්පාදනය අඩු කරා. අනේ ඊළඟ දවසේ මිනිස්සු කණ්ඩාවා. කණ්ණාවහම ටිකයි තිබුණේ, ටික ගියා. ඊළඟ දවසේ මිනිස්සු ආවා නැන්නේ. බඩු නැහැ. ආපහු ගියා. දැන් ඊළඟ දවසේ තව ටිකක් දැන් මිනිස්සු අඩු වුණා එන්නේ. ඒකයි අඩු උනේ. ආවට බඩු නැහැනේ. තාත්තා තව ටිකක් අපා හැදියා.
2: ආයේ මිනිස්සු අඩු වුණා. තව ටිකක් ආවා. අනේ මාස 3ක් විතර යනකොට
8: මොකක් වුණාද?
2: කවුරුවත් එන්නේ නැහැ. හොට් ඩොග් නිෂ්පාදනයක් ඇත්තෙත් නැහැ. තාත්තා පුතාට කිව්වා, පුතා කිව්වේ ඒක හරියටම හරි. ලෝකේ ආර්ථික අර්බුදයක් තියෙනවා. අපේ බිස්නස් එකත් වැහිලා ගියා. ඒක බලපෑවා අපිටත්.
8: ලංකාවේ මිනිස්සු කවදාකවත් චීන ආර්ථිකේ නැගිටිනවනේ? චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය 8%කින් වැඩි වෙලා. ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉන්දියාවේ ආර්ථිකේ වේගෙන් වර්ධනය වෙනවනේ. ඒක යහපත් විදිහට බලපානවා කියලා කතා කරන්නේ නැහැ. සිංගප්පූරුවේ ආර්ථිකේ වර්ධනය වෙනවනේ. ඒක යහපත් විදිහට බලපානවා කියලා කතා කරන්නේ නැහැ. මැලේසියාවේ ආර්ථිකේ වර්ධනය වෙනවනේ. ඒක බලපානවා කියලා කතා කරන්නේ නැහැ. වියට්නාමයේ ආර්ථිකේ පුදුමාකාර වේගයකින් වර්ධනය වෙනවනේ. ඒක බලපානවා කියලා කතා කරන්නේ නැහැ. කතා කරන්නේ කොහේ කඩන් වැටෙන එකද? ලංකාවේ අනිත් පැත්තේ තියෙන ඇමරිකාවේ කඩන් වැටෙන එක. කඩන් වැටෙනවා කියලා බෑනේ. කලහයක්ක් නොමෙතු. ඉන්නවා. හොඳට තේරුම් ගන්න. දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? බරපතල ඛේද වාචකයක් තියෙනවා අපේ හිතවල. බරපතල ඛේද වාචකයක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. ඔබට ජීවිතේ දිනන්න ඕන නම්, ඔබේ පවුලේ අයගේ ජීවිත දිනන්න ඕන නම් මොකක් වෙන්න ඕනද? අනික් කට්ටිය මොනවා කරත් කමක් නැහැ. ලෝකේ අනික් ඔය මාධ්‍ය වලින් දෙන ඒවා මොනවා ගියත් කමක් නැහැ. බලන hina වෙලා අපි ඒකට මෙන්න මෙහෙම දෙයක් කරමු. අපි ඒකට මෙන්න මෙහෙම දෙයක් කරමු කියලා විසඳුම් හොයන කෙනෙක් වෙන්න ඕනේ. විසඳුම් හොයන කෙනෙක්. අන්න ඒ කට්ටිය තමයි කවුද? කල නොහැක්කක් නොමැත කියලා කියන්නේ. ඒ කට්ටියට විතරයි පරාජය

0: සතියක ලක්හඩ
1: ලකඩහගෙන ඉන්නේ උදේ 7:28
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජික විෂණය
7: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
9: අපි සොයන්නේ නුඹේ හඬයි
7: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
10: මහජන සම්පත ලොතරැය ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 921583 ඩී 921583 ගොවිසත ලොතරැයේ වයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 61 64 සහ 73 වයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 61 64 සහ 73 මෙගාපව ලොතරැයේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 6 වාසනාවන්ත අංක 20 33 46 65 ඊ ඉංග්‍රීසි අක්ෂරයේ මෙගාපව ලොතරැයේ ප්‍රසාද අංකය අංක 6 වාසනාවන්ත අංක 20 33 46 සහ 65 දන නිදාන ලොතරැයේ ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 36 51 54 සහ 66 ඩී 36 51 54 66 හඳහන ලොතරැයේ වෘෂභ ලග්නය වාසනාවන්ත අංක 6 28 40 45 වෘෂභ ලග්නය 6 28 40 45 අද සම්පත ලොතරැයේ අංක රටාව කිව්වොත් 83 583 1583 ඩී 83 583 1583 ඩී NLB ජයලොතරැයේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 6 83 I 5 6 83 NLB සුබ දවසක් ලොතරැයේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 14 30 සහ 43 14 30 43 සිංහ ලග්නය NLB සුබ දවසක් ලොතරැයි අද සුබෘතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න
1: උදේ 7:31 හරියටම උදේ 8 වෙනකොට අපි ඔබට බලාපොරොත්තුවක් දෙනුනේ සාමාන්‍යයෙන් අපිට හෙම්බිරිස්සාවක් ඇස්සක් උනත් හැදිච්ච ගමන් අපිට ඒක දැනෙනවනේ අපි පොඩ වෛද්‍යවරයෙක් මුණ ගිහිලා අපිට අවශ්‍ය කරන ඖෂධ ලබා ගැනීම සිදු කරනවා හැබැයි අපිට ඇත්තටම අපේ යහපත් මානසිකත්වයක් තියෙනවා එහෙම නැත්නම් මානසික රෝගයක් අපිට තියෙනවා එහෙම නැත්නම් යහපත්ව මානසිකත්වයේ පවත්වාගෙන යන්නේ කොහොමද අපි මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා දැන් ඊයේ අපි විශේෂයෙන් ජාත්‍යන්තර දිනයක් සමරනවා අපි සම්බන්ධනොත් කතා කරනවා යහපත් මානසිකත්වයක් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳව අද සර්ච් ලයිට් තුල කතා කරන්න අපි ලෑස්ති ඒ වෙනුවෙන් අපි අද ඉතාම ගෞරවයෙන් ආරාධනා කරලා දිනවා අධ්‍යක්ෂ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය ධම්මික අලහපෙරුම වෛද්‍ය මණ්ඩල අපි ડોක්ටර්ත් එක්කලා කතා කරමු අපි හැමෝටම තියෙන ප්‍රශ්න ගැන කතා කරමු අපි දුරකථන අංක දෙකක් ඔබ වෙනුවෙන් විවෘත කරනවා
10: සා WhatsApp අංකේ
1: ඉතින් ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ගැටළු වෛද්‍යතුමන්ට මුණක යොමු කරන්න යොමු කරලා අපි ඇත්තටම නේද යහපත්තු සතුටින් මිනිසු ජීවත් වෙන්න ඕනේ අපිට සමහර වෙලාවට එකපාර අමතක වෙනවා මේක හුඟක් අයට තියෙනවා මේක මොකද්ද අපි සමහර වෙලාවට දැන් සාමාන්‍ය රෝගී තත්ත්වයක් නම් කායික රෝග තත්ත්වයක් නම් අපි වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා ඒක ගැන අපි දෙපාරක් හිතන නෑ හැබැයි අපිට ඇත්තටම එහෙම මානසික වශයෙන් අපිට ගැටලුවක් තියෙනවා කියන එක තේරුම් ගන්නත් අපිට හැකියාවක් නෑනේ රනිල් සමහර තැන්වල ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ කතාව අනිවාර්යෙන් හැමෝම එකතු වෙලා අහන්න උදේ 8 වෙනකොට FM 93.5 FM 93.7 ලක්හඬ සර්ච් ලයිට් අහන්න කියලාත් ආරාධනා කරමු එතකොට මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි
10: ඔව් ප්‍රශ්නයක් අහලා තියෙනවානේ මේ විවේලිලා නේද
1: විවේලිලා
10: වේලිල නං කියන තුන්තේරවිල්ලයේ උත්තර කියන්න කිව්වහම වෙනදට වඩා අපි අලුත් අලුත් යාළුවෝ ටිකක් මේක අහගෙන ඉඳලා ට්‍රයි කරනවා. සමහර අයගේ උත්තර හරියටම හරි, සමහර අයගේ උත්තර ළඟින් ගිහිල්ලා තියෙනවා, වැරදිලා තියෙනවා. හැබැයි හරි වටිනවනේ. උදේම අපි මේ ප්‍රශ්නයක් අහනවා, අපි මේක නැවත ආරම්භ කරන්න තීරණය කළ එකයි. හැමෝම මේකට එන්ගේජ් වෙනවා. ඒ කියන්නේ උදේට අපි පොඩ්ඩක් නේද මොලේ ඈ කලම්බල උත්තරේ හොයන්නේ, එහෙම නැත්නම් පරණ මතකයන් අවුස්සලා විරෝධින් ඉන්න ඕනේනේ. අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා හැමෝටම.
1: උත්තරේ හොයාගෙන 0.7.0.3 9.3.5 9.3.4 WhatsApp කරන්න නම ගමත් එක්ක.
10: ඔව් මේ මොකද්ද වී වේලිලා කියලා තිබ්බේ. එක්කෙනෙක් ලස්සන උත්තරයක් දීලා තිබ්බා, මම නම කියන්නේ නැහැ. එයා දාලා තිනු අන්තිම උත්තරේ හිත බැඳිලා කියලා.

ටෙක්නිකල් හන්දියෙන් අද කියන්නේ තාක්ෂණික කතාවක් විතරක් නෙවෙයි. මේ කතාව පොඩ්ඩක් අහන්නකෝ. සල්ලි ගෙවන්නේ නැතුව කැමති දේවල් විතරක් තෝරගෙන ගෙදර ගෙනියන්න පුළුවන් සුපර් මාකට් එකක් ගැන ඔයා ජීවිතේ කවදා හරි අහලා තියෙනවද? මේක තියෙන්නේ කැනඩාවේ. රෙජිනා ෆුඩ් බැංක් ආයතනය තමයි මේ වැඩේ කරන්නේ. නොමිලේ ආහාර දෙන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරලා අමුතුම විදිහේ ෆ්‍රී ග්‍රොසරි ස්ටෝ එකක් මේ ආයතනය ආරම්භ කරලා තියෙනවා. ගොඩක් වෙලාවට නොමිලේ කෑම බෙදද්දී දෙන්නේ හැමෝටම එකම විදිහේ පැකට් එකක්නේ. අපේ දන්සල් ක්‍රමය වගේ කියලා හිතමුකෝ. ඒත් මේ සුපර් මාකට් එකට යන අයට තමන්ට ඇත්තටම අවශ්‍ය දේවල් විතරක් ට්‍රොලියට දාගෙන යන්න සම්පූර්ණ නිදහස තියෙනවා. ඇයි මේක විශේෂ වෙන්නේ? එක් අයෙකුට ඩොලර් 200ක බඩු, ඒ කියන්නේ කැනේඩියානු ඩොලර් 200කට වටින අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ නොමිලේ ලබා ගන්න මේ වැඩෙන් අවස්ථාව හිමි වෙනවා. විශේෂයෙන් මේක ගෞරවනීය ප්‍රදානයක්. ඒ වගේම අපතේ යාම වළක්වන්න, ඒ කියන්නේ හැමෝටම ඕන දේ ඕන නැති දේ අපිට හිතා ගන්න බෑනේ. Taman නොකන දේවල් ඔය සහනාධාර පැකට් වල තියලා අයින් කරනවට වඩා Tamanට අවශ්‍ය දේ විතරක් තෝරා ගැනීම නිසා ආහාර අපතේ යාම වගේම මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයත් ආරක්ෂා වෙනවා. එතකොට ගන්න අයත් සතුටින්, දෙන අයත් සතුටින්. ආර්ථික අපහසුතා තියෙන වෙලාවට මිනිසුන්ට සහනයක් දෙන අතරම සාමාන්‍ය සුපර් මාකට් එකකට ගිහින් බඩු ගන්නවා වගේම නිදහස ලබා දෙන මේ වගේ සුපිරි වැඩක් ලෝකේ අනිත් නගරවලත් පටන් ගන්නවා නම් කොච්චර හොඳයිද නේද? අපි ඊළඟ දවසෙත් ටෙක්නිකල් හන්දියෙන් හම්බ වෙමු. ටෙක්නිකල් හන්දිය.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: Satyag La Khanna.

0: சத்தியாக லக்கண சம்மரய அத்யக்ஷணய பிரியந்த பிரணாந்தோ
1: தமுசி மட பலஹத்காரகம் කරන්න හැදුවට පස්සේ தமுசி ගැන මගේ හිතේ அனுகම්පාවක් තිබ්බනම් ඒකත් නැත්තරම නැති වෙලා ගියා. කොහොම தமுசிගේ තිබ්බ මහලුකු පිරිමකම්? කොහොම චන්නකම්? தமுசி වගේ மனுසෙ පොල් පිටකින් කපා ගන්න පුළුවන්. ගමට මුණ දෙල් බැන්න தமுசி ඕන මගුලක් කරගන්න.
2: මදු தமுசிට හොඳින් කියලා බෑනේ.
1: මං තාම කටහරියේ නෑ. තමුසේ මට බලහත්කාරකම් කරන්න දුක මුළු ගමම දැනගත්තාම තමුසේ ගමේවත් ඉන්න බැරි වෙයි.
0: සම්මරය.
2: සල්ලි ටිකක් හොයාගෙන රාජාංගනේ පැත්තට පැන ගන්න තිබ්බනම් බිස්නස් එකක්වත් පටන් ගන්න තිබ්බවා. හම්බෙලු එහෙමවත් කරන්න. ඔයද මම මේ ගෑනුන්ගෙන් බේරුමුකුත් නෑනේ බං.
3: දසුනි උඹ හොයාගෙන ඕක මලකු දෙයක් ඒ.
2: ඉස්සු. ඉගලෙච්ච රාජයන් නෑ බං.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ මොනින් ඉස්සල්
0: දෙන්නේ මාරාන්තිකයි.
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක් වෙමු. ඩෙංගු පරදමු.

0: සත්‍යයක ලක්හඩ.
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
0: සත්‍යයක ලක්හඩ.
4: උදේ 7:53 වෙලාව අපි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ තෙරවිල්ලක්. ඉතින් මේ තෙරවිල්ල උතර විවිධ ප්‍රදේශවලින් විවිධ විදිහට හම්බෙලා තියෙනවා. හිතාගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබිලා තියෙන නිසා අපි ඉක්මනටම කීප දෙනෙක් මතක් කරමු. ජයග්‍රහකින් කවුද කියලා.
5: ඔව් අපි මතක් කරපු විදිහට මනුෂ්‍යන්ගේ ඇහුවේ මේ මොකද්ද මී වේලිලා කියලා නේ. එතකොට එහෙම උත්තර දුන්න අතරේ කොරියාවේ කසුන් ඉන්නව, නරමල ඉන්ද්‍රාණි ඉන්නවා, ඊට පස්සේ අජිත් පෙරේරා මැසේජ් එකක් දාලා තිබ්බා. මේ හරි උත්තර දුන්න අතරේ ඉන්න කට්ටිය අලවි දිස්න, නරමල ඉන්ද්‍රාණි, ඊට පස්සේ විතුම්ස මෙත්නි විතුම්ස පුංචි දුවෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව අපිට උත්තර දීපු අය අතරේ ඉන්නවා අමෙරිකම විලවත්ත චේසර මංගල රමුක්වැල්ලෙන්. ඒකේ රමුක්වැල්ල නුවර ඉඳලා මැසේජ් එකක් දාලා තිනු. ඊට පස්සේ නන්දනී අබේ වික්‍රම හුංගම ඉඳලා නිවැරදි පිළිතුරේ වල තිබ්බා. ඊට පස්සේ පත්මා කාන්ති ඔයත් වල තිබ්බා හරි උත්තරේ. හරි උත්තර 10ක් විතර එක මැසේජ් එකේ වල තිනු. ශ්‍රියානි අබේරත්න තලපත් පිටින්, ශ්‍රියානි මඩහපොලි, ඊට පස්සේ අංජලි ගලේවලින්, අනුරාධපුරින් ජිනේෂ්. ඔය හැමෝම හරි උත්තරේ ඔපු කට්ටිය. ඒ අතරින් මුලින්ම හරි උත්තරේ එවලා තිබ්බේ අනුරාධපුරේ ජිනේෂ්. හරි උත්තරේ කිව්වනම් හරි නේද මනුෂ්‍යන්?
4: මේ
5: වේලිලා. එතකොට බීනම් බැත වේලිලා නම් හිඳිලා, බැත හිඳිලා හිත බැඳිලා කියන නිවර්දි පිළිතුර. ඒ ආපු විදිහ තේරවිල්ල කොහොමද තුන් තේරවිල්ල පද පෙරලන්නේ කියන එකත් එක්කම එව්ව අය තමයි ඔය අපි කිව්වේ. සබ උත්තර ගොඩක් තිබ්බා. මේ එහෙමනම් අන්තිම සෙග්මන්ට් එක අහන්න තියෙනවා. අන්තිම සෙග්මන්ට් එක අහලා අපි යන්න හදන්නේ අද දවසේ ඔබේ මානසික සෞඛ්‍ය ගැන කතා කරන්නේ.

0: ඇතියාද ලක්හඩ
1: ලේවුන්. ක්‍රීඩා ලෝකයේ ගැන හොයලා බලනකොට 2026 වසරේ ලෝ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරිහෙල්ල විසිකිරීමේ ශූර රොමේෂ් තරංග පතිරගේ නිර්දේශ වෙලා තියෙනවා. මේ සම්මානය සඳහා ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවන් 10ක් නිර්දේශ වෙලා තියෙනවා. මේ සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 29 වෙනිදා මොනාකෝෙහිදී පැවැත්වීමටයි නියමිත. අවසන් ජයග්‍රාහකයා තේරීම සඳහා ක්‍රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදු කරනු ලබන අතර ඉන් අවසාන වටයට තේරීපත් වන තරඟකරුවන් 6ක් පිරිමි හා කාන්තාංශ වලින් තිදෙනා බැගින් නොවැම්බර් 10 සහ 11 යන දිනයන්හිදී ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. අනතුරුව එම අවසන් තරඟකරුවන් මොනාකෝෙහිදී පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර එහිදී 2026 වසරේ ලෝ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කරන්නයි නියමිත. ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කළ තියෙනවා. ආජන්ටිනාව සහ බෙනින් අතර පැවති තරගයක් අතරතුර ගෝලයක් වාර්තා කිරීමෙන් පසු ඔහු මේ බව නිවේදනය කළ තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. එම තරගයේදී ආජන්ටිනාව විසින් බෙනින් ජනරජය ගෝල 3-0 ලෙස පරාජය කළ තිබුණා. පසුගියදා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ ඔක්තෝබර් 9 වෙනිදා පැවති පළමු තරගයේ කඩලු 4කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. රාවල්පිණ්ඩියේදී පැවති පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු පූර්ව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ ලහිරු උදාර පන්දු 55කදී 4-5-11ක් සහ 6-5ක් සමගින් ලකුණු 91ක් රැස් කරා. එනෝ තරගයේ ජය ගැනීම සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 183ක්. ලකුණු 183ක ඉලක්කය හඹා යාමට පිළියෙට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දු අර 18යි පන්දු 5ක් අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 187ක් ලබාගෙන සිය ජයග්‍රහණය වාර්තා කළා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා තීරණය කළා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ධනංජය ද සිල්වා හදිසියේම ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග හිසු ධූරය සඳහා කුසල් මෙන්ඩිස් මෙලෙස පත් කර තියෙනවා. මෙය ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත් පළමු අවස්ථාව වන අතර ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙහෙවන 19 වෙනි නායකයා ලෙස ඉතිහාසයට එක් වෙනවා. නවකයන්ට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් තමන් වහම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත් වන බව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණා. කෙසේ වුණත් ඔහු තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිත. වත්මන් එක් දින 20-20 කණ්ඩායම්වලද නායකත්වය හොබවන 31 හැවිරිදි කුසල් මෙන්ඩිස් 2015 වසරේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරඟ වරම් හිමි කරගත්තා. ඔහු මෙවන විට ටෙස්ට් තරඟ 75කට ඉනිම් 139ක් ක්‍රීඩා කර ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් සමගින් ලකුණු 4836ක් රැස් කරගෙන ඉන්නවා. ඉදිරියේදී පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ටෙස්ට් නායකයා විදිහටත් කුසල් මෙන්ඩිස්ගේ පළමු නායකත්ව රාජකාරිය සනිටුහන් වෙනවා.

0: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7 සර්ජලයිට් සමාජ ගවේෂණය.
1: ග්‍රහී දවසක බොහොම සතුටින් ඉන්න දවසක සතියන්තේ වැඩි විවේකයක් තියෙන වෙලාවක අපි සූදානම් වදත් මේ සමාජ කතිකාව ආරම්භ කරන්න. මේ මහපොළවේ ජීවත් වෙන්න අරගල කරන මිනිස්සු අපි. ඔබට මට අපි හැමෝටම තියෙනවා අපේ කියලා ජීවිතයක් අරන් යන ලකෝමනාවක්. බොහොම සතුටින් ජීවත් වෙන්න ලකෝමනාවක්. නිරෝගීකම තමයි අපි සතුව තියෙන පරම ධනය. ඉතින් එහෙමනම් මේ නිරෝගීකම අපි හුඟක් වෙලාවට හිතුවේ කායික වශයෙන්. අපිට තුවාලයක් වුණොත් අපි බෙහෙත් ටිකක් දාගන්නවා. අපිට උණ හැදුනොත් අපි බෙහෙත් ගන්න යනවා. අපිට වෙනත් රෝග තත්ත්වයක් දෙනවා අපි වෛද්‍යවරයෙක් මුණගැහෙනවා. හැබැයි අපි අපේ මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කළාද? මානසික සෞඛ්‍ය යහපත් පවත්වා ගැනීම මනුස්සයෙකුගේ ජීවිතේ කොයිතරම් වැදගත්ද? මේ පිළිබඳව අපිට ගොඩාක් තැන්වල හිතන්න බැරි වුණා. අපි කොච්චරනම් දරාගෙන අල්ලගෙන හිටියද? නේද රනිල්? අපි සාමාන්‍යයෙන් කියන්නේ හිතේ තියාගෙන හිර කරගෙන කොහොම හරි මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. හැබැයි ඒකද හරිම ක්‍රමේ? එහෙම නැතුව කෙනෙක් මානසික වශයෙන් බොහොම නිරෝගීව ඉන්නවා නම්, එහෙම නැත්නම් මානසිකත්වයේ බොහොම යහපත් තැනක තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ මිනිස්සුන්ට කොයිතරම් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ඔවුන්ගේ ජීවිත කොයිතරම් ලස්සනයිද? මේ ආදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා කියන එකම අපේ සමාජයේ තියෙන දේ තමයි රනිල්. ඒක පොඩි නවනිංගිරා වැඩක්. යන් පවුලේ කෙනෙක් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙනවා කියලා කියන්නේ, උපදෙස් ලබා ගන්නවා කියලා කියන්නේ, කවුරු හරි කෙනෙක් දැක්කොත් ඒ පවුල ගැන ඒ මිනිස්සු ගැන ටිකක් වපරහින් බලයි කියන බයක් අපිට තියෙනවා. ඇත්තටම එහෙමනම් ඇයි මෙච්චර රජයේ වියදම් කරලා අධ්‍යාපනය උසස් පෙළ අවසන් කළාට පස්සේ අති දක්ෂයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට මේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න අවස්ථාව හදලා දීලා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු බිහි කරලා තියාගෙන ඉන්නේ මානසික සෞඛ්‍ය කියන එක ඒ තරම්ම වැදගත් නිසා නේද? හැබැයි අපි මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන මනෝවෛද්‍යවරයෙක් මුණගැහෙන යන ටිකක් මැලිකමක් දක්වනවා. ඒක ඇතුලේ අපිට අත්වෙලා තියෙන ඛේද නිය තත්ත්වය මොකක්ද? මේ ආදී කරුණු කාරණා ගණනාවක් තියෙනවා සාකච්ඡා කරන්න. මොකද බොහෝමයක් වෙලාවට අපි ප්‍රශ්නවල හිර වෙලා ඉන්නේ. අපි මේ ප්‍රශ්න ටික අද නිදොස් කොට නිදහස් කර ගන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම අපි හරි ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අද මේ කතාබහ සමස්ත මේ රටේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් ගෙනෙන්න ලකන සර්ච්ලයිට් අපි කල්පනා කළේ.
2: පසුගිය සතියේ ඔබ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බැලුවා නම් ලොකු කතාබහක් තිබ්බා ලෝක මානසික සෞඛ්‍ය දිනය ගැන. ඉතින් ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිති කරගෙන ඊයේ දවසේ තිබ්බ අපි මේ අද දවසේ හිතුවා ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ශක්තියක් වෙන්න අත්වැලක් වෙන්න ඒකට සුදුසුම පුද්ගලයා අපි කැඳවාගෙන ආවා. විශේෂයෙන් මේ වැඩේට උපදෙස් ගන්න ලංකාවේ සමහර වෙලාවට මානසික සෞඛ්‍ය පිළිබඳ උපදෙස් දීම අවභාවිතා වෙලාද කියලා හිතන යුගයක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මැතිතුමන් අපි මෙදිරියට කැඳවාගෙන ආවා. ඉතාම හොඳ කතාබහක් අද දවසේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අපි කතාබහ කරන්න සූදානම් වෙනවා. එහෙමනම් ડોક્ટર අයිබුවන් කියලා අපි පිළිගන්නවා උදෑසනම.
3: අයිබුවන් රනිල්, අයිබුවන් මදුශංක.
1: අයිබුවන්, අපි කතාව මෙහෙම පටන් ගමු. මානසික සෞඛ්‍ය කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම පුද්ගලයාගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? අපි ටිකක් මුලින්ම පැහැදිලි කරගන්න අවශ්‍ය කාරණේ තමයි ડોક્ટર මේ කාරණාව. මොකක්ද ඇත්තට මේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ?
3: සුබ දේශනක් වේවා.
2: සුබ දේශන.
3: මානසික සෞඛ්‍ය අපගේ අනිකුත් සෞඛ්‍ය වගේම අපි කායික සෞඛ්‍ය ගැන බලනවා. අපිට තේරෙනවා. නමුත් අපිට අපේ මනස, අපේ සිතුවිලි කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ, සමාජයට ගැළපෙන විදිහටද තියෙන්නේ, එහි වෙනසක් තියෙනවද කියන එක අවබෝධ කරගන්න අමාරු. මෙන්න මෙතෙන්දි තමයි මානසික සෞඛ්‍ය කියන එක ගැන හඬ ඉස්සරහට එන්නේ. එතකොට අපේ සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවට වඩා මානසික තත්ත්වය වෙනස් වෙනවා නම් දෙන්දි ගැටලුවක් එනවා. මේකේ ආකාර කිහිපයක් තියෙන්න පුළුවන්. එක් ආකාරයක් තියෙනවා අදි ක්‍රියාකාරී මානසික භාවයක් තියෙන අය. විශේෂයෙන්ම මම ඒ පිළිබඳව ඉස්සෙල්ලා කතා කරගෙන යනනම් විද්‍යාඥයෝ, එහෙම නැත්නම් ලෝකයේ

0: වෙනස් කරපු පුද්ගලයෝ. ඒ අය ඔවුන්ගේ මානසික ශක්තිය, ඔවුන්ගේ සිතිවිලි අනිත් අයට වැඩිය ඔවුන් ඉස්සරහින් හිටියා. ඔවුන්ගේ ඒ සිතිවිලි නිසා ඔවුන් ලෝකය වෙනස් කරන්න කටයුතු කරා. දැන් මුලින්ම විද්‍යාවේ පුනරුදය ගැන අපි ඉතිහාසයට යනවනම් නව සොයා ගැනීම කරපු පුද්ගලීන්, එහෙම නැත්නම් පල්ලියට විරුද්ධ, ඒ මතවලට විරුද්ධ හඬ නගපු පුද්ගලීන් පිස්සෝ කියලා හැඳින්නුවා. නමුත් ඔවුන් ඒ තිබුණු තත්ත්වයට වැඩිය ඔවුන්ගේ මානස ක්‍රියාකාරී, ඔවුන් හිතුවා, ඔවුන්ගේ සිතුවිලි වැඩි වුණා, ඔවුන් තමයි මේ ලෝකය වෙනස් කරන්න සූදානම් වුණ පුද්ගලයෝ. පසු කාලයේදී අපිට අවබෝධ වුණා ඔවුන් නිවැරදි කියලා. එතකොට ඒ අන්තයක්. අනිත් අන්තයේ තියෙනවා සාමාන්‍ය තත්ත්වයටත් වැඩිය මානසික ක්‍රියාකාරීත්වය අඩු අය. ඉගෙන ගන්න බෑ, කලහකාරී ලෙස හැදිරෙනවා, කියන දේක් අවබෝධ කරගන්න බෑ, එවන් පිරිසක් ඉන්නවා. එතකොට ඒ තත්ත්වය ඇති වෙනවා ක්‍රම දෙකකට. එකක් පරම්පරාගතවම ඔවුන්ට ඒ රෝගී තත්ත්වයන් එනවා. ඊට පස්සේ ඔවුන්ට තමන් අවට සමාජයෙන් ඇති වෙන බලපෑම නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය පහතට වැටෙනවා. අපි සලකා බැලුවොත් දරුණු අපරාධකාරයෝ, එහෙම නැත්නම් දරුණු ක්‍රියාවලට යොමු වෙන අය, ඔවුන්ගේ මුල් කාලයේදී, ළමා කාලයේදී විශාල ගැටලුවලට මුහුණ දීලා තියෙනවා. පවුල් පසුබිම සලකා බැලුවොත් දරිද්‍රතාවය, දෙමව්පියන් අහිමිවීම, අසල්වාසීන්ගෙන් පහර කෑම, ගුරුවරුන්ගේ තාඩන පීඩනවලට ලක්වීම, ඒ නොඑක් ආකාරයේ ගැටලුවලට මුහුණ පාපු අය. ඒතර ඒකත් එක්ක ඔවුන්ගේ මානසික තත්ත්වය වෙනස් වෙලා ඔවුන් සමාජයේ වැඩදායක නොවන පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට එන්නේ ඒ අනුව තමයි මේ මානසික රෝග ගැන කතා කරන්න වෙන්නේ. එතකොට මේක අවබෝධ කරගන්න ඕන, මේක හොඳ පැත්තට යන දෙයක්ද, ඔවුන්ගේ මනස නරක පැත්තට යන දෙයක්ද, එතකොට මේකට ප්‍රතිකාර අවශ්‍යද නැද්ද, මොකද්ද කියන එක විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යොමු කිරීම තුළින් අඳුනා ගන්න පුළුවන්. සමහර වෙලාවට පන්තියක ඉන්න ළමයි ගත්තම සමහර ළමයි ගුරුවරුන්ටත් උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා.
1: ඔව්.
0: එතකොට ඒ ළමයින්ට බනිනවා සමහර වෙලාවට. මේ මේ මේ ළමයට ඕන නැති වහන්නේ. මේ මේ මේ ළමයින්ට වැඩක් නැහැ. නමුත් එයාගේ මානසික ක්‍රියාකාරිත මේක පිස්සෙක් කියලා නෙවෙයි, මේ මානසික ක්‍රියාකාරීන එයාගේ ඒ අධි ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට එයා මේ හොඳ පැත්තටද, මෙයාට මා රෝගයක් තියෙනවද, එහෙම නැත්නම් මෙයාට ඉදිරියට යන්න පුළුවන්ද බැරිද කියන එක. ඊට පස්සේ සමහර ඒ පන්තියෙම ඉන්න පුළුවන් ළමයේ කියන දේ තේරෙන්නේ නැහැ, ගණන් එකතු කරන්න බෑ, අකුරු ලියන්න බෑ, කියන දේ අවබෝධ කරගන්න බෑ. එතකොට එයාගේ තියෙන්නේ අඩු ක්‍රියාකාරීත්වය. එයාට ප්‍රතිකාර අවශ්‍යයි. එතකොට එයාට මේ සමාජයේ ගැටෙන්න පුළුවන්ද, එයාට මේක සුදුසුද, එහෙම නැත්නම් එයාට වෙනත් කාර්යයකට යොමු කරනවද, අධ්‍යාපනය විතරක් ලබා ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් වෘත්තීය පුහුණුවකට විතරක් දයන්, එයා කැමති සමහරලාට ඉලෙක්ට්‍රික් වැඩ කරන්න ළමයා හොඳ දක්ෂ වෙන්න පුළුවන්, වඩු වැඩ කරන්න දක්ෂ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් එයාගේ මානසික තත්ත්වය අවබෝධ කරගෙන වෛද්‍ය ප්‍රතිකාර සමග යොමු කරන්න. මෙන්න මේ වගේ සමාජ සන්දර්භයක් තමයි මේ මානසික රෝගත් එක්ක තියෙන්නේ.
1: මේක මේ මතු පිටින් බලලා අවබෝධ කරගන්න බැරි මහ ගැඹුරක් තියෙන විෂයක්. ඒ විෂයපතේ ඇතුලේ තියෙන ගැඹුර අපි ડોක්ටර් එක්කලා එකින් එක පැහැදිලි කරගෙන ඉන්න වෙලාව. අර ලස්සන කතාවක් ඔබතුමා කියනවා, මේ සමහර තැන්වල දරුවෝ අධික්‍රියාකාරීත්වය යුතුයි. ඒ අය සාමාන්‍ය තත්ත්වයට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා. තව කොටසක් ඉන්නවා සාමාන්‍ය තත්ත්වයට වඩා පහලින්. අපි ඕක හරියට අවබෝධ කරගන්නේ නැති තැන, විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේදී හුඟක් දරුවන් අසාධාරණයට ලක් වෙන සහ ඔවුන් පීඩාවට පත් කරන කාරණාවක්. මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. ડોක්ටර්, දැන් මානසික සෞඛ්‍ය යහපත් කියලා කියන්නේ අපි හැම වෙලෙම සතුටින් ඉන්නවා කියන එකද? හුඟක් වෙලාවට අපි හිතනවා කෙනෙක් සතුටින් ඉන්නවා නම් එයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් මට්ටමක තියෙනවා කියලා. කෙනෙක් සතුටින් ඉන්නවා කියන එකම මානසික සෞඛ්‍ය යහපත් පත්තේ දිනවා කියන හේතුවක්ද? එහෙම නැත්නම් ඒක ටිකක් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි.
0: ඔව්, අපිට ඒක හරියටම කියන්න බෑ. සතුටින් ඉන්නවා කියන එක අපිට පේන දේ. නමුත් ඇතුලෙන් කඩා වැටිලා පිටට පේන සතුටින් ඉන්නත් පුළුවන්. නමුත් එයාගේ පරිසරයේත් එයාට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න තත්ත්වයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. මොකද එයාටත් මානසික ගැටලු පවුල් ප්‍රශ්න ඒ වගේව තියෙන්න පුළුවන්. නමුත් සතුටින් ඉන්නවා කියන එකෙන්ම මානසික ගැටලුවක් නැහැ කියන එකට කියලා සිටසියක් කියන්න බෑ.
1: 100% අපිට මේක පැහැදිලි කරගන්න බෑ. එක එක රෝගියා එක එක කෙනාගේ තත්ත්වයත් එක තමයි වෛද්‍යවරු මේ පිළිබඳව තීරණය කරන්නේ. දැන් අපි ටිකක් ආයම අවුත් රනිල් මේ ඊයේ දවස සම්බන්ධයෙන් විශේෂ පාගමන ක්‍රියාත්මක වෙනවා. එතකොට ජනතාව දැනුවත් කිරීම සිදු වෙනවා. ඒ අතරතුරේ විශේෂම තේමාවක් කරගත්ත මේ වෙලාවේ අපි දැක්කා ડોක්ටර් සහ ඒ වටේ ඉන්න කණ්ඩායම මහා හරි අපූර්ව සංකල්පයක් නිර්මාණය කළා මෙවර. ඒ තමයි මේ මානසික උපදේශනය සමහර දැන්වලදී අවභාවිත වීම සිදු වෙනවා. හරියට මේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මේ සම්බන්ධනොත් යම්කිසි නියාමනයක් අවශ්‍යයි. මේ ආදී කාරණා ගණනාවක් පිළිබඳව කතා කරපු නිසා අපි එකින් එක පැහැදිලි කරගමු. ඊයේ දවසේ මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වුණේ? ඒ හරහා ඉලක්කගත අරමුණු මොන විදිහටද?
2: සහ මේ අධ්‍යක්ෂතුමා මේ පුටුවේ ඉන්න වෙලේ මේ අවුරුද්දට අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව ලංකාවේ තියෙන ඉතිහාසයේ අවුරුදු 100ක් නේද ડોක්ටර්? අපි ඒකනත් කියලාම මේක විස්තර කරමු.
0: ඊයේ ඔක්තෝබර් 10 වෙනි දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. ඒ අවසාන වැඩසටහන විදියට අපි දින පැවැත්වුවා. පාගමනක් සංවිධානය කර දියතුනේ සිට ඒදී විශේෂයෙන්ම අපි උත්සාහ කරේ මානසික සෞඛ්‍ය පිළිබඳව තියෙන සමාජ දුර්මත නැති කිරීම සඳහා එක්වන්න කියන පණිවිඩය සමාජගත කිරීම. ඇත්තටම ඊයේ රාත්‍රී කාලයේදී හවස 6 ඉඳලා රෑ 10 වෙනකම් නෙළුම් කුළුණ කොළපාටින් වර්ණවත් කරා. මොකද මෙවර අපගේ තේමාව වන්නේ කොළපාට මානසික සෞඛ්‍යත් සමග යන. ඒතර ඒ වර්ණය වර්ණ ගැන්නුවා. අපි මේ අනුව ලබා දෙන්න බැලුවේ ඒ සමාජ පණිවිඩයේ සමාජගත කිරීම. මානසික රෝග වලට බියවන්න එපා. ඒ වගේම අපගේ 19:26 හදිසි ඇමතුම් සේවාව තිබෙනවා. කිසියම් කෙනෙකුට ගැටලුවක් මතු වුණොත් නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් අපගේ 19:26 අංකයේ ඔස්සේ කතා කළා. විශේෂයෙන් පුහුණුවලත් එදිනෙදාරින් කණ්ඩායමක් ඒ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ වෙලා ඉන්න ඒ සේවාව සමග අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ වගේම අපේ 075 555 19:26 කියන දුරකථන අංකයේ ඔස්සේ චැට් ලයින් එකක් තිබෙනවා. ඒ කියන්නේ WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. කතා කරන්න අකමැති අයට ඒ ඔස්සේ ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරලා විසඳුම් ලබා ගන්න පුළුවන්. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 1926 ආරම්භ වෙලා 100ක් වර්ෂයක් සම්පූර්ණ කරා. මේ වර්ෂයේදී අපි ලංකාවේ තිබෙන මානසික රෝගීන් නවත්තල ප්‍රතිකාර ගන්න එකම රෝහල ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය. අපි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව සියලුම ආකාරයේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඒ වගේම සමාජ සේවා නිලධාරීන් ඇතුළු අනෙකුත් සම්බන්ධ වන සියලුම ආකාරයේ නිලධාරීන් පුහුණු කිරීම අප ආයතනය කරනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශය පවා අපේ සේවාව ලබා ගන්නවා. විදේශීය ශිෂ්‍යාවන් මෙහි පුහුණු වීම වලට පැමිණෙනවා. ඊ අවුරුද්දේ 20,000කට ආසන්න සංඛ්‍යාවක් අපෙන් පුහුණුව ලැබුවා. මේ මානසික රෝග කිසි කෙනෙකුට දැනෙන්නේ
2: නැහැ.
0: අනිත් අය තමයි අවබෝධ කරගන්න ඕන. සමහරු නම් කියනවා මට අපහසුයි කියලා. අනිත් කායික රෝග නම් අපිට උණ වේදනාව ඊයාදී කෑම කන්න අමාරුයි ඇවිදින්න බෑ ඒ වගේ අපිටම දැනෙනවා. අපිට බෙහෙත් ගන්න වෙනවා. නමුත් මානසික රෝග වල තත්ත්වය වෙනස්. එතකොට ඔහුගේ හැසිරීමෙන් තමයි සමීපතයන්ට ඔහු අඳුන ගන්න පුළුවන් වෙන්නේ මොහුට ගැටලුවක් තියෙනවද කියලා. එතකොට දැනුවත් වෙලා තියෙනවා නම් අපගේ හිතමිතුරන්ට ඥාතීන්ට සෞර්ධයන්ට යම් ගැටලුවක් තියෙනවා කියලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ගන්න ඕන කියන පණිවිඩය තමන්ගේ තුල තියෙනවා නම් අපිට පුළුවන් ඒ සඳහා ප්‍රතිකාර කරන්න. අපගේ සේවාවන් විධිමත් වෛද්‍ය විද්‍යානුකූලව ලබා දෙන්න පුළුවන් ඒ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා.
2: දැන් වෛද්‍යතුමනි, මේ ඇත්තරම දැන් මේ අහගෙන ඉන්න කෙනෙක්ට ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. අර ඔබතුමා කිව්වා වගේ කායික වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ ගැන දැනුවත් තිබ්බල පුංචි හරි නේද, හැමෝම බෙහෙත් කියන්න ගොඩ වෙදකම් කරන්න ඔය හැම දෙයකටම ડોක්ටර් කෙනෙක් ගාවට යන්න අපිට තේරෙනවා ඇඟට. නමුත් මේක ඇඟට තේරෙන්නේ නැහැ නේද? දැන් අහගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ඕක කියන්න කෙනෙක් නැහැ. නමුත් මටත් මේවා කායික වශයෙන් අපහසුතාව දැනෙන්න පුළුවන් ද, මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ? මං කියන්නේ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ මට මේ මොන වගේ තත්ත්වයක් ඇති වුණාමද? අපි ඒක රෝග විදිහට නම් කරන්නේ ආතතිය වෙන්න පුළුවන්. අපි විවිධ නම් කියනවානේ සමහර විට, අපි නම් වල තේරුම්වත් දන්නේ නැතුව ඔහේ කියනවා ડિප්‍රෙෂන් කියනවා. නමුත් අපි දන්නේ නැහැ ඇත්තටම අපිට ඒ රෝගේ තියෙනවද කියලා. කියන්නේ තමන්ට මොන වගේ රෝග ලක්ෂණ දැනෙන්න ගන්නවද? කියන්නේ බලන් ඉන්න කෙනෙක්ට මොන වගේ දොහු පේන්න ගන්නේ? වෛද්‍යවරයෙක් වෙත යන්න ඕන තැන කොහොමද අපි අඳුරගන්නේ? හරි වැදගත්. ඔබතුමා ලංකාවේ බොහොම ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරයෙක් මේ සම්බන්ධයෙන්.
0: ඔව්. තමන්ටත් දැනගන්න පුළුවන් වෙනවා. තමන්ට දැනගැනීමට පුළුවන් වෙන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙලා නම්, සාමාන්‍ය ක්‍රියාකාරීත්ව වෙනස වැඩට යන්න රස්සාවක් රකියාවක් කරනවා නම් ඒකට යන්න බෑ. කම්මැලි, හැදෙන්න එකටින්න බෑ, ඊට පස්සේ කන්න බෑ, නිින්ද යන්නේ නැහැ, කල්පනා වෙනවා, තමන්ට කල්පනා කරන එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේ තමන්ට දැනෙන ඒවා කිහිපයක් එනවා. ඒ රෝග ලක්ෂණත් එක්ක යන්න පුළුවන්. එතකොට තමන් අවබෝධයක් තියෙනවනම් මට මේ මම සාමාන්‍ය පැවැත්මෙන් වෙනස් වෙලා මට එහාට යනවා, මට මොනවා හරි ගැටලුවක් තියෙනවා කියන කෙනවනම් උණ්ඩ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඇත්තටම අපේ 1926 හොට්ලයින් එකට ඉන්නේ තමන්ම කතා කරන පිරිස වැඩි. ඒතරේ තමන්ට ගැටලුවක් තියෙනවා කියලා අවබෝධ කරගෙන ඒ අවබෝධය ලබා ගන්නත් මෙහෙම ගැටලුවක් මානසික ගැටලු තියෙනවා කියන එක සමාජය පුරා පැතිරලා තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අනිත් අයට අවබෝධ කරගන්න පුළුවන්, විශේෂයෙන්ම දැන් දෙමව්පියන්ට. දැන් සමහර වෙලාවට උදේ පාන්දර කුඩා දරුවෝ ඉන්නවනම් ළමයි කියන බඩ රිදෙනවා එද ඉස්කෝලේ යන්න ඔළුව එකක්මයි යන්න බෑ. පැය භාගයක් ගියන් පස්සේ ආයෙ හොඳට කරණම් ගහලා නටලා සෙල්ලම් කරලා ඉන්නවා. මොකද මෙතන හේතුව තියෙන්නේ මේ කායික රෝග නෙවෙයි, මෙයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා. පාසල යෑම ප්‍රතික්ෂේප කරන්නේ සමහරට ගුරුවරයා සැර වෙන්න පුළුවන්, දැන් ළමයි ගහනවා වෙන්න පුළුවන්, මොකක් හරි එකක් තියෙනවා.
2: අපි ඒ වගේ වෙලාවට ડોක්ටර් ළමයට තරවටු කරලා කොහොමද ඉස්කෝලේ යවන්නේ බලන්නේ? ඔහුගේ මානසික පැත්ත හිතන්නේ නැහැ නේද?
0: එතන තමයි වැරදිද තියෙන්නේ. අපි විතර බලන්න ඕන ඇත්තටම මේක සමහරట్లాට ඇත්තටම අසනීපයක් වෙන්න පුළුවන්. අනේ දිගට දිගට මේක යනවනම් එතනින් එහාට ගිහිල්ලා බලන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මේ පාසලේ ගැටලුවක් තියෙනවද, නැත්නම් යන වාහනේ ගැටලුවක් තියෙනවද, මිතුරන්ගෙන් ගැටලුවක් තියෙනවද කියලා අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධය ලබා ගන්න දැනුවත් වීම වැදගත්. එතකොට මේක තමයි ඉස්සරහට යන්න ඕන. එතකොට ඒ ආකාරයට බලන්න පුළුවන්. එතකොට දැන් අසල්වාසීන්ට පුළුවන් අර ගෙදර හැම වෙලෙම රණ්ඩු වෙනව නම් මොන හරි එකක් වෙනව නම් මොන හරි ඒ ගෙදර ගැටලුවක් තියෙනවා කියලා අවබෝධ කරගන්න. දැන් ළමයා ගුරුවරුන්ට අවබෝධ කරගන්න පුළුවන් අතපය තුවාල වෙලා තියෙනවා නම් ළමයට නිදිමතයි වගේ නම් ගෙදරදී ප්‍රශ්නයක් තියෙනවා ළමයට පහර දීමක් වෙනවද, ඒ ආකාරයට මේක අන්තර් සම්බන්ධතාවය තියෙනවා. ගුරුවරුන්ට වගකීමක් තියෙනවා ඒ ළමයි ගැන බලන්න, දෙමව්පියන්ට තියෙනවා, අසල්වාසීන්ට තියෙනවා, ඒ ආකාරයට සමාජ සේවකයන් ඉන්නවා. ඒ සම්බන්ධ මේ හැම තැනින්ම හොයලා බලනවා නම් මේක අල්ලන්න පුළුවන්.
1: මේක ටිකක් ගැඹුරු විශේෂපතයක්. ඒ ගැඹුරු විශේෂය පිළිබඳව ඔබට තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන් ප්‍රධාන චරිතයකට අද අපි ආරාධනා කරන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරුම වෛද්‍යතුමන්. අද මේ කතාබහට එකතු වෙලා ඉන්නවා. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු යොමු කරන්න 01 2 74 2 02 74 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 2 02 75 අනූතුනයි පහයි අනූතුනයි හත කියන අංගේට වට්සප් ඔස්සේ ඔබේ අදහස ලියලවන්න පුළුවන්. අපි විරාමයක් අරගෙන යලි කතා කරනවා. රැඳලා ඉන්න. මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න නම් අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳවයි අද අපි කතා කරන්නේ. උදේ 8යි විනාඩි 23යි වෙලාව.
3: ලකන්ද රේඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන
4: ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
5: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගල මාතර කුරුණෑගල. දුරකථන අංක 0772211400.
9: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB දනඩ නිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන කොහොමද කියන කාරණේ පිළිබඳව අද අපි කතා කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරම වෛද්‍යතුමන්ට. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 774 606 0112 775 285 WhatsApp ඔස්සේ පණිවිඩයක් තියෙන 0770 93 5 93 7. අපිට ඕනනම් මේ පැය දෙක තව ඉස්සරහට පැය 3-4ක් යනකම් වුණත් එක දිගට වෛද්‍යතුමන්ව ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන සම්බන්ධයෙන් මේ ඊට වඩා ප්‍රායෝගිකයි මේ ප්‍රශ්නය ඔබට දැනෙන විදිහට ඔබට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්නවා නම් ඒ නිසායි අපි දුරකථන අංක විවෘත කරලා තියෙන්නේ. අපි පළවෙනි යමතුමට අවස්ථාව දෙන මහනුවරින් කුමාරී මහත්මිය කතා කරන්නේ. අයබෝන් සුබ දවසක් ඔබතුමිට.
1: අයබෝන් මහත්මිය.
0: හරි. ඔබතුමියගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන් ડોක්ටර්ට.
1: වෛද්‍යතුමනි, මගේ පුතා 10 වසරේ ඉන්නේ. එයා මහනුවර උසස් පාසලකට යන්නේ. නමුත් එයා පාසල් යන්න අකමැතියි දැන්. පාසල් කියන්නේ එයා ඉගෙන ගන්න වේගය අනිත් අයගේ වේගයට වැඩිය අඩුයි. එතකොට අනිත් ළමයි යන වේගෙන් යාට යන්න බෑ. එතකොට මේ පාඩම් කරන දේවල් මතක නැහැ කියනවා. ඒක නිසා දැන් මේ වාරෙම එයා පාසල් ගියේ නැහැ. වෙන පාසලකට දාන්න කියනවා. ඉගෙන ගන්න බෑ කියලා තමයි එයා කියන්නේ. දැන් ගුරුවරුත් එහෙම කියනවා. මම මෙහි වෛද්‍යවරයෙක් ළඟට තරංගා විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට එයා කිව්වේ ඔයා මෙයාට ඉගෙන ගන්න බෑ, ඒ නිසා ඔයා ගෙදරට ගුරුවරු ගෙනල්ලා පුළුවන් නම් උගන්න ගන්න, වෙන කරන්න දෙයක් නෑ කියලා. මේකට මට මොකක්ද කරන්න කියලා කියන්න වෛද්‍යතුමනි.
2: දැන් ඔබතුමීගේ ප්‍රශ්නය අනුව ඒ පුතාට මානසික ගැටලුවක් තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වේ අර මේ උපතින්ම ඇවිල්ලා තියෙනවා, එයාට අධ්‍යාපනය ලබා ගන්න අපහසුතාවයක් තියෙනවා ඉගෙන ගැනීම. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මෙයාට දැන් මේ යන තරගකාරීත්වයත් එක්ක පාසල් අධ්‍යාපනයේ ඒ කොටස කරන්න අමාරු වුණාට එයාට වෙන වෘත්තීය පුහුණුව වලට යන්න පුළුවන්ද කියන එක, කාර්මික පැත්තට වෙන ආංශයන් වලට යන්න පුළුවන්ද කියලා. මෙහිදී මේ සම්බන්ධයෙන් මේ දරුවගේ මානසික තත්ත්වය අධ්‍යයනය කළා. මේ වයස
3: 10 ශ්‍රේණිය
2: 15 විතර වෙනවනේ. එතකොට දැන් ළමා කාලේ පැනලා දැන්
3: උඩට
2: යන්නේ ඉන්නේ. එතකොට දැන් මෙයාට මෙයාගේ තියෙන දැනුම තත්ත්වය සහ මානසික තත්ත්වය අනුව, ඒ කියන්නේ IQ ලෙවල් එක, බුද්ධි මට්ටම අනුව යොමු වෙන්න පුළුවන් ශේෂ්ත්‍රය මොනවද කියලා හඳුනාගෙන ඒ අනුව උට ඔහුගේ ඉදිරි අනාගතය ක්‍රියාත්මක කිරීම තමයි කරන්න පුළුවන් වෙන්නේ. පාසල් යවන යවලා උගන්නන්නම කියන එකම නෙවෙයි. ඒතර අපි මෙතෙන්දී මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා, මහනුවර රෝහලේ, පේරාදෙණිය රෝහලේ ඉන්නවා. ඒ සායනයකට යෑම තමයි සුදුසුම වෙන්නේ, පෞද්ගලිකව යන්නේ නැතුව. එතකොට අපගේ රජයේ තියෙනවා ඒකට වැඩපිළිවෙලක් තියෙනවා මේගොල්ලෝ අඳුනගෙන. විශේෂයෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන අපි කොළඹ වෘත්තීය පුහුණු පාඨමාලාවල් අපි යොමු කරලා හදලා තියෙනවා ඒ අයට දැන් සුදුසු වෙන්න.
3: ඩොක්ටර් මට දැන් මේ මදුචංක මට තියෙන ප්‍රශ්නයක්. දැන් මේක අහගෙන ඉන්න දැන් මේ කෝල් එක කට් කරලා පස්සේ අපිට ලයින් දෙකයි තියෙන්නේ. කෝල් 100ක් විතර ඕනනම් එකපාර ගෙන්න ගන්න පුළුවන්. හේතුව තමයි ලංකාවේ අපි විශ්වාස කරන දේ, අපේ සංස්කෘතිය අනුව අපි විශ්වාස කරන දේ තමයි ළමයේ කෝ ලෙවල් ඒ ලෙවල් පාස් කරන්න ඕනේ. ඒක ඇත්ත කතාව. ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්න ඕනේ. නමුත් හැම දරුවටම එකම විදිහට අධ්‍යාපනය ලබන්න බෑ. මේ අපේ දරු අපිට අහක දාන්න බෑ. අපේ දරු අපිට වටිනවා. එතකොට පාසලට ගිහාම, පන්තියට ගිහාම ළමයින් අතර, ගුරුවරු අතරත්, ඉගෙන මෙච්චර දැනුම තියෙන ඉගෙනගෙන ඉන්න ගුරුවරු අතරත් ඒ ළමයින් අර පාච්චල් කරන ගතිය, කොන් කරන ගතිය, පීඩනයක් ඇතුව කතා කරනව නේද? අපි ඔවුන් පැත්තකට දාලා තිනවා. ඔවුන් පාසල් යන්න තියා එතන පාසල දකින්නකොට තියෙන පීඩනය, කියන්නේ ගුරුවරු කතා කරන්නේ හැමදෙස්සෙම ගහලා කතා කරන්නේ, ඊට පස්සේ කොන් කරලා කතා කරනවා. ඉගෙන ගන්න බෑ කියන එක, කියන්නේ ගුරුවරුන්ටත් මං කියන්නේ මානසික විද්‍යාව උගන්වන්න ඕනේ දරුවන්ට. ඇත්තටම උගන්වනවනේ විශේෂ පැත්තක දරුවන්ට කොහොමද සලකන්න ඕනේ. නමුත් පාසල් වල හරීම නරක විදිහට, දරුණු විදිහට ළමයින්ට සලකන තත්ත්වය ගතියක් තියෙනවා. හැම දරුවටම ඉගෙන ගන්න බෑ කියන එකවත් ගුරුවරු දන්නේ නැද්ද කියලා හිතන ගානට ළමයිගේ මානසිකව එහෙම එහෙම උන්ට පීඩනයක් ඇති කරලා තියෙනවා. ඇත්තටම මේ තත්ත්වය මොකද්ද වෛද්‍යතුමනි? මේක දැන් අපි කියනකොටම ඕන තරම් මේ අහගෙන ඉන්න අයට ඕන තරම් ප්‍රශ්න තියෙයි කියන්නේ. අපේ දරුවට මෙහෙම කරලා තියෙනවා. ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට පවා සමහර ගුරුවරු සලකන විදිහ හරිම අසාධාරණ කියලා හිතනවා. අපිට මේ සමාජීය ප්‍රශ්නත් එක දැක්කම වෛද්‍යතුමනි.
2: ඔව්, ඇත්තටම අධ්‍යාපනය කියන්නේ ජීවිතේ එකම දේ නෙවෙයි. පාසල් අධ්‍යාපනයෙන් පමණක්, ඒ කියන්නේ විභාග පාස් කරලා විතරක් නෙවෙයි මිනිස්සු සාර්ථක වෙලා තියෙන්නේ.
3: අනිවාර්යයෙන්.
2: ඉස්කෝලේ ගියන තේ හොඳ තැන්වල ඉන්නවා, ලොකු බිස්නස් කරනවා. ඒ ආකාරයට තියෙනවා. එතකොට යාලාගේ බුද්ධිය වර්ධනය වීම එක එක වයස් කාණ්ඩවලදී සිද්ධ වෙනවා. පොත්පත්වලට අකමැති වුණාට අනිත් කර්මාන්තවලට යොමු වෙලා ඒ අංශෙන් දිනු වෙන අය ඕන තරම් ඉන්නවා. මොකද සමහරු චිත්‍ර අඳින්න දක්ෂ වෙනවා, සංගීතයට මොකක්වත් කරන්න නැතුව. මම දන්න අපි දන්න හොඳ ලංකා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් ඉන්නෝ ඕ ලෙවල් වලදී චිත්‍ර විෂය විතරයි කරලා තියෙන්නේ. අනිත් ඒවා පාසලවත්
3: නැහැ.
2: ඔව්, දක්ෂ චිත්‍ර ශිල්පීන්. ඒ වගේ ඔවුන්ගේ අර දක්ෂතාවයේ තියෙන ඒරියා එක අඳුනගෙන ඒ හරහා යොමු කිරීම තමයි කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන දෙ. මොකද අපි උත්තරදි කාණ්ඩ කීපයක් තෝරගන්න වෙනවා. ඒකනේ අපි ඇත්තටම පාසල් අධ්‍යාපනයේදී මානසික සෞඛ්‍ය සහ ඔවුන්ගේ IQ ලෙවල් එක අනුව තීරණය වෙන්නේ නැහැ මේ මොනවද යන්න ඕන ශේෂ්ත්‍ර කියලා. අපි යන්නේ එක දිගට ඕ ලෙවල් ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් A ලෙවල් කියන සංකල්පයට යනවා නිසා එතනින් පරිබාහිර අනිත්‍යයට යොමු කිරීම සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන එක. කියන්නේ විෂයානුබද්ධ අධ්‍යාපනය ඇරෙන්න අනිත් තාක්ෂණික කර්මාන්ත ශේෂ්ත්‍රයට යොමු කරන්න පුළුවන් මේකට අකමැති අය කියන තත්ත්වයක් නැහැ. ඒතර මානසික තත්ත්වය අඳුන ගන්න පුළුවන් නම් පන්ති ගුරුවරුන්ට, හැබැයි එතනින්ම පුළුවන් වෛද්‍යවරුන්ට යොමු කරන්න.
3: අනිවාර්යයෙන්
2: අපේ සිස්ටම් එකේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තියෙනවා. එතනින් ගියාම දැන් ඉස්සෙල්ලා කතා කර ඒ දරුවා 10 පන්තියේ 10 පන්තියට එනකන්
0: මේක අඳුනගන්න බැරුණේ
2: නැහැ. බැරි කියන්නේ විශාල ගැටලුවක්. මොකද අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් මුල්ම කාලේ සෞඛ්‍ය සායන කරන පාසල් වලට ගිහිල්ලා ඒතර පාසල් වල දරුවන්ගේ ඒ කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්න ඉදින්දි අඳුන ගන්නවා. අපි කායික රෝග, හෘද රෝග, ආක්ෂි රෝග, දන්ත රෝග, ඒ වගේම මානසික ගැටලුත් ඉගෙන ගන්න බැරි අය ඒවා ගැන අවබෝධ කරගෙන අඳුනගත්තම ඒ ළමයින්ව ළඟම තියෙන විශේෂඥ වෛද්‍ය සායන වලට යොමු කරනවා. ඒ தත්ත්වේ තියෙනවා අපේ සිස්ස.
3: ඔව්. දැන් වෛද්‍යතුමනි මේ මටත් මදුශංකරත් මේ අත්දැකීම හොඳටම තියෙනවා. මේ කාලේ තමයි මේ ඕ ලෙවල් වලට ළඟ කාලේ. දැන් මදුශංකරටත් මේ අත්දැකීම තියෙනවා කියන්නේ අපි දරුවන් ගාවට යනවා, අපිට දරුවෝ හම්බ වෙනවා සහ විෂයානුබද්ධ කාරණාවලදී. මේ කාලෙදි ළමයි ඉන්නේ, ඒ කියන්නේ ඔන්න ඔය කියන ළමයි ඇත්තම මතු වෙන්නේ අවුරුදු 10ක් විභාග වලට කොහොම හරි මුහුණ දීලා වැටිලා නැකිටලා.
0: දැන් අනිත් එක අර මේ අසමත් කිරීමකුත් නැහැනේ ડોක්ටර්. දැන් අපේ සිස්ටම් එක ඇතුලේ දරුවන් ඉස්සරහට කොහොම හරි පන්තියෙන් බන්දිට අරගෙන ඉන්න ඉස්සරහන් අපි දැන් අපේ පන්තිවල ඉන්නවා සමානට අපිට වඩා අවුරුදු 4ක් 5ක් විතර වැඩිමල් සහෝදරයෝ තිරියා අපිත් එක්ක. මොකද ෆේල් කරලා එහෙම තිබුණා. දැන් එහෙමත් නැති නිසා අන්තිමටම ඇත්තම ඇවිල්ලා ඔය කඩේම් විභාගයක්
3: ළඟ ඕ ලෙවල් කියන තැනදී අහම ඔහුට තේරෙන්න ගන්නවා මට මේකට මුහුණ දෙන්න අමාරුයි කියන මානසිකත්වය. එතකොට ඔහු හිතින් වැටෙන්න ගන්නවා. ඔහුට වෙන වෙන ලෙඩ රෝග, කායික රෝග මතු වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔහු ඉතාම අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. එතකොට සමහර තැන්වල දරුවෝ ජීවිතේට පවා යම් යම් දේවල් කරගන්න උත්සාහ කරනවා. අන්න මෙන්න මේ තත්ත්වය මේ මං කියන්නේ මේක අධ්‍යාපනයේ පැත්තෙනුත් හැදෙන්න ඕන. ඒ වගේ දරුවන්ට ඔබතුමා කිව්වා වගේ විභාග නැතුව එමත් නැත්නම් දක්ෂ ශේෂ්ත්‍රයට යන්න 9 වසරේ 8 වසරේ ඉඳලා මේව අඳුර ගන්න අධ්‍යාපන ක්‍රමෙත් වෙනසක් වෙන්න ඕන. මම හිතන්නේ අගමැතිතුමිය මේ සම්බන්ධෙනුත් අවධානය යොමු කළා. මේ නව විශ්ව නිර්දේශය හදනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳයි. අර වෛද්‍යතුමා කිව්ව විදිහට දැන් අපේ දරුවා අපිට අහක දාන්න බැරි නිසා ඔබතුමා කියන්නේ ඒ කියන්නේ දරුවව අවශ්‍ය දෙයට යොමු කරන්න මැලි වෙන්නේ දෙමව්පියත් බයනේ ළමයා ඕ ලෙවල් කරගන්න බැරි වුණොත් එහෙම කියලා ඔවුන් ඊටත් වඩා පීඩණයෙන් ඉන්නේ. ඒ නිසා දෙමව්පියන්ට පොඩි උපදෙසක් දුන්නොත් වටිනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් වලදී කලබල නොවී ඒ කියන්නේ ජීවිතේම කඩාවැටෙනවා වගේ නින්න හැමෝම. ඒ කියන්නේ මේ ඔටිසම් දරුවෙකුත් නෙමෙයි, ඔටිසම් දරුවොත් අපි ජීවත් වෙනවනේ. ඒ දෙමව්පියෝ 1000ක් දුක් ගිනි උහුලගෙන ඒ දරුවන්ටත් ප්‍රතිකාර මේ ඔටිසම් දරුවොත් නෙමෙයි ඊට වඩා මේ වර්ගයේ දෙමව්පියෝ පීඩණයෙන් ඉන්නේ වෛද්‍යතුමනි.
2: ඔව්, ඇත්තෙන්ම දැන් අපේ අධ්‍යාපන ක්‍රමේ විශේෂ වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ කුසලතාවයන් හඳුනා ගැනීම අධ්‍යාපන පොතපතේ අධ්‍යාපන විභාගවලට පැරලල්ව තවත් ශිෂ්ටයක් තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි මේ ළමයින් ඒකට යොමු කළා ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඇත්තටම අපගේ ඕලෙවල් ලේලුවල් විභාග වලට අමතරව NVQ ක්‍රමයක් තියෙනවා. NVQ ක්‍රමයෙන් අර ඒ ශේෂ්ඨ සමාන කරනවා, අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුව සමාන කරලා ඔවුන්ට ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වය ඇති කරනවා. මොකද විභාග පාස් වෙච්ච නැති අයට මේ NVQ පාඨමාලාවල් කරලා ඔවුන්ගේ රැකියාවන් ඒ ශේෂ්ඨයේ ඉස්සරහට යන්න පුළුවන්. ඒ තත්ත්වය දැන් ඇත්තටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. ඒක අර පාසල් පද්ධතිය තුළින්ම ඒක තියෙනවනම් මේ ඉතාමත් පහසු වෙනවා. මොකද අනවශ්‍ය බරක්, අනවශ්‍ය පීඩනයක් එක කණ්ඩායමකට යොමු කරන්නේ නැතුව ඉස්සරහට යන්න. මොකද අගමැතිතුමිය මානසික සෞඛ්‍ය ගැන දන්නවා, එතුමියගේ අධ්‍යාපනික ශ්‍රේෂ්ඨයක්, එතුමිය ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සේවය කරලා තියෙනවා. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨය පිළිබඳ. අපේ සියවසේ ප්‍රධාන අමුත්‍ය විදියට පැමිණුණේ එතුමිය. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් අමාත්‍යංශ මට්ටමින් දීර්ඝකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මම හිතන්නේ ඒක ළමයින්ට සහ දෙමව්පියන්ට හොඳ මේ පණිවිඩයක් වෙයි අනාගතයේදී.
0: හොඳයි. අපි ඔබට තියෙන ප්‍රශ්න වෙනුවෙන් ගැටළු වෙනුවෙන් අවස්ථාව දීලා දෙන 0112 774 606 0112 775 285. ડોક્ટર මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා. මගේ දෙමව්පියෝ ඉතාම මහලු වයසේ ඉන්නේ, රාජ්‍ය සේවාවේ දීර්ඝ කාලයක් කටයුතු කරලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ එක තැනක නතර වෙලා වගේ හැඟීමක් තියෙනවා. වෙලාව ඇහුවොත් මතක තියෙන්නේ ඔවුන් නිතර භාවිතා කරපු රාජකාරී වෙලාවන්. ඔවුන් මොන අවුරුද්දේද ඉන්නේ කියලා ඇහුවොත් ඔවුන්ට මතක තියෙන්නේ ඔවුන් රාජකාරී කරපු ඒ වගේ වටපිටාවේ තියෙන දේවල් තමයි මතක තියෙන්නේ. දැන් අපි සරලව ඇහුවොත් එහෙම මේ දවස්වල පාංගිරියක මිල කීයද කියලා ඇහුවොත් එහෙම ඒගොල්ලන් එකපාරම කියන්නේ ඔවුන් අවසාන කාල පරාසය තුලේ බඩු බාහිරාදී මිලදී ගනිද්දී ඔවුන් සේවය කරන කාල පරාසය තිබිච්ච මිල මුදල් ඒ දේවල් ටික තමයි ඒගොල්ලන්ට මතක තියෙන්නේ. මේ தත්වය බහුතරයක් විශ්‍රාමගත රාජ්‍ය සේවකීන්ට තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න, මොකක්ද මේ தත්වය, මේකෙන් වැළකෙන්න ප්‍රතිකාර තියෙනවද, එහෙම නැත්නම් අපි දැන් ඉඳන්ම සේවාව කරන ගමන් තරුණ වයසේ ඉන්න ගමන් ප්‍රගුණ කරන්න ඕන යම් යම් කාරණා තියෙනවද, මොකද්ද මේ தත්වය?
3: ඒ කියන්නේ රස්සාවෙන් ඉවත් වෙනකොට ජීවිතේ එතනින් ඉවරයි වගේ එකක් නේද? ඔබතුමාට ඇත්තිය ඔවගේ ඕන තරම් වගේ අද්දකින්. ඒ කියන්නේ ඒ ජීවිතේ හැමදේම රැකියාව කරගෙන ජීවත් වෙලා අවසානයේ උන් තනි වුණා වගේ එකක් ඉක්මනට ලෙඩ වෙනවා කියලා අපි කතාවට කියනවා. එහෙම தත්වයක් තියෙනවද වෛද්‍යතුමනි?
2: ඔව්, ඇත්තටම විශ්‍රාම දීවියත් සමග මානසිකව කඩාගෙන වැටෙනවා. මොකද රජයේ සේවය හෝ පෞද්ගලංශය හෝ ආරක්ෂාවක් කරනවා කියන්නේ විශ්‍රාම ගන්නකම් රස්සාව ඉන්නවා කියන්නේ ඒ ශ්‍රේෂ්ත්‍රයේ ඉහලින් හිටිය කෙනෙක්. ඒතර මානසිකව යා අවසාන මොහොත වෙනකොට ඉහළ තැනක ඉන්නේ,
0: හොඳ ගෞරවයක් සහිතව
2: ඉන්නේ, මොන ශේත්‍ර මොන රැකියාව කරත් ඒතන ඉහළම කෙනෙක්. එතකොට එක පාටම මේක නැති වුණාම මානසිකව කඩාගෙන වැටෙන මොකද හුදකලා වෙනවා. මොකද කාර්යාලයක කටයුතු කළා, රජ සේවා ස්ථානයක ගිහිල්ලා විශාල පිරිසක් සමග ගැටිලා දිනපතා ඉඳලා එකපාරටම දැන් ගෙදර හුදකලා වුණාම ඒක දරා ගන්න බැරි වෙනවා. එතන අපගේ සමාජයේ ඒ විශ්‍රාමිකයන් සමග සම්බන්ධ වෙන සම්බන්ධතා තියෙන එක අඩුයි. දැන් මේ වෙනුවිට විශේෂයෙන්ම තියෙන්නේ නාගරික පරිසරය ගත්තොත් කොටු වෙලා ඉන්නේ උන්ට වැඩ කරන්න තව අවස්ථාව අඩුයි. හැබැයි මේ සමාජයේම තව කණ්ඩායම් එකතු වෙලා උන්ට තව දුරටත් වැඩ කරගෙන ඉන්න පුළුවන් නම් අර එකපාරටම එන මානසික කඩාවැටීම නවත්තලා උන්ට දීර්ඝකාලීනව සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම වයසත් එක්ක ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වෙන කියන්නේ අපගේ මොළයේ රසායනික ක්‍රියාවලියේ ඇති වෙන වෙනස්කම් නිසා අමතක වීම ඒවා ඇති වෙනවා. මොකද අපකට ලංකාවේ දැන් මේ වෙනට කායික රෝග සම්බන්ධයෙන් තියෙන ඉහළ සේවාව නිසා ජීවිතාපේක්ෂක කාලය අවුරුදු 80ක් වගේ කිට්ටුවටම යනවා ගොඩක්. දැන් එතකොට අවුරුදු 60දී විශ්‍රාම ගියා, තව අවුරුදු 20ක් විතර ජීවත් වෙනවා. සේවා කාලයත් 20ක් වගේ, විශ්‍රාම දිනත් 30ක් වගේ. හිතන්නකො හොඳ කාලෙත් 20ක් ඉඳලා තව කාලයක් මෙහෙම ඉන්නවා කියන එක. එතකොට දැන් මෙතනදී ලොකු එකම මෙයාලට තව ලෙඩ රෝග දියවැඩියාව ප්‍රෙෂර් ඒවත් තියෙන ඒවට බෙහෙතුත් බොනවා, ඒවත් අතුරු ආබාධත් එනවා. එතකොට ඒවා නිසා ඇතිවන සමහර බයිපාස් සර්ජරි ඒ වගේ ඒවත් කරන්න. එතකොට මේගොල්ලොන්ට ඒ බලපෑමක් තියෙනවා. ඊට පස්සේ දැන් තමන්ගේ ළමයි ළමයින්ගේ ළමයින්ගේ ඒ ගැටලු වලටත් මුහුණ දෙන්න ඕන.
3: ප්‍රශ්න ඉවරකුත් නැහැ.
2: ඉවරයක් නැහැ. ආර්ථික ප්‍රශ්නත් එනවා. පෙන්ෂන් එක ලොකු පඩියක් අරගෙන පෙන්ෂන් එක කියන්නේ ඉතින් ඒකෙන් සෑහෙන ගාණක් අඩුයි. ඒතර මේ සමාජීය ආර්ථික ප්‍රශ්නත් එක්කත් ගැටෙනවා. ඒතර අර අමතක වීම සමාජලට ඒගොල්ල බලා ගන්න කෙනින් නැතිවීම තත්ත්වයන් ගොඩක් ගැටලු එනවා. මොකද අපේ ලංකාවේ මේ වෙනුවට වැඩිහිටි ජනගහණය තමත් ශ්‍රී ග්‍රේන්
3: වැඩි වෙනවා.
2: එතකොට මේ සියලුම තත්ත්වයන් එක්ක වැඩිහිටියන්ට කොහොමද සලකන්නේ? ඔය අමතක වීම එන්නේ මොළේ ක්‍රියාකාරීත්වය අඩුවීමත් එක්ක. එතකොට අපි ඒකට මූණ දෙන්න ඕන. ගොඩක් වෙලාට කියනවා කෑවේ නැහැ කියලා කියනවා. කෑම කාලේ ඉන්නවා දැන් කෑවේ නැහැ කියනවා. කන්න නැද්ද කියලා අහනවා. උදේට තාම කෑම දුන්නේ නැහැ කියනවා. දැන් උදේත් නෙවෙයි. දවල් උත්තර දවල්ටත් කාලේ ඉන්නේ. ඒ වගේ තත්ත්වය එනවා. ඉතින් අපිට ඒකට මූණ දෙන්න වෙනවා. සමහර බෙහෙත් ප්‍රතිකාර තියෙනවා, වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. 100%ක්ම නවත්තන්න බෑ. නමුත්
3: අඩු කරගන්න
2: පුළුවන්.
0: මේ කාරණාවට බද්ධ වෙන තව ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක මේ මටත් තේනවා, මං හිතන රනිල්ටත් තේනවා, බහුතරයක් අයට තියෙන ප්‍රශ්නයක්. අපිට සමහර වෙලාවට අපි කරපු දෙයක් මතක නැතුව වෙනවා ඩොක්ටර්. අපි දන්නකෝ උදේ පාන්දර වැඩට එනකොට ගෙදර දොර වහලා යතුරු දාලා හරියට ඒක බලලා තමයි එන්නේ. මේ ටිකක් වෙලාවම හිතනවා ගෙදර ලයිට් එක ඔෆ් කරේ නැහැ නේ.
3: ලිප වැහුවා.
0: ලිප වහලා නැහැ නේ. ගෑස් එක ඔෆ් කරලා නෙමෙයි නේ ආවේ. අයන් එක තාම මෙතන නේ. මේ ඒ සියල්ල අපි හරියට කරලා අපව ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ සියල්ල ඒ විදිහට වෙලා හැබැයි මානස වද දෙන්න පටන් ගන්නවා. ඔයා ඔයාගේ වැඩේ හරියට කරලා නැහැ කියලා. මේක රෝගී තත්ත්වයක්ද එහෙම නැත්නම් මේ කාර්යබහුලත්වයත් එක්ක අපිට තියෙන ප්‍රශ්නයක්ද? ඇත්තටම මේ මට නම් පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක්. සමහර වෙලාවට මං ඔෆිස් එකට ඇවිල්ලා රනිල් එක එහෙම කියනවා මේ අයන් එක ඔෆ් කරාද කියලා මතක නැහැ නේ කියලා.
2: ඔව්. ඒ සාමාන්‍යයෙන් ඒක තියෙනවා. ඒක පොඩි මානසික අසන්තුෂ්ටභාවයක් එනවා. හැම දෙකක් කාර්යබහුලත්වයක් එක්ක අපිට තියෙන වැඩත් එක්ක අපි මේ අත්‍යවශ්‍ය මේවා කරාද නැද්ද කියන එකේ ගැටලුවක් එනවා. ඒක ඒ සිතුවිල්ලත් එනවා. ඒක සමහර අයට ඒක ගණන් නැහැ. ඉන්නවා මේ
0: මොනවත්
2: කමක් නැහැ. ඒකලෝ ඒක ගණන් ගන්න නැහැ. ඒක මේ සංවේදී පුද්ගලයන්ට ඒක දැනෙනවා. එතකොට දැන් අර දැන් මෙතන වෙන්නේ දැන් ඒක වැඩි වුණොත් රෝගී තත්ත්වයක් දක්ව යනවා. සමහරු ඉන්නේ අත සෝදන්නේ. සෝදන.
3: අන්න
2: ඒක ඒ තත්ත්වය. ඒතර එක සැරයක් හොදලා මැදි ආයි හොදනවා ආයි. ඒතර රිපීටඩ්ලි මේක වෙන වාර ගන්න වැඩි වෙනවා නම් ඒක රෝගී තත්ත්වයක් වෙනවා. ඒකට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපිට අමතක වීම ස්වාභාවිකයි. ඒක ඔච්චර හොඳට කරත්
0: අමතක වෙන්න පුළුවන්.
2: මේ ඒ තත්ත්වය තියෙනවා.
0: පොඩි පොඩි දේවල් හැබැයි මේ වගේ ගැඹුරක් තියෙනවා. ඒක අපි සමහරලාට දන්නේ නැහැ මානසික රෝගී තත්ත්වයක්ද නැද්ද කියන එක. ඒ නිසා ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති ඔබට තියෙන ප්‍රශ්න ටික යොමු කරන්න අද සුදුසුම පුද්ගලයා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මිගලහ පෙරම වෛද්‍යතුමන්ට අපි ආරාධනා කළේ. එතුමන් ප්‍රශ්න කරන්න, එතුමා සමග සාකච්ඡා කරන්න ඔබට හැකියාව තියෙනවා. 011-2-774-606 011-2-775-285 අපේ දුරකථනංකය. ඒ වගේම WhatsApp ඔස්සේ ඔබේ අදහස ලියලා එවන්න.
3: කියන්න කතා කරන්නත් පොඩි බයක් තියෙන්න පුළුවන්.
0: ඒ නිසා WhatsApp ඔස්සේ අපිට පණිවිඩයක් දෙන්න. 07-03-93-5-93-7 අපේ දුරකථනංග. අපි විරාමයක් අරගෙන යාලි වෛද්‍යතුමන් සමග සාකච්ඡා කරමු. උදේ 8:47.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැඟි පැඩි වෙලා.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්.
6: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: ටේක්යා සුරැකෙන් මගතොට.
5: සුබදවස
7: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි පැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
7: කැමති එකක් අපේ අතේ. සුබද

0: රටක් ලෝකයක් දකින අනාගත සුභසිහිනී දකින්න නම් නිරෝගීවත් පරම්පරාවක් සිටිය යුතුයි රටක. ඒ නිසාම තමයි අපි මානසික සෞඛ්‍යව යහපත් පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. අද ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කළා මේ කතාබහ වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරම වෛද්‍යතුමන්ට එතුමන් සමගින් අපි කතා කරන්නේ. ඔබට ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, ඒ ප්‍රශ්න ගැටලු යොමු කරන්න කියලා මතක් කරන ගමන් ડોક્ટર ගොඩාක් වෙලාවට අපි අහන දේ තමයි මේ සමාජයේ දුම් බීමට වෙන්න පුළුවන්, මත්පැන් වලට වෙන්න පුළුවන්, අනිකුත් විස මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය කියන කාරණේ. මේ ඇබ්බැහියෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. අපි කොච්චර උත්සාහ කළත්, අපි කොච්චර බණ ඇහුවත්, පල්ලියේ ස්වාමි කොච්චර කිව්වත්, ගෙදර මිනිස්සු කොච්චර කිව්වත්, අපිට තේරෙනවා මේක නවත්තන්න ඕන එකක් කියලා. හැබැයි අපිට ඒක නතර කරන්න බෑ. මේක දැන් අපිට පුරුද්දක් කළා, මේක ඇබ්බැහියක් වෙලා දැන් අපේ මනසේක ඉල්ලනවා. ඔය කියන තත්ත්වය ඇත්තක්ද? එහෙම නැත්නම් මේක මේ නවත්තන්න තියෙන ලෝභකමට ඒකට තියෙන කෑදරකමත් එක්කලා හදාගත්ත දෙයක්ද? මොකද්ද මේක කරන්න පුළුවන් දෙයක්ද? මානසික බලපෑම කොහොමද මද්ද්‍රව්‍ය පැත්තෙන් සමාජයේ අපිට ඉල්ල වෙලා තියෙන?
1: මද්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා. අදී පටන් ගත්ත දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳලම මද්ද්‍රව්‍ය කියන එක සමාජයේ පිළිලයක්, සමාජයේ භාවිතයේදී සමාජීය ගැටලු, පරිසර ගැටලු ඇති වෙන තත්ත්වයක්. මෙහිදී මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම එය මානසික ගැටලුවක්, මානසික ව්‍යාධියක්. මොකද ඒ එහෙම සිද්ධ වෙන්නේ ඒ සම්බන්ධව මානසික ගැටලුවක් තියෙන අයට තමයි. මද්ද්‍රව්‍ය වල පමණ නෙවෙයි ඇබ්බැහි වීම කියන ඒවා එක එක වර්ග වලට තියෙනවා. සමහරු අනිත් කෑම වලටත් ඇබ්බැහි වෙනවා. සමහරු පැණි රස කෑම වලට පුදුම ඇල්මක් දක්වන පිරිසක් ඉන්නවා. ඒතරේ ඒ ඇබ්බැහියක් තියෙනවා. සමහරුට තේ එකක් නැතුව ඉන්න බෑ. තේ වලට ඇබ්බැහි වෙනවා, බුලත් තිර වලට ඇබ්බැහි වෙනවා. ඒක එක්තරා මානසික දුර්වලතාවයක්. ඒතකොට මේකට මේකෙන් අපිට සමාජයට තියෙන ගැටලුවම තමයි මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. ඒක පරම්පරා තරුණ පරම්පරාව ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ වැඩිහිටියන් ඊට සමගාමීව ඔවුන්ගේ ඒ තත්ත්වය ඇති වෙනවා. ඒතකොට මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර පමණක් නෙවෙයි, මෙහිදී වෛද්‍ය ප්‍රතිකාර වලින් මිදුණාන් පස්සේ ඊට පස්සේ නැවතත් මේ පුද්ගලින් යන්නේ ඒ සමාජයටමයි. ඒතර එතෙන්දී වගකීමක් වෙනවා මේ සමාජයෙන් කොහොමද එතනින් පස්සේ මෙයාලව සුරක්ෂිත කරන්න කියන தත්ත්වය. එතකොට අපි අවබෝධ කරගන්න ඕන මේ ඇබ්බැහිය නැවැත්තුවත් ඊට පස්සෙත් මේ සඳහා යොමු වීම නවත්තන්න අවශ්‍ය වෙන ක්‍රම සමාජයට. ඕ නැත්තම් නැවත නිවසට ගියාම කොහොමද මේ தත්ත්වෙන් මුදවා ගන්න එක? සමහරුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න, එහෙම නැත්නම් ගෙදර තියෙන වෙන පවුලේ තියෙන ගැටලු, ඒවා හේතුවෙන් ඒගොල්ලෝට තියෙන ලේසියම විසඳුම තමයි මත්පැන් වලට යොමු වෙන්නේ. එතකොට ඒ ඊට පස්සේ දැන් අපි වෛද්‍ය ප්‍රතිකාර වලින් පස්සේ මෙයා නිවසට යවුවමත් අන්න ඒ බැරි එක දාන්න ඕන, ඒ බාධකයක් දාන්න ඕන අර පරිසරයෙන් මිදෙන්න. එතකොට සමාජ සේවකයින්ට, සමාජ සේවා දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන වලට අන්න ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නෙවෙයි අනෙකුත් සංවිධානත්, ඒතර මේගොල්ලන්ට කොහොමද මේ තමන් ඉන්න පසුබිම හදන්නේ මේ තත්ත්වය ඇබ්බැහිවීම මිදිලා දිගටම සාමාන්‍ය ජීවිතය ගත කරන්න හැකි වෙන පරිදි.
0: ඇබ්බැහිවීම ගැන කතා කරපු නිසාම මේ අම්මා කෙනෙක් කියපු පණිවිඩයක් තියෙනවා, ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න ડોක්ටර්ට කියලා. අපේ දරුවෝ ජංගම දුරකථනයට මේ මොබයිල් ඩිවයිස් වලට ඇබ්බැහිවීමක් සිද්ධ වෙලා තියෙනවා. උන් කොච්චර කිව්වත් අධ්‍යාපන කටයුතු වලට නෙමෙයි මේවට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ලොකුම ඛේදවාචකය තමයි මේ වෙනකොට තියෙන කම්පියුටර් ගේම්ස්. මේගොල්ලන් අතට ගත්ත ෆෝන් එක බිමින් තියන්න කැමති නැහැ. කන්නේ බොන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අපි අනල මොනවා කන්න දුන්නත් කටාරිනවා. අන්තිමට ඇහුවොත් මොනවද පුතියාද කෑවේ කියලා දන්නේ නැහැ. ඒ තරමට දරුවන්ගේ මානස මේ ගේම් වටේ ඇබ්බැහිවීමක් අපි දකිනවා. ඒ නිසා මේකට විසඳුමක් පුළුවන් නම් යෝජනා කරන්න ડોක්ටර්, අපි මොනවද කරන්න ඕනේ? දරුවන්ට අපි ෆෝන් එක අතින් අරගෙන අයින් කරලා තිබ්බොත් එහෙම දරුවෝ අපිත් එක්ක රණ්ඩුවට එනවා. ඒක හරි පීඩනයක්. සමහර වෙලාවට අපේ ජීවිත වලට පවා තර්ජනය කරන්න පුළුවන් තරමේ දරුණු කේන්දියකින් නොවුන් අපි දිහා බලනවා. අපි මේකට මොකක්ද කරන්න ඕනේ කියලා විජේරත්න කියලා අම්ම කෙනෙක් තමයි මේ පණිවිඩය යොමු කළා තියෙන්නේ.
1: ඔව්, මම මෙතනදී ඉතිහාසයේ ඉඳලා ගත්තා. ඇත්තෙන්ම මේ අද මේ අය අම්මලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම. නමුත් මීට දශක ගණනාවක් අතීතයට ගියොත් ඒ කාලේ දැන් අපේ මව්පියන්ගේ කාලේ ඒ කාලේ පත්තර වලට ඇබ්බැහිවිලා තිබුණා. දැන් අපේ තාත්තා කියනවා ඒ කාලේ පත්තරේ ඉස්කෝලේට අරන් ගියාම තාත්තා විදුහල්පතියෙක් වශයෙන් වැඩ කරා. එතකොට ටීචර්ස්ලා පත්තරේ කෑලි කෑලි මෙදාගෙන බලලා තමයි උගන්වන්න යන්නේ කියලා. ඊට පස්සේ කාලයක් වෙනකොට දැන් අපේ කාලේ වෙනකොට චිත්‍රකතා පත්‍ර වලට ඇබ්බැහිවිලා හිටියා. චිත්‍රකතා පත්‍ර කියවන්නේ නැතුව යන්න බෑ. ළමයි කොහොම හරි කරනවා. ඒත් අධ්‍යාපන කටයුතු කොහොම හරි තියෙද්දිත් නවත්තලා හරි මේ චිත්‍රකතා පත්‍ර බලන්න පෙළඹුණා. ඊට පස්සේ ගුවන්විදුලි සාන්දීම තියෙන කාලේ ගුවන්විදුලි නාට්‍ය වලට වැඩ අරගෙන ඒගොල්ලෝ ඒකට එකතු වුණා. ඊට පස්සේ රූපවාහිනිය ආවා. දැන් මීට වැඩිය දරුණු තත්ත්වයක් තියෙනවා. පවුලේ හැමෝම එකතුලා රූපවාහිනිය බලනවා. සමහරට හොරු ඇවිල්ලා ගෙදර තියෙන ඔක්කොම අරන් ගිහිල්ලා දන්නේ නැහැ. මේ තත්ත්වයක් ආවා. මොකද ඒ කාලේ තියෙන තාක්ෂණය සමග බද්ධ වෙලා ඒ પરම්පරාව යනවා ඉස්සරහා. ඒකට ඇබ්බැහි වෙනවා. ඒතර ඊට පස්සේ ටෙලිෆෝන්, හෑන්ඩ් ෆෝන්, මොබයිල් ෆෝන් ආව කාලේ මේ ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. ඒතර ෆෝන් වලට ඇබ්බැහි වෙන කෝල් ගන්න ඉවරයක් නැහැ. ඊට පස්සේ තමයි දැන් මේ ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට මේක ළමයින් මේකෙන් බේර ගන්න මේක ජංගම දුරකථන වල තියෙන කේද වාචකේ මේ ගේම් වලට ඇබ්බැහි වෙලා ඒ සම්බන්ධෙම ඒ තුලම ජීවත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක තාක්ෂණික වශයෙන් මේවා පුළුවන් නියාමනය කරන්න රජයේ මැදිහත් වීමෙන් ඒ ගේම් එන ඒවා ඒ වගේ මොනවද ළමයි පාවිච්චි කරන ළමයින්ට සුදුසු වෙන ෆෝන් කොහොමද ඒ තත්ත්වයක් ඇති කරන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මේ ළමයින්ට ෆෝන් එක දීලා ඊට පස්සේ ගහලා හරියන්නේ නැහැ. එතකොට අපි මේක ළමයින්ට ලැබෙන එක නවත්තන ක්‍රමවේදයකට එන්න ඕන. එතකොට පාසල්වල දැන් මේ සිරිමු ළමයින් පාසල් යන්නේ. එතකොට පාසල්වලට දැන් ඒක ගේන්න බැරි වෙන විදිහට හදන්න ඕන. ඒතර ඇත්තටම ළමයින්ට මේ කාලේ තියෙන තත්ත්වයක් එක්ක ළමයින්ට ෆෝන් එකක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉන්න තැන දැනගන්න, මොකද වෙන ක්ලාසස් වලට යනවා, ඉස්කෝලෙන් පස්සේ එනවා, ගෙවල් වල දෙමව්පියෝ නැහැ, උන්ට රැකියාවට ගිහිල්ලා. ඒතකොට ජංගම දුරකථන අවශ්‍ය වෙනවා. ඒතකොට ළමයින්ට දෙන්න ඕන සුදුසු මොන වගේ ජංගම දුරකථනයක්ද? ඒතකොට සාමාන්‍ය ෆෝන් එකක් දෙනවද? එහෙම නැතුව ඉතින් එහාට යන්නේ කොහොමද? මේක රජයෙන් නියාමනය කරන්න ඕන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. මේ හොඳයි. මේ වසංගතයක් වගේ යන එක නවත්ත ගන්න.
0: අපි කතා කරමු. මේ කතා කරන්නේ අපිට දිනදා ජීවිත ගත කරද්දී ඇති වෙන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්නවලට විසඳුම් කොහොමද හොයාගන්නේ කියලා. විශේෂයෙන් මානසික සෞඛ්‍ය යහපත් පවත්වා ගැනීම ඇති වැදගත්කම පිළිබඳව අපි විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂ ධම්මික අලහපෙරුම මෙතුමන් සමග කතා කරමින් ඉන්නේ. අපිට ප්‍රවෘත්ති විරාමය සඳහා අවසර දෙන්න. විරාමයෙන් පස්සේ යලි අපි කතා කරනවා.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 9 විනාඩි 1යි.
2: අව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලක්කලීන ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබන් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: කළුතරය ගල්ලස ප්‍රදේශයේදී පුද්ගලිකු සහකාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුණු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය සිදු කළ විමර්ශනවලදී කළුතරය දකුණු පොලිස් වසමේ ගල්ලස ප්‍රදේශයේ අවරහලක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදු වුණේ පෙරේදා දිනේ. එහිදී පුද්ගලිකු සහකාන්තාවක් ඝාතනයට ලක් වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂකාර බලකාය විමර්ශන සිදු කළ අතර යනුවයි වලච්චේන ඩවල්හදී ප්‍රදේශයේදී සැකරෙකු අත්අඩංගුවට ගෙනුණේ. ඔහු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 40ක් දසුවා කෙරුණා. සැකකරු වයස අවුරුදු 35ක් වන පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවේ. ඔහු ළඟ තිබී ජංගම දුරකථනයක් සිම් කාඩ් පත් 6ක් දසුවා කෙරුණා. මේ අතර මෙම සිද්ධිය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බෝම්බුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 19 සහ 39 යන වයස්වල පසුවන කළුතර බොම්බුල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 209 දෙනෙකු තෝල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මියගිය පුද්ගලයින් අතරට සෞදි ජාතිකයේ 4 දෙනෙකු

අතර ඊට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි සෞදි හමුදා ප්‍රමුඛ ආරක්ෂක අංශ පවසන්නේ. මේරක ලක්හඩ ප්‍රවෘති ප්‍රකාශය පෙරවරු 10ට.

0: ඔච්චර ගොඩක් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවද මානසික වශයෙන් කියලා හිතෙන තරමට ප්‍රශ්න කන්දරාවක් අපිට ලැබෙමින් තියෙන වෙලාවක්. අපිට මෙහෙමනම් වෛද්‍යතුමන්ට දවස ගානේ කොයිතරම් මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? මේ වගේ මිනිස්සුන්ගේ කතාව අහගෙන ඉන්න සිද්ධ වෙනවද? ඔවුන් සූපත් කිරීම වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවද? කොහොම නමුත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මහා කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා අපේ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම වෙනුවෙන්. ඒ නිසාම තමයි ඊයේ ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගන්නවා ක්‍රියාත්මක කරන්නේ. ඊට අනුබද්ධව තමයි අද සර්ච් ලයිට් තුළ මේ පිළිබඳව කතා කරන්න අපි තීරණය කළේ. අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරම වෛද්‍යතුමන්ට එතුමන් ප්‍රශ්න කරන්න එතුමන්ගෙන් යමක් විමසන්නට උපදෙස් දෙනවා නම් 011 1 7746 011 1 7762 85 දුරකථන අංක විවෘතයි. පාසලක ගුරුතුමියක් අපිට මෙසේජ් එකක් දීලා තියෙනවා ડોක්ටර්. වෛද්‍යතුමනි, මම එක ශ්‍රේණියට උගන්වන ගුරුවරියක්. මගේ පන්තියේ ඉගෙන ගන්න දක්ෂ පුතෙක් ඉන්නවා. ඒත් කිසිම වැඩක් කරන්න කැමති නැහැ. වචන හඳුනනවා කියන්න කැමති නැහැ. ගීතයක් කියලා දුන්නම හොඳට මතකයි. ඒත් කියන්න කැමති නැහැ. චිත්‍ර අඳින්න ගොඩාක් අදහස් එනවා. ඒවා මාත් එක්ක කියනවා. ඒත් කවදාවත් චිත්‍රය නිමා කරන්නේ නැහැ, පාට කරන්නේ නැහැ. නිතරම මගේ ඇඟේ එල්ලිලා ඉන්නේ. යාළුවන්ට ගොඩාක් හිරිහැර කරනවා. මේ දරුවා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා තමයි මේ ගුරුතුමිය අහලා
1: තියෙන්නේ. ඇත්තටම ඉතාමත් වැදගත් ගුරුතුමිය ඒ දරුවාගේ ගැටලුව හඳුනා ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා එතුමියට. අභා සම්බන්ධ වීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඒ දරුවට අධික්‍රියාකාරීත්වය තත්ත්වයක් තියෙන බව පේනවා. ඒ වගේම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මේ දීර්ඝකාලීනව කරන්න වෙනි තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මෙතුමියට පුළුවන් දෙමව්පියන් දැනුවත් කරලා මේ දරුවව ළඟම මානසික රෝග වෛද්‍ය සහායනයකට විශේෂඥ වෛද්‍යවරයෙකුට තියෙන සහායනයකට යොමු කරන්න. එහෙම නැත්නම් ළමා මානසික රෝග වෛද්‍යවරුන් ඉන්නවා. ඒ සම්බන්ධව ඒ කියන්නේ ඕන් ඒ සම්බන්ධ සහායනයකට යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ළමා රෝහලේ ළමා මානසික කොළඹ රිජ්ජාරය ළමා රෝහලේ පවත්වන ඒ සහායන ඒ සම්බන්ධයෙන් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ දෙමව්පියන්ගේ හැකියාව මත මම දන්නේ ඉන්න ප්‍රදේශය ඒ අනුව ඒ යොමු කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝවෛද්‍යවරුන්ට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ සේවය, විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හෝ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉන්න අනෙකුත් වෛද්‍යවරුන් ඉන්නවා, බටහිර වෛද්‍යවරුන්, ඔවුන්ගේ සේවය තමයි අපි නිර්දේශ කරන්නේ මේ සම්බන්ධයෙන්. එතකොට සෑම රෝහලකම මූලික රෝහලවල මානසික සෞඛ්‍ය සායන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට සිද්ධ වෙනවා. ඒ සායනයකට යොමු කරන්න පුළුවන්. මේදී තව දුරටත් එම ගුරුතුමියට පුළුවන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන් හා සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ගන්න. මොකද පාසල් සෞඛ්‍ය සායන ක්‍රියාත්මක කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින්. එතකොට මේ පිළිබඳව සෞඛ්‍ය සටහන් පත්‍රය සටහන් කරලා එම වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ යොමු කිරීම කරන්න පුළුවන්. එහෙම වුණොත් මෙයාගේට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා නම් ඔහුගේ අධික්‍රියාකාරීත්වය හේතුවෙන් ඇතිවන දීර්ඝකාලීන ප්‍රතිකාර නොලැබී ඇතිවන ගැටලු සමනය කරගන්න පුළුවන් කළා ඔහුට යහපත් ජීවිතයකට යන්න හැකියාව ලැබෙනවා.
0: ප්‍රමාණවත් පිළිතුරක් ඉතාම හොඳින් ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමීට තව යමක් විමසන්න තියෙනවා නම් අපිට පණිවිඩයක් ලබා දෙන්න අපි වෛද්‍යතුමන් විමසන්න සූදානම්. වෛද්‍යතුමනි, මේ බොහෝ තැන්වල අපි දකින දේ තමයි මේ සමාජ මාධ්‍ය භාවිත කරන අය පොඩි තමන්ගේ තියෙන සක්්‍යතාවන් පෙන්වන්න ටිකක් මවාපාන්න සූදානමක් තියෙනවා. මේක සමහර තැන්වල අපි දැක්ක සමාජ මාධ්‍යම ලියලා තියෙනවා. මේ කොහේ හරි හොඳ කඩේකට ගිහිල්ලා කෑම ගෑවම ඒකේ ෆොටෝ එකක් දාන්න හිතෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ බලපුලුවන්කාරකම් පේන විදිහට තමන් පිළිබඳ ආකර්ෂණයක් ලබා ගැනීමේ අරමුණින් විවිධ පෝස්ට් ප්‍රචාරය කිරීමේවා හරහා පෙන්නන්නේ තමන්ගේ තියෙන මානසික ගැටලුකාරී තත්ත්වයක් කියලා. මේකේ ඇත්තක් තියෙනවද? එහෙම නැත්නම් මේකෙන් සමාජ මාධ්‍යයේ මේ ඇබ්බැහි වීම සාමාන්‍ය කාරණයක් විදිහට සලකන්න පුළුවන්ද? ඒ තුලත් අපි යම්කිසි කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕන තැන් තියෙනවද?
1: ඇතින්ම මෙය මේ සමාජයේ තියෙන ගැටලුවක්. මොකද හැම ගොඩක් පුද්ගලයෝ කැමති තමයි සමාජයේ කැපී පෙනෙන්න. එක එක ආකාරයට තියෙනවා. දැන් සමහරු අධ්‍යාපනය හොඳින් කළේ අංශයෙන් යනවා, ආර්ථික මට්ටමින් යනවා, ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒ ආකාරයට එක එක ශ්‍රේෂ්ඨවලදී අනිත් අතර ඉස්මතු වෙන්න හැඟීමක් එනවා. ඒක ඉන්නේ කාලයකට එනවා. එතකොට දැන් සමාජ මාධ්‍ය නිසා වෙනම ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඇති වෙලා තමන්ගේ ස්ටේටස් දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් TikTok ඒ වගේ වෙනම යෙදුම් තියෙනවා. තමන්ගේ හැකි මොනවා හෝ හැකියාවන් හෝ තමන්ගේ තමන් කරන කාර්යයන් අන් අයට ප්‍රදර්ශනය කරන. එතකොට මේකට යොමු වෙනවා. මේක සමහර ආකාරයට එක්තරා මේ මානසිකව ඒ සඳහා ශක්තිමත් අය තමයි මේකට යොමු වෙන්නේ. ඒක ඇබ්බැහියක් විදිහට යනවා නම් ගැටලුවක් වෙනවා. නමුත් මේකේ හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා. මොකද දැන් අපි මුල් කාලේ ගත්තොත් ගායක ගායිකාවන්ට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව විතරයි තිබුණේ තමන්ගේ ගීතයක් ගවා ගන්න. කැපිල්ලා ආව නම් ආයි කවදාකවත් සින්දුවක් එළියට දාන්න වෙන්නේ. නමුත් පෞද්ගලික මේ ගුවන් විදුලි නාලිකා ආරම්භුණෙන් පස්සේ ඒ තත්ත්වය නැති වෙලා ගියා. ඊට පස්සේ දැන් YouTube ඒ වගේම තමන්ට සින්දු හදලා දාන්න පුළුවන් තත්ත්වය. ඒතර දැන් ඒ ආකාරයට මේකේ හොඳ පැත්තක් තියෙනවා. ඒතර මේකේ අවබෝධය තමයි අපි අවබෝධ කරගන්න ඕන. ඒ අනුව එන ගැටළු වලට අපිට පිළිතුරු සොයන්න වෙනවා විද්‍යානුකූලව.
2: අපිට මේ තව ප්‍රශ්න තියෙන මොද සංකර මේ කෙනෙක් අහලා තිබ්බා. නින්දෙන් කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා. අර නින්දේ හෝ නින්දෙන්ද කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා. මේ හරියටම ඇහෙනවා කියලා හොඳටම තේරෙනවා. ඇහැරලා බලනකොට කවුරුත් කතා කරලා නැහැ. ඒක මානසික ප්‍රශ්නයක්ද, ප්‍රතිකාර ගතිය යුතු තත්වයක්ද, එහෙමත් නැත්නම් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්ද කියලා අහලා තිබ්බා.
1: නෑ, ඒක ප්‍රතිකාර ගන්න ඕන තත්වයක්. මේ මොකද අපිට සාමාන්‍යයෙන් අපිට එහෙම ඇහෙන්න විදියක් නැහැ. කවුරුවත් නැත්නම් එහෙම හඬක් එන්න විදියක් නැහැ. එතකොට මේ ඇති වෙන්නේ මොනවා හෝ මෙයාගේ තියෙන ගැටලුවක්, තමන්ගේ හිතේ තියෙන ගැටලුවක් තමයි මේ ආකාරයෙන් එන්නේ. එතකොට මේ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ළඟම තියෙන මානසික වෛද්‍ය සහායනයකට හෝ සුසුකන්ලත් මානසික වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා මේ தත්ත්වය කියලා ප්‍රතිකාර ගන්න. මොකද මේක දරුණු වෙන්න පුළුවන්. මේක දරුණු වෙලා ඊට පස්සේ මෙයා බය වෙලා ජීවිතය හානි කරගන්න தත්ත්වයට යන්න පුළුවන්. මේ සඳහා නිසි ප්‍රතිකාර ආවේ නැත්තම් අන්න ඒකයි තියෙන ගැටලුව. මානසික රෝගවල තියෙන අවසාන ප්‍රශ්නේ වෙන්නේ, ගැටලුව වෙන්නේ ඔවුන් සියදි විහාන කිරී ගැනීමට යොමු වෙනවා නිසි ප්‍රතිකාර මුලදී ලැබුණේ නැත්තම්.
2: ඔව්, අපි බලලා තියෙනවා ෆිල්ම් එකක් තියෙනවා ડોක්ටර්, මේ හුඟක් ලෝකේ ජනප්‍රිය ෆිල්ම් එකක් බියුටිෆුල් මයින් කියලා. ආචාර්ය නෑෂ් ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගලාභියා, ඔහුගේ ජීවිත කාලේ කාලෙක ඔහු දරුණු මානසික රෝගයකින් කියන්නේ ඔහු එක්ක මිනිස්සු කතා කරනවා, ඔහුට මිනිස්සු පේන්න ගන්නවා, ඔවුන් එක්ක ගනුදෙනු කරනවා කියන ඒ මානසික රෝගී තත්ත්වෙන් ඔහු ජීවිත කාලෙන් බෙල්ල දෙනවා. මේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙක්, ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගයේ ඔහු ලබා ගත්ත කෙනෙක්, ලෝකේ හරි ප්‍රසිද්ධ ෆිල්ම් එකක් බියුටිෆුල් මයින් කියන ෆිල්ම් එක. ඒකර මේ වගේ තත්ත්වයන් අර ඔබතුමා කිව්වාගේ හරි ප්‍රතිකාර නොගත්තොත් දරුණු වෙලා ජීවිතේ පවා තොර වෙන්න පුළුවන් අවස්ථා සහ මේ බුද්ධිමතුන්, ඉහළ බුද්ධිමතුන් කියන්නේ මානසික තත්ත්වයේ IQ ලෙවල් එක වැඩි අයටත් සමහරලාට කියනවා ඒගොල්ලෝ ටිකක් අමුතු ජීවන රටා ගත කරන්නේ, ඒගොල්ලෝ ටිකක් අවුට් එකේ වගේ ඉන්න. අපි කතාවට කියනවා මෙහෙම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්ද ඉහළ බුද්ධිමතුන්ට?
1: ඔව්, දැන් ඉහළ බුද්ධිමතුන් සාමාන්‍යයෙන් අනිත් පරිචස්සාද ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇඳුම ගැන එච්චර සැලකිල්ලක් නැහැ. කෑම කණෙක් ගැන ඇවිදීම පයින් යනවා, වාහන පාවිච්චි කරන්නේ නැහැ. ඕනේ අර තමන්ගේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යනවා හැරෙන්න මේ සම්බන්ධ පරීක්ෂණ කරන ගොඩක් ඔය විද්‍යාඥයෝ ගැන කතා කරොත් ඔවුන්ගේ
0: සාමාන්‍ය ජීවිතේ මග අරගෙන
1: යන්නේ ඔවුන්ට තමතක වීම තියෙනවා. ඒ වගේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ ශේෂ්ත්‍රය ඔවුන් ඉතාමත් ඉහළින් ඉන්නවා. ඒකයි මේ කියන්නේ මානසික තත්ත්වයේ අර බැලන්ස් එක නැහැ. සාමාන්‍ය තත්ත්වෙට වඩා ඒගොල්ලෝ ඉහළයි. ඒතර ඒගොල්ලෝ අනිත් ඒවා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒ ශේෂ්ත්‍රය විතරක් කටයුතු කරනවා. එහිදීත් ප්‍රතිකාර අවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒ සඳහා යොමු වෙන්න ඕන. නමුත් ප්‍රතිකාර මගහැරීම සහායක හඳුනා නොගැනීම තමයි එතන තියෙන ගැටලුව.
0: තව ප්‍රශ්නයක් තියෙනවා මේ මට ඔබතුමාගෙන් විමසන්න. දැන් මානසික පීඩනය කියලා අපි කියනවානේ, අපි මේක දැන කියනවද නොදැන කියනවද දන්නේ නැහැ. හරි අමාරුයි, ඔළුව කැක්කුමයි, උදේ ඉඳන් වැඩ කළා මේ ගෙදර වැඩ කවදාවත් කරලා ඉවර කරන්න බෑ. මේ මානසික පීඩනය දිගින් දිගටම තියෙනවා. ඒත් එක්කම සාමාන්‍ය දෛනික ආතතිය කියලා එකකුත් තියෙනවා. අපි දවසේ වැඩ කරලා එන එකකුත් තියෙනවා, මානසික ආතතිය කියලා එකකුත් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි පටල ගන්න දේ තමයි කාලයකට පස්සේ අද වැඩ කරගෙන යන මොකක් හරි විශේෂ උත්සවයක් ගෙදර තියෙන නිසා දවස් 3-4ක් එක දිගට වැඩ කරනවා. අපි මේක මේ දෛනික පීඩනයක් විදිහට ගන්න ඕනේ, එහෙම නැත්නම් මේක මානසික පීඩනයක් විදිහට ගන්න ඕනේ, එහෙම නැත්නම් මේක සාමාන්‍ය තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ මේක නම් බිරින්දෑවරුන්ගේ පාර්ශවයෙන් එහෙම තමයි එන්නේ. අපි කොච්චර නැහෙනවද, කොච්චර වැඩ කරනවද, මේ මොන දේ කරත් මට නම් එපා වෙලා තියෙනවා. දැන් මේක හරි පීඩනයක් කියන ඒ වචනේ නිතර නිතර සමාජය ඇහෙනවා. මේ පීඩනය කියන එක කොතනින්ද අපි වර්ග කරගන්නේ? මේක නිකන් දෛනිකයේ දිනදා වැඩත් එක්කින පීඩනයක්, එහෙම නැත්නම් මේක මානසික පීඩනයක්? මේක මොකක් හරි බෙන්ච්මාර්ක් එකක් තියෙනවද ડોක්ටර්?
1: ඔව්, ඇත්තටම දැන් අපිට තියෙන්නේ දැන් එක එක්කෙනාගේ ශේෂ්ත්‍රය වෙනස්. ඒතකොට ගෘහණියක් ගත්තොත් ගෘහණියගේ කාර්ය වෙන්නේ රස්සාවකට යන්නේ නැත්නම් එතුමිය ගෙදර ඉන්නව නම් උයනවා, ප්‍රතිශෝධනවා, ළමයි බලනවා, ගෙදර වැඩ කරනවා, මොම ඒ කාර්යයන් ටිකත් කරගෙන යනවා. එතකොට පිටුමු රස්සාවකට යන කෙනෙක් නම් රැකියාවත් එක්ක මේ ටික කරන්න වෙනවා. එතකොට ඩබල් වෙනවා. එතකොට රැකියාව නොකර ස්වයං පුරුෂයා මවන රැකියාවට යනවා නම් මෙයාට තියෙන. එතකොට අපිට කියන්න බෑ දෙන්නගෙන් වැඩිපුර කාටද ආතතිය තියෙන්නේ කියලා. මොකද ගෙදර වැඩ ටිකත් ඒ දවසට ඒ ටික ඉවර කරන්න ඕන. එතකොට රැකියාවට ගියාමත් රැකියාවේ කාර්යාලයේ උනත් හිටියත් එන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන, හැමෝටම ඒ තමන්ට අදාළ වැඩ කොටස කරන්න ඕන. ඒතර මේ දරා ගැනීමේ හැකියාව එක් එක් අයට වෙනස් වෙනවා. ඒතර දරා ගන්නවා කියන එක ඒ මානසික தত্ত্বය අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට දිනපතා අපි ඒකට පුරුදු වුණාම අපිට ඒ ගාන දරා ගන්න පුළුවන්. හැබැයි ඒක අධික වෙනව නම් අපිට අමාරු වෙනවා. ඒකයි ඒ බ්‍රේක් එකක් අවශ්‍ය වෙන්නේ. දැන් එන්ටර්ටේන්මන්ට්, එතකොට විනෝදාස්වාදය, ගීත වලට සවන් දීම, ෆිල්ම් බලන එක, දැන් ඒ වගේ වට එළියට යන එක. ඉස්සර තිබුණේ දැන් ෆිල්ම් එකක් බලන එළියට යන එක. දැන් නමුත් ටීවී එක ආවෙන් පස්සේ එන්ටර්ටේන්මන්ට් කියන්නේ ඒක ගෙදරටම ආවනේ. එතකොට දැන් අර එළියට යනවද නැද්ද කියන එක, විනෝද වෙනවද කියන එකේ ඒ වෙනස්ම තත්ත්වයක් තියෙන්නේ. එතකොට තමන්ට දරා ගන්න බැරි තරම් වැඩ කිරීමත් එක්ක ඒ මනස ඕලෝඩ් වෙනවා. කියන්නේ අධිකව වෙහෙසටපත් වෙනවා, ඒක දරා ගන්න බැරි වෙනවා. සමහර දිනයකට ගොඩක් වැඩ කරාමත් ඒ තත්ත්වය ඇති වෙනවා. ගෙදර මොනවා හරි විශේෂ කාර්යයක් තියෙනවා නම් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඊළඟ දවසේ සමනය වෙලා යන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම එනවා නම් මේ රෝගී තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ පීඩනය නිසා එතකොට අපිට බ්‍රේක් එකක් දෙන නිවාඩු දෙන්නේ දැන් සතිය එක දිගටම වැඩ නැහැනේ. වීකෙන්ඩ් එක නිදහස් කරන්නේ නිෂ්කලංකව ගෙදර ඉන්න. එතකොට ගෙදරත් වැඩ වැඩි වෙනවා නම් එතකොට ගැටලුවක් එනවා. එතකොට හැම වෙලෙම පීඩනය, මානසික පීඩනය නැති කරගන්න එක එක ක්‍රම දැනුවත් හෝ නොදැනුවත්ව අප සමාජයේ සේවා ස්ථානවල, ගෙවල් වල තියෙනවා. නින්දත් අපේ නින්දෙන් තමයි අපි රිලැක්ස් වෙන්නේ. ඒතර නින්ද අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබා ගන්නවා කියන්නේ අපේ මනස සුවපත් කිරීමේ ක්‍රියාවලිය.
0: තව එක ප්‍රශ්නයක් තියෙනවා. මගේ ප්‍රශ්නය තියමු කියලා අපි විරාමයට යමු. ડોක්ටර් මේ කාන්තාවක් තමයි මෙසේජ් එක දීලා තින්නේ. ඇය නම සඳහන් නොකර මගේ ප්‍රශ්නය යොමු කරන්නම් කියලා තියෙනවා. මට හැම වෙලේම මගේ හස්බන්ඩ් ගැන සැකයක් තියෙනවා. මගේ දරුවන් ගැන මට සැකයක් තියෙනවා. මම දන්නවා උන් කවදාවත් මට අසාධාරණයක් කරන්නේ නැහැ, වෙන සම්බන්ධකම් කිසිවක් නැහැ කියලා. නමුත් මට හැම වෙලේම එයාව චෙක් කරලා බලන්න හිතෙන එක මටම මානසික වදයක් වෙලා. එයාගේ ෆෝන් එක එයාට හොරෙන් අරගෙන බලන්න හිතෙනවා. එයාගේ ඇඳුම් පැළඳුම් වල මොනවා හරි සාක්ෂියක් තියෙනවද කියලා හොයලා බලන්න හිතෙනවා. මේක හරි කරදරයක්. මම දන්නවා මට විතරක් නෙවෙයි මගේ පවුලේ අයටත් මේක කරදරයක්. මම මගේ ඔළුව හදාගන්නේ කොහොමද? ඇත්තටම මගේ මහත්තයා කියලා කියන්නේ හොඳ කෙනෙක්. මම දන්නවා එයාට කිසිම සම්බන්ධකමක් වෙන කිසිවක් නෑ අපි වෙනුවෙන් කැප වෙන කෙනෙක්. ඇයි මට එහෙම හැඟීමක් ඇති වෙන්නේ කියන එක මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. මම මොකක් දෙයකට කරන්න ඕනේ මේ බිරිඳකගේ පණිවිඩයක්?
1: ඇත්තටම මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගන්න ඕන. මේ පිළිමය කතා කරලා ඇයි එකට හේතුව හොයලා, මොකද මේක ඒ තියෙන රෝග ලක්ෂණ බලලා ඒ අනුව ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙන තත්ත්වයක්. ළඟම තියෙන මානසික වෛද්‍ය සහායනයකට හෝ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ සුසුකන්ල වෛද්‍යවරයෙක් හමු වෙන්න වෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න.
0: මේ මට්ටමේ ඉන්න ඕනම කෙනෙක්ට ඒක තමයි කළ යුත්තේ. ගොඩක් වෙලාවට පෞල් ජීවිතයක් ගත කරනකොට එදිනදා ජීවිතේ රැකී රක්ෂා කරගෙන යනකොට අපි නොහිතන සමහර කාරණා ඒවා අපි හිතන්නේ නැහැ මේ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන දේවල් කියලා. හැබැයි අපිටම තේරෙනවා මේක දැන් සාමාන්‍ය තත්ත්වයෙන් මිදිලා අපිව පාලනය කරන්නද නැත්නම් දැන් අපේ පාලනයෙන් ගිලිහිච්ච තැන් කියලා. අන්න ඒ වගේ තැන් ඔබට ඇති ඔබට ප්‍රශ්න කරලා මේ පිළිබඳ විමසීමක් කරන්න අවස්ථාව තියෙනවා. අපි දුරකථන අංක දෙක යලි මතක් කරනවා 011-2-774-606 011-2-775-285. ඒ වගේම WhatsApp ඔස්සේ අපිට ඔබේ අදහස පණිවිඩ ඔබේ ප්‍රශ්න ලියන්න පුළුවන් 07-03-93-5-93-7 කියන දුරකථන අංකයට. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරුම වෛද්‍යතුමන් සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ. උදේ 9:00 විනාඩි 25 දැන් වෙලාව.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවක

Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සමරය.
3: අම්මයි තාත්තයි දැන් රෙස්ට් කරන්න ඕනි. ඔයි දිව්ව හොඳටම ඇතිනේ.
4: නෑ බුදු. ස්කෝලේ ගැන විතරක් හිතන්න එපා. දැන් කරන්න තියෙන වැඩ දැන් කරන්න ඕනේ. පස්සේ බෑ.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
5: මේ හිරන්දේ. අර අලුත් ළමයා අපිට වැඩකට දාගන්න බැරි වෙයිද?
6: බෑ සර්. මං තාම ඉතින් හදලා ගන්නවා. ටිකක් අමාරුයි. සර් කියපු කෙනා එවන්නකෝ. මං කවදාවත් අමතක කරන්න බැරි එක්ස්පීරියන්ස් එකක් දීලා මෙවන්න.
5: එහෙම තමයි වෙන්න ඕන. කෙල්ල විකුණ ලෑස්ති කරලා ගන්න. එයාට හොඳ ඉල්ලුමක් තියෙයි.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.

0: ඉරවය විනාඩි 33යි වෙලාව. අපි කතා කරමින් ඉන්නේ මානසික සෞඛ්‍ය යහපත් පවත්වා ගැනීම කෙනෙකුගේ ජීවිතයට කොයිතරම් වැදගත්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපි ඒ අතරතුරේ ඉක්මනට මතක් කරන්න ඕනේ ඔබේ ඊයේ දවසේ ජයග්‍රහණය කොහොමද තහවුරු වෙලා තියෙන්නේ, මොනවද අංක හරියට ගලපලා තියෙන්නේ කියලා. ජාතික උත්තර මණ්ඩලයේ ඊයේ 10 වෙනිදා දිනුම් ගැදපු ප්‍රතිඵලය තමයි අපි මේ මතක් කරන්නේ.
1: අපි වැඩගන්නේ මහජන සමතල උතරයෙන් D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 921583. D921583. ඒ වගේමයි ගොවිසත ලොතරැයියේ Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 461 64 සහ 73. Y 461 64 සහ 73. මෙගාපවල් ලොතරැයියේ E ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකී අංක 6 වාසනාවන්ත අංක 20 33 46 සහ 65. ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකී අංක 6 වාසනාවන්ත අංක 20 33 46 සහ 65. ධන නිධානය ලොතරැයියේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 36 51 54 සහ 66. D 36 51 54 සහ 66. අඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 6 28 40 සහ 45. වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 6 28 40 සහ 45. අද සම්පත ලොතරැයියේ අංක රටාව 83 583 1583 D 83 583 1583 D. NLB ජයලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 6 8 සහ 3. I 5 6 8 3. NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නය වාසනාවන්ත අංක 14 30 සහ 43. 14 30 සහ 43. ඔබට අද දවසේ සුපිරිතෑගි ගණනාවක් දිනා ගන්න හැකියාව තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න.
0: අපි කතා කරමින් ඉන්නේ මානසික සෞඛ්‍ය යහපත් පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්. උදේ 9යි විනාඩි 35යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්,
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
5: තෑගි වැඩි වෙලා,
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077 32 11 400.
8: අංක 2 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
9: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: අපි කතා කරමින් ඉන්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික හලහපෙරුම වෛද්‍යතුමන් සමග. ડોક્ટર ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. අම්ම කෙනෙක් දෙහිවලි නෑ කියනවා, මගේ පුතාලා දෙන්නෙක් ඉන්නේ. අපි ගොඩාක් ආර්ථික අපහසුතා මැද්දේ ඉතාම කාර්යබහුල වටපිටාවක ජීවත් වෙන මිනිස්සු. හස්බන්ඩ් කරන්නේ ත්‍රිවිල් එකක් දුවන එක. එයත් කාලයක් තිස්සේ මන්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිටියා. ඒ නිසාම දරුවෝ දෙන්න හදා ගැනීමේදී දරුවන්ටත් යම් යම් බලපෑම් සිද්ධ වුණා කියලා මම විශ්වාස කරනවා. අද වෙනකොට තියෙන තත්ත්වය තමයි මගේ ලොකු පුතාට පොඩි පුතාව පේන්න බෑ. එයා හැම වෙලෙම කියන්නේ උඹලා මට මොනවද කරලා තියෙන්නේ දෙමව්පියෝ විදිහට, ඕගොල්ලන් මට මොනවත්ම කළේ නෑ, අපිට වියදම් කරලා ඉගැන්වෙන්නේ, අපේ ජීවිත කාලකන්ණි කරලා තියෙන්නේ. මේ වගේ දෙමව්පියෝ ලැබිච්ච එක ගැන මං ලැජ්ජා වෙනවා, දුක් වෙනවා. මේ වගේ කතන්දර තමයි උදේට හවසට අහන්න ලැබෙන්නේ. මට ඒක මානසික පීඩාවක් ගෙන දෙන කාරණයක්. මම මොකක්ද කරන්න ඕනේ? මගේ දරුවෝ යහපත් අතට අරගෙන දරුවන්ගේ ජීවිත ලස්සන කරලා මලත් මට කමක් නැහැ ડોક્ટર, මට මේකට කරන්න පුළුවන් දෙයක් කියන්න. ඔබතුමාට බොහොම පිං කියලා තමයි මේ අම්මා මැසේජ් එක දීලා
10: තියෙන්නේ. දෙන්න එතුමීට විශාල ගැටලුවක් තියෙනවා. මේ සඳහා උපදෙස් අවශ්‍ය වෙනවා ඔබතුමීට. කොහොමද ඒ දරුව දෙන්නටත් මේ ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන එක ගැන බලන්න. අපගේ ඇමතුම් සේවාව 19:26 ඔස්සේ ඔබතුමීට පුළුවන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලයට කතා කරලා මේ පිළිබඳව උපදෙස් ලබා ගන්න. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. අපගේ සායන තියෙනවා, ඒවට පැමිණෙන්න පුළුවන්, මේ සඳහා ප්‍රතිකාර ගන්න. ඒ පුතාලා දෙන්නටත් හැකියාව තියෙනවා නම් ඔවුන් අතේ වට යොමු කරන්න පුළුවන්. 19:26 අංකයට කතා කරලා මේ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉල්ලා හිටිනවා.
1: අපිට WhatsApp ඔස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමනි. මේකේ තියෙනවා අපේ ගෙදර ඉන්නේ මායි, මගේ දරුවයි, මගේ ස්වාමියයි. මගේ ස්වාමියා වැඩ කරන්නේ හිට්ලර් කෙනෙක් වගේ. එයාට ඕනේව විතරයි කරන්නේ. අඳින්නේ පරණ ඉරිච්ච හරි අපිරිසිදුයි. හොඳ කෑමක් එයා කන්නෙත් නෑ, අපිට කන්න දෙන්නෙත් නෑ. දරුවටත් මටත් ආදරයක් පෙන්නන්නේ නෑ. අවට ගෙවල් වලට ඇහෙන මටයි දරුවටයි නිඳා කරනවා. කැඩිච්ච බඩු එකතු කරනවා. ගෙදර හරිම අපිලිවෙලයි. කෑම ගෙනවත් ගන්නේ බාල කුණු කෑම. දැන් අවුරුදු 18ක් තිස්සේ ගේ හදනවා, ආයෙ කඩනවා. කිසිම වැඩක් ඉවර කරන්න දෙන්නේ නෑ. තාම ගෙදර දොරවත් දාලා නෑ. මේ වැඩසටහන යත් අහනවා. නෝ පෞද්ගලිකංශ වැඩ කරලා විශ්‍රාම ගිහින් ඉන්නේ. මං විශ්‍රාමගේ ගුරුවරියක්. දරුවා තාම ඉගෙන ගන්න තරු දරුවෙක්. මේකට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න කියලා ඇය නම සඳහන් නොකර ඉවලා තියෙනවා.
10: ඔව්, ඔබතුමීටත් මම කියන්නේ මේ මේ අපිට එකවරම ප්‍රතිකාර කරන්න හැකියාවක් නැහැ. මේ පිළිබඳ අධ්‍යයනය කරන්න වෙනවා. අපගේ 19:26 දුරකථන අංකයට කතා කරලා අපගේ ඒ සේවාව ලබා ගන්න. එතෙන්දී ඔබට අවශ්‍ය උපදෙස් දෙයි. මොන වගේ සායනයකටද යොමු වෙන්න ඕන, ඔබගේ ස්වාමි පුරුෂයත් එක්කෙන්න පුළුවන්ද, ඇවිල්ලා මේ පිළිබඳව කතා කරලා. මොකද මේ වගේ තත්ත්ව මානසික තත්ත්ව තියෙන අයට ඖෂධීය ප්‍රතිකාරත් අවශ්‍ය වෙනවා. ඒ අනුව කටයුතු කරන්න වෙනවා. 19:26 අංකය ඔස්සේ කතා කරලා වැඩිදුර උපදෙස් ලබා ගන්න කියලා මම
1: අදක්ෂමා. මේ මට තියෙන අතුරු ප්‍රශ්නයක්, මේ මේක අහව කරන සම්ද දැන් මේ වගේ ප්‍රශ්නයක් අහ මදුෂංක. දැන් සමහර අය පිළිගන්න කැමති නෑ තමන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. දැන් මේ මෙතුමිය ගුරුවරියක් මේ කතා කරන්නේ. එතකොට ඇයට සැබෑ ඕනකමක් තියෙනවනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ අපිට ඇහුවහමත් මේක හරි දරුණු තත්වයක් නේ. හැබැයි අපි කැමති නෑ පිළිගන්න, අපිට මානසික රෝගයක් තියෙනවා කියලා. අපි වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න එන්නේ නෑ. මේ වගේ තත්ත්වයකදී මොකද කරන්නේ? කියන්නේ දැන් පිළිගන්නේ තැන් මිනිස්සු එක කොහොමද මේකට එක්කගෙන ඉන්නේ? මට පිස්සු කියලාද තමන් හිතන්නේ කියලා මේක වෙන ප්‍රශ්නිකට යනවනේ. මේ ලංකාවේ තියෙන තත්ත්වයක් මේ කියන්නේ. එන්න කැමති නැත්නම් ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ මිනිස්සු?
10: ඔව්, ඒකට තමයි දැන් ඇත්තටම මේ දැන් කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් පෞලයට අඳුන ගන්න පුළුවන් නะ. බිරිඳ අඳුනන ඕන. ඒතර අසල්වාසීන් අඳුර ගන්න ඕන. හිත මිත්‍රන් ඥාතීන් අඳුර ගන්න ඕන. ඒ සියලු දෙනාම කියනවා නම් ඔබට ප්‍රතිකාර අවශ්‍යයි කියලා. ඒ පුද්ගලයාට එකෙන් මිදින්න බැරි වෙනවා. එතකොට කවුරුත් එකතු වෙලා මෙයාව යොමු කරන්න පුළුවන් ප්‍රතිකාර සඳහා. දැන් වෙලා තියෙන්නේ දැන් ඒක හුදකලා කාටවත් කියන්නේ නැතුව දැන් සමාජයේ තියෙන මතයක්නේ. මේක එළියට කියන්නත් බෑ. බැරි මුණාමනේ කියන්නේ. කොහොම හරි මේක කාලෙත් එක්ක හරියයි ඔහොම කියලා හිතන් ඉන්නවා. මේ ගතිය බැඳම හරියයි, එහෙම නැත්නම් මොන හරි එකක් වුණාම ගේ හැදුවම හරියයි, රස්සාවේ උසස් වීමක් හම්බුණාම හරියයි, ඒ වගේ තත්යකටත් යනවනේ. ඒත් මේ අර සමාජයේ තියෙන මතයත් එක්ක සහ සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක මානසික රෝග ප්‍රසිද්ධ කරන්නත් කැමති නැහැනේ. ඒතකොට ඒ தත්ත්වය තමයි මෙතන මූලික වෙන්නේ. නැත්නම් අනිත් ලඩක් වගේ අපි මේක හැමෝටම කියලා අපි ආධාර උපකාර ගන්න ඕන, මෙයාව යොමු කරන්න ඕන කියලා. එතකොට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ අනිත් අයගේ සහයෝගය අරගෙන මෙයාව යොමු කරන්න පුළුවන්. ඒකට තමයි අපි දැනුවත් වෙලා මේක සාමාන්‍ය தත්ත්වයක්. මේට ප්‍රතිකාර අනිත් රෝග වලට වගේම ප්‍රතිකාර තියෙනවා. ඒ ප්‍රතිකාර ලැබුවම මේවා මේ රෝගී තත්ත්වයන් මේ මානසික තත්ත්වය මේ ක්‍රියාකාරීත්වය අඩු කරගන්න පුළුවන් කියන තැනට යනවා. එතනින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන පණිවිඩය ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමයි කරන්න ඕන.
0: අපිට කුරුණෑගලින් විපුල් මහත්තයා පණිවිඩයක් දීලා දෙනවා. මට හැම වෙලෙම හිතෙන්නේ මේ සමාජයේ වැරදි මම හරි කියලා. මට අඩුපාඩු ගොඩාක් පේනවා. මම දන්නවා මේක හරි වදයක් කියලා. හැබැයි මට බලන හැමතැනම ගෙදර දරුවෝ දිහා බැලුවොත් ඔවුන්ගේ අඩුපාඩු කන්දරාවක් මට පේනවා. බිරිඳ දිහා බැලුවොත් මට අඩුපාඩු කන්දරාවක් පේනවා. සමාජයේ දේශපාලන තත්ත්වය බලපුවම මට අඩුපාඩු කන්දරාවක් පේනවා. මම ඒවා විවේචනය කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් මට එල්ල වෙනවා. මම මේකෙන් මිදෙන්න මොනවද කරන්න ඕනේ ડોක්ටර්? මම මේ සියල්ල නොදැක්කා වගේ ඉන්න හිතුවත් ඒක කරන්නත් බෑ. අඩුපාඩුවක් දුටු දැන මට ඒකට එරෙහිව කතා කරන්න හිතෙනවා. මම මේකෙන් කොහොමද මිදෙන්නේ කියලා තමයි විපුල් මහත්තයා අහලා තියෙන්නේ.
10: ඔව්. දැන් අපි බැලුවම සමාජයේ තියෙන අඩුපාඩු අපි ගොඩක් ඒවා අපි දකිනවා. දැක්කම අපි ඒවා ටොලරේට් කරගෙන ඉන්නවා. කියන්නේ අපි ඉවසගෙන ඉන්නේ. දැක්කම අපිට කතා කරන්න පුළුවන් ඒවට විතරයි කතා කරන්නේ. දැන් ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. නමුත් එක පිරිසකට ඉන්නෝ ඒක කරන්න බෑ. අපි සමාජ ක්‍රියාකාරී පුද්ගලයින්, දේශපාලනඥයින්, ඒ වගේ එක කණ්ඩායමක් ඉන්නෝ සමාජය වෙනස් කරන්න අඩුපාඩු වලට නිතරම කතා කරන සහ ඒ පිරිසක් ඉන්නවා. ඒක තමන්ගේ සීමාවෙන් ඉක්මවා යනවනම් ඒක රෝගයක් විදිහට දකින්නවනම් තව මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මම හිතන්නේ හොඳම දේ තමයි ඔබතුමත් අපි 1926 ඔස්සේ අපි හා සම්බන්ධ වෙන්න. අපිට දීර්ඝ කාලීන ඔබතුමාට තියෙන ගැටලු වලට කොහොමද ප්‍රතිකාර ගන්න, මේට මේ ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වෙනවද, එහෙම නැත්නම් අනෙකුත් චිකිත්සා ක්‍රම භාවිතා කරලා ඔබට සහනයක් ලබා දෙන්න පුළුවන්ද කියලා කතා කරන්න පුළුවන්.
1: දැන් වෛද්‍යතුමනි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට මේ ආපු දැන් මට සහ මතුසංගර WhatsApp post සහ අපේ පෞද්ගලික ගිණුම් වලට පවා විවිධ ප්‍රශ්න ගලාගෙන එනවා. අපි මුලින්ම පටන් ගත්ත කතාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර හැරස්මන්ට් කරනවා කියලා කියනවා, පීඩන එල්ල කරනවා. කාර්යාලේ වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්. දැන් මේක පිළිබඳව මානසික සෞඛ්‍ය විද්‍යායතනයට කතා කරලා ප්‍රමාණවත්ද, එහෙම නැත්නම් දැන් මේ වගේ ප්‍රශ්නකදී හැදෙන්න ඕන, විසඳෙන්න ඕන නීතිමය පැත්තක් හෝ රජයේ මැදිහත් වෙන්න ඕන පැත්තක් තියෙනවද? ඒක ළමාරක්ෂක අධිකාරිය වෙන්න පුළුවන්, කාන්තා ළමාකාර්යංශ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා පොලිසිය වෙන්න පුළුවන්. يعني මේ මානසික ප්‍රශ්නෙට මුල් වෙලා තියෙන්නේ කෙනෙකුගේ ක්‍රියාවක්. එතකොට මේ වගේ තැනකදී ළමයෙක්ට හෝ වැඩිහිටියෙක්ට හෝ සිද්ධ වෙන අසාධාරණයේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ අදාළ අංශ වලට යොමු කිරීමක් ඔබතුමාලා හරහා සිද්ධ වෙනවද? මේ ආපු ගොඩක් ප්‍රශ්න වලට දැන් අපිට සමහරවිට ඔබතුමාගෙන් මේක අහන්න දෙපාද කියලා හිතන තරමට ඒ ප්‍රශ්නේ තියෙන වෙන පැත්තක්. ඒ කියන්නේ අපිට තීරණය කරන්න බෑනේ ඒක. අපි කරන්නේ යොමු කරන එක. අපිට ඔබතුමා විශේෂඥ වෛද්‍යවරයෙක්. නමුත් ඒක මානසික ප්‍රයත්නෙන් විසඳන්න පුළුවන්. නමුත් මේකේ නීතිමය පැත්ත. කවුරු හරි කෙනෙක් අසාධාරණ ලක් කරනවා නම්, ළමයෙක්ව පීඩනයකට ලක් කරනවා නම්, ඔහු වෙනුවෙන් වෙන පැත්තක් තියෙනවා. මොන මොකක්ද දැන් ඔබතුමා ගාවට ඒ 1929 හැරයි පැමිණිලා එනවා කියලා අපි හිතමුකෝ. අදාළ අංශවලට යොමු කිරීමක් සිද්ධ වෙනවද මේ ප්‍රශ්නේ අඳුරගෙන? ඒක මානසික. ඔව්.
10: අපි ඇත්තටම දැන් අපිට එන ගැටලු වලට අපිට පොලිසියට දැනුම් දෙන්න. දැන් අපි හිතමු මොන හරි අසාධාරණයක් වෙනවා, නැත්නම් හිංසනයක් වෙනවා කියලා දිගින් දිගටම ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපි දැනුවත් කරනවා. මේක පොලිසියට දැනුවත් වෙන්න මොකද ලංකාවේ තියෙන නීති සංග්‍රහය අනුව ඒ අනුව කටයුතු කරන්න වෙනවා. ළමා කාන්තා කාර්යංශය දැනුවත් කරනවා, ඒ වගේම ළමා රක්ෂණ අධිකාරිය දැනුවත් කරනවා. අපි ඒ දැනුවත් කිරීම කරනවා. මොකද මේ හිංසනේ නවත්තනවා. ඒ වගේම මේ අප ආයතන සමග සම්බන්ධ වෙලා ඉන්නවා සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්. ඒ වගේම රට පුරාම සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්. ඉතින් අපි මේ හරහා යම් ගැටලුවක් තියෙන පුද්ගලයන්ට ළඟම තියෙන ඒ ආයතන සමග සම්බන්ධ කරලා ඔවුන් ගැටලු විසඳන්න උදව් කරනවා. අපි උපදෙස් දෙනවා පමණක් නෙවෙයි, ඒ සම්බන්ධයෙන් යොමු කරන තත්ත්වයක් තියෙනවා. දැන් ඔය කාර්යාලවල එන ගැටලු ඒ පිළිබඳව අපිට පුළුවන් තත්ත්වෙන් අපි ඒ දැනුවත් කිරීම කරනවා. මේ තත් වගේ තත්ත්වයක් මේ කාර්යාලයේ තියෙන මොද ප්‍රාදේශීයකම් කාර්යාලයේ සිටින නිලධාරීන් ඉන්නවා, සමාජ සේවා නිලධාරීන් ඉන්නවා. අපි
1: යොමු
10: කරනවා, යොමු කිරීම කරනවා. අපිට හැකියාවක් තියෙනවා නම් ඒ සම්බන්ධ කරගෙන මේ වගේ ගැටලු තියෙනවා මේ ස්ථානය ගැන බලන්න කියලා අපිට එන පැමිණි අනුව අපි යොමු කිරීම කරනවා. සමහරලාට ගොඩක් අය කැමති නැහැ මේක ඉදිරියට ගෙනියන්න, පැමිණිලි කරන්න. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාට අපි ගත්තොත් විශ්වවිද්‍යාලවල රැග් එක නවකවදේ, දැන් නවකවදේ දෙන්නෙත් එක්තරා මානසික මේ ආබාධ තියෙන පුද්ගලයන්
1: සහිත පුද්ගලයන්
10: තමයි කරන්නේ. මොකද මිනිසුන්ට වද දෙන්නේ වගේ අයනේ. එතකොට ඒ තත්ත්වය වුණත් දැන් වාර්තා වීම අඩු වීම නිසානේ මේ අපිට ජීවිත හානි පවා සිදු වෙන්නේ. එතකොට මේ පිළිබඳව දැනීමත් කිරීම සහ අදාළ අංශයන් දැනුවත් කිරීම කරන්න ඕන. අපි මේ පුළුවන් තරම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන. මොකද මේවර තේමාව වෙන්නේ ජීවිත අත්දැකීම් වලට සමන් දෙන්න සැබෑ හඬ සැබෑ වෙනස කියන. ඒකට මේ එන අත්දැකීම් එක එක්කිනාට මේ හැම ගැටලුවක්ම එකින් එක වෙනස් ගැටලු වෙන්නේ. එතකොට මේවට කොහොමද මුහුණ දෙන්න ඕන, කාටද යොමු කරන්න ඕන, දෙන්න ඕන මොන වගේ ප්‍රතිකාරද කියලා එකින් එකට වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒ අනුව අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපේ සේවාව ලබා දෙනවා. අපෙන් ඉතු වෙන්න පුළුවන් ප්‍රතිකාර ලබා දීම, ඒ වුණා වගේම අනෙකුත් රාජ්‍යාංශ සම්බන්ධ කිරීමත් අපි කරලා දෙනවා.
1: අපි දැන් වෛද්‍යතුමනි, ඔබතුමන් අධ්‍යක්ෂවරයානේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ. දැන් අපි හිතන්නේ නැති ලොකු සමාජයට අසාධාරණයක්, එහෙම නැත්නම් මේ අපේ රටේ දියුණුවට බලපෑමක් වෙනවා කියන එක අපි පිළිගන්න කැමති නැහැ මේ මානසික රෝග නිසා. දැන් අපි හිතමු පාසල් අධ්‍යාපනය ගත්තාම ළමයින්ට සිද්ධ වෙන අසාධාරණකම්, පුංචි කාලේ ඒ ළමයින්ට සිද්ධ වෙන මානසික වද වේදනා, මේවා තමයි ඔවුන් තමයි අනාගතේ බාරගන්නේ. මානසික රෝගීන් සහිත අය තමයි අනාගතේ බාරගන්නේ. ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට රටේ දියුණුවට ඔවුන් ගන්න තීන්දුව తీරන, ඔවුන් අනේ මිනිසුන්ට ඊට පස්සේ පෙරලා සිදු කරන මේ මානසික වද දීම, මේ නිසා මේකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අර අපි හැමදාම කතා කරපු දෙයක් තමයි අපි හැම වැඩසටහනකදීම ලංකාව ඇතුලේ මානසික සෞඛ්‍යයට මීට වඩා තැනක් දෙන්න ඕනේ කියන එක. ඔබතුමා තෘප්තිමත්ද ලංකාවේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන අවධානය මදි කියලා අපි නිමෙදකෝ විදිහට විශ්වාස කරනවා, සුරවැසියෝ විදිහට. මම දන්නේ ඔබතුමාගේ මතය මොකද්ද සහ ඒකට අරගෙන තියෙන යෝජනා සහ ක්‍රියාමාර්ග ඔබතුමාලා මේ ශේෂ්ත්‍රයේ විශේෂඥයෝ විදිහට.
10: ඔව්, මානසික සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා අතීතයේ ඉඳලම. අනිත් සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධ වීම වගේම දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් මානසික සෞඛ්‍ය සම්බන්ධ වෙනමම අධ්‍යක්ෂකවරයෙක් සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. එතකොට දීර්ඝ කාලයක් තිස්සේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන්න ඕන කියන එක සහ එය සමාජයේ විශාල ශේෂ්ත්‍රයක් පුරා පැතිර ගියපු සමාජයේ ආර්ථික තත්ත්වයට දියුණුවට බාධාවක් වෙනවා කියන හැඟීම රජයන් වලට තියෙනවා. එතකොට එහෙම තිබුණට මේ පිළිබඳව දැනුවත් වීමේ අඩුවත් පාඩුව තමයි තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්වලට අනුව සෑම 7 දෙනකින් එක් පුද්ගලයෙකුට මානසික රෝගයක් වැළඳී ඇතයි කියලා ඒගොල්ලොන්ගේ දත් අනුව සැක කරනවා. එතකොට මේ වගේ තත්ත්වයක් වෙන විශාල පිරිසකට කිසියම්ම මානසික ආබාධයක් තියෙනවා. එම නිසා මේ විශාල වශයෙන් පැතිරලා තියෙනවා. මේ ජනතාවටත් බරක්, රටටත් බරක්. හැබැයි මේ දැනුවත් වීම තුලින් අපිට පුළුවන් නම් යොමු කිරීම කළා ඔවුන්ගේ ඒ ගැටළු වලට නිසි පිළිතුරු දෙන්න. මම හිතන්නේ ඒක අපිට පුළුවන් රටක් විදිහට ඉදිරියට යන්න යහපත් සමාජයක් ඇති කරන්න.
1: අපි මේ වැඩසටහනේ අවසාන විනාඩි කිහිපෙට යන්න කලින් පුංචි විරාමයක් ගමු. ඉක්මනටම උදේ 9:51 වෙලා. FM 93.5
2: FM 93.7 ලකන්න Radio ITN
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: හයයි විනාඩි 52 වෙලාව මේ අපි අන්තිම විනාඩි කිහිපේ ඉන්නේ මදුශංක
1: රනිල් මේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අහන්න බොහෝ දිනක් අද විමසලා තිබිච්ච කාරණයක් නිසා ADHD සහ ඔටිසම් රෝගය අධික ලෙස හඳුනා ගැනීම අවධානමක් තියෙනවා කියලා එංගලන්තයත් සමාලෝචනයකින් හෙළිකැල්ල තිබුණා. ලංකාව සම්බන්ධයෙන්ුත් බොහෝ වෙලාවට දැන් ගුරුවරු පවා හඳුනා ගැනීම කරගෙන යනවා මෙන්න මේ දරුවා ADHD ඔටිසම් වගේ තත්ත්වයන් ඉන්නවා ප්‍රතිකාර සඳහා යොමු කිරීම කළ යුතුයි කියන නිර්දේශයන් මේ පිළිබඳ හැදෑරීමක් සහිත ගුරුවරුන් නිර්දේශ කරමින් ඉන්නවා සහ වෛද්‍යවරුන් වෙත යොමු කරමින් ඉන්නවා. වෛද්‍යවරුන් අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. බොහෝ දිනක අහලා තිබුණ නිසා මේක සූපත් කරලා ඔවුන්ගේ ජීවිත ලස්සන කරගන්න හැකිය ප්‍රතිකාර තියෙනවද කොහොමද කියන කාරණේ දෙමව්පිය බොහෝ දෙනෙක් අහලා තිබුණා. ඇත්තටම ADHD වගේ තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්න ඔවුන්ගේ ජීවිත ලස්සන කරගන්න අනාගතේ ලස්සන කරගන්න පුළුවන් වටපිටාව හැදිලා තියෙනවද මේ වෙනකොට?
2: ඔව්, ඇත්තටම ඔටිසම් සහ ADHD තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම වෙනදට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. වෙනදට වැඩිය මේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන්ගෙත් මේ මානසික රෝග පිළිබඳව දැනුවත් වීම වැඩි දැන් වෙනදට වැඩිය. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනුවත් කිරීම වැඩසටහන් විශාල වශයෙන්ම කරනවා. ඒ වගේම අනිකුත් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ආයතනත් මේ පිළිබඳව කතා කරනවා. ඒ හේතුවෙන් මේ පිළිබඳ දෙමව්පියන් සහ ගුරුවරුන් දැනුවත් වෙලා තියෙනවා. ඇත්තටම මේ තත්ත්වයන් දෙකටම ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. දැන් මේ රෝගී දරුවන් බෙන් කරන්නේ නැහැ. සාමාන්‍ය පාසල්වලම ඒ විශේෂිත ආකාරයට ඔවුන් සලකලා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම මොවුන්ව වෙනත් වෘත්තීය පුහුණු වලට යොමු කිරීමේ හැකියාව ගැන සලකා බලනවා. ඒවට යොමු කිරීමත් කරනවා. ඇත්තෙන්ම මේ රෝගී තත්ත්වයන් මූලිකවම මුල් කාලයේ හඳුනා ගැනීම වැදගත් වෙනවා. මොකද ඔවුන්ට මුල් කාලයේම ප්‍රතිකාර ලැබුණොත් තමයි ඔවුන්ගේ අර ජීවිතයේ පසු කාලීනව ඇතිවන අතුරු ආබාධ නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට දැන් ඔටිසම් සෙන්ටර්ස් ලංකාව පුරාම ස්ථාපිත කරමින් යනවා. එක පළාතකට එක ස්ථානය බැගින් මේ වෙනුවට කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාතේ විජයාරාළමාරෝහලේ ස්ථාපිත කරන එක මධ්‍යස්ථානයක්. ඒ ආකාරයකට යනවා. ඒ වගේම සෑම මූලික රෝහලක් ආශ්‍රිතම මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් සිටිනවා. ඊට අමතරව රජයේ තීරණය කළ තියෙනවා සෑම පාසලකටම කවුන්සිලර් කෙනෙක්ව පත් කරන්න. ඒ ආකාරයට මානසික සෞඛ්‍ය පිළිබඳව ඉස්සරහට වැඩිය ඉදිරියට ලොකු බලපෑමක් ඇති කළා. සමාජය දැනුවත් කළා. මේ රෝගීන් හෝ රෝගවලට ලක්වෙන ඉලක්කගත කණ්ඩායම් යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
1: හොඳයි, අපි බොහෝ දේවල් පිළිබඳව කතා කළා. තව බොහෝ දෙනෙක් අපිට විවිධ තමන්ගේ රෝගාබාධ තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස්
0: බොහෝ එමතුම් සහ ප්‍රශ්න ගලාගෙන එන වෛද්‍යතුමනි, ඒක දැනග සඳහන් කරනවා. ඒක මවක් ඇයි කියනවා, පුළුවන් නම් ඔබතුමා හරහා රජයට දැනුම් දෙන්න. ලංකාවේ රජයේ පාසල් පද්ධතිය වගේම පෞද්ගලික පාසල් පද්ධතියේ දරුවන්ට විශාල අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒවා යන්නේ ආයතන විදිහට නෙවෙයි, කියන්නේ පාසල් විදිහට නෙවෙයි, පෞද්ගලික ආයතන විදිහට. ඒවැ ළමයින් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. සමහර ලොකු අසාධාරණකම් සිදු වෙනවා, කියන්න කෙනෙකුත් නැහැ. ඒවැ එනම් සල්ලි ගෙවලා ළමයි මානසික රෝගීන් කරන තැන ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳවත් ගෙමෙත්තුමිය හරහා නියාමනය කරන්න ඔබතුමන්ලගේ පැත්තෙන් යෝජනා කරන, ඒ පාසල්ලුත් අධීක්ෂණය කරන වැඩක් කරන්න කියලා අසාධාරණ ලකුණු දෙමපිය දාලා තිබ්බා. මේකනත් අපි මතක් කරන්න ඕනේ.
2: ඔව්, ඇත්තටම මේ හොඳ ප්‍රවණතාවයක්. අපි රජයේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සෞඛ්‍ය සායන පවත්වනවා. ඒ අනුව බොහෝ රෝග හඳුනා ගැනීම කරනවා. මානසික රෝගත් ඒ අතර එනවා. අක්ෂිරෝග, විශේෂයෙන්ම අක්ෂිරෝග, හෘද රෝග, මානසික රෝග හඳුනා ගැනීම සිදු වෙනවා. ඒ වගේම පෞද්ගලික පාසලුත් ඒ ආකාරයට නියාමනය කරන්න සෞඛ්‍ය නිලධාරීන්ට ඒ තුළට යන්න හැකියාව තියෙනවා නම් ඉතාමත් හොඳයි. මං හිතන්නේ ඉදිරියේදී ඒ පිළිබඳව ලොකු පාලනයක් ගේන්න රජය කටයුතු කරගෙන යනවා.
1: හොඳයි, අන්තිම විනාඩි කිහිපය මේ ගත කරමින් ඉන්නේ. කොහොමද කෙනෙක් ඔබතුමන්ව සම්බන්ධ කරගන්නේ? ෂණික දුරකථන අංකයක් සහ කිරි දුරකථන අංක දෙකක් අංකයක් තියෙනවා. ගොඩක් මතක් කළෙමු.
2: ඔව්. 19:26 අප රෝහල ආරම්භ කරපු වර්ෂය සිහිපත් කරමින් 19:26 පැය 24 පුරාම ක්‍රියාත්මක වන හදිසියම්තුම් සේවාව තියෙනවා. ඔබට ගැටලුවක් ඇති වෙන ඕනම අවස්ථාවක අපව සම්බන්ධ කරගන්න පුළුවන්. ඇත්තම දිනකට මේ සඳහා දුරකථන ඇමතුම් 300ක් පමණ අපිට ලැබෙනවා. මම හිතන්නේ මේ වන විට මේ 2018 ආරම්භ කරේ 3000කට ආසන්න සීදි විහානි කර ගැනීම වළක්වන්න හැකියාව ලබාගෙන තියෙනවා. ඒ වගේම අපේ 0.75යි 555යි 19:26 කියන චැට් ලයින් එක ඔස්සේ
1: 0.75යි
2: 555යි 19:26
1: හරි
2: ඒ ඔස්සේ පුළුවන් SMS මගින් කතා කරන්න අකමැති කෙනෙකුට තමයි තියෙන ගැටලුව අපිට ඉදිරිපත් කරන්න. අපි අපිට විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒ විසඳුම ලබා දෙනවා. ඒ වගේම ළඟම තියෙන සුසුකම්ලත් පුද්ගලයෙකුට යොමු කරන්න හැකියාව බලනවා. මොකද උන්ට තියෙන ගැටලු විසඳන්න. මේ ඔස්සේ අපි දිවයින පුරාම අපගේ සේවය ලබා දෙමු කරනවා. මොකද පුළුවන් අය ඉන්නෝ නම් අපේ සහාය වලට යොමු කරගන්නවා. නැත්නම් උන්ට ඒ සඳහා අපහසුතාවයක් තියෙනවා නම් Tamanට ළඟම සහාය වලට යොමු කිරීම අප විසින් ලබා දෙනවා.
1: කොහොමින් කොහොමාරි අපේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම වෙනුවෙන් සිය කාර්යභාරය තුමන්ලා මැනවින් ඉටු කරනවා. අද අපි කතා කළේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරම වෛද්‍යතුමන් සමග. අපේ ආරාධනාව පිළිගත්තට බොහොමත්ම සුදීගෙන ගමන්. මේ කතා බහට අපි සමාප්ති සටහන් එකතු කරන ඔබට ජයග්‍රහී සුබ දවස.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නියුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: නවලපිටියේ සමල්ලකබ සුදුකල ඇල්ලස් අසල මද්‍ර විසාදයක් පැවැත් වූ තරුණ 12 දෙනෙකු නවලපිටියේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා දෙවේනි විවිධ ප්‍රදේශවල තරුණයින් සම්බන්ධ වේ සර්දී පාත්වන බවට ඩවලපිටියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. ඒදී අත්තරකට ගත් 12 දෙනා කටනායක දියසින්පුර මිගමුව සහ මැදිරිගිරි ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් ළඟ තිබේ හෂිෂ් මිලිග්‍රෑම් 400ක්, අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 140ක් සහ කොකීන් මිලිග්‍රෑම් 220ක් ඇතුළු මද්‍රව්‍ය සුවා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවා ඩවලපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. යුක්‍රේනයට නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට කාලය පැමිණ ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එය ඇමරිකා ජනාධිපතිවරයා රුසියාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයකට යුක්‍රේන ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරයක් පදනම් කරගනිමින්. රුසියාවේ ඩීසල් බිල දිය ගැනීම සඳහා ඇමරිකාව එරටට පනවා තිබූ සම්බන්ධක තාවකාලික ඉවත් කිරීමටයි ඊයේ පියවර ගත්තේ. ඒ සමගම ඇමරිකාවට හා ගෝලීය වෙළඳපොළට ඩීසල් නිකුත් කිරීම සඳහා රුසියාවට අවස්ථාව හිමි වුණා. ඒසබග ඇමරිකාවේම තීරණේ දැඩි ලෙස විවේචනය කිරීමටයි යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කළේ. ඒ රුසියාවට ඇමරිකාව සිදු කළ විශාල සහයක් බව ඔහු ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යුක්‍රේනයට නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට කාලය පැමිණ ඇති බව තබා සිතන බවයි. එකතාවයකට පැමිණිය හැකි නායකයෙකු යුක්‍රේනයට අවශ්‍ය බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. එබැවින් යුක්‍රේන ජනාධිපතිවරයා සමස්ත ලෝකයටම ප්‍රශ්නයක් ඇති කිරීමට උමනාවෙන් පසුවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Bobby, hit with single picker.
1: Music Garage with Bobby.
0: Hi, good morning. උදේ 10යි විනාඩි 12යි වෙලාව. ඉතින් සතියකට පස්සේ අපි දෙන මේ හම්බෙන්නේ නේද? සාමාන්‍යයෙන් සතියක් කියලා කියන දවස් 7කට පස්සේ මට හිතෙනවා මේ දවස් 7 ඇතුළත ඔයාගේ ජීවිතේ ගොඩාක් ලොකු වෙනස්කම් ගොඩක් වෙන්න ඇති. මොකද සාමාන්‍යයෙන් දවසකදී අපි හිතන්නේ ඇතුළත අපි ගොඩාක් ලොකු වැඩ ගොඩක් කරනවානේ. සමහර වෙලාවට මම දැන් අර කිව්වා වගේ ඔක්තෝබර් මාසෙත් පටන් අරගෙන ඉවරයි. සමහර විට මේ සතිය ඇතුළත ඔක්තෝබර් මාසෙ කරන්න පුළුවන් වැඩ සැහැන් ප්‍රමාණයක් කරලා ඉවර කරලා තියෙනවා පුළුවන්. නියමයි. වෙල් දන්නා. ඔය විදියටම වැඩ ටික නියමිට කරන්න ඕනි. දැන් ඔක්තෝබර් මාසෙ ඉවර වෙලා ඊට පස්සේ නොවැම්බර් වෙලා ඩිසెంబර් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ අවුරුද්දත් ඉවරයි. එනිසා කොහොම කොහමහරි ජීවිතේ ඉස්සරහට අලුත් ප්ලෑන්ස් හදන්න, ඒ ප්ලෑන්ස් වර්ක් අවුට් කරන්න, වැඩ කරන්න, කොහොමහරි ජීවිතේ ඉස්සරහට යන්න ඔයා දිනන්න ඕනි. හරිද? ඕකේ. හරිගෙනම් ඉතින් රවි දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් මම දන්නවා මාව අහගෙන ඉන්න ඔයා කල්පනා කරන දෙයක් තමයි රවින්ද මේ මාසේ කවුද ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකට. ස්පෙෂල් ආටිස්ට් කෙනෙක් ඉන්නවා ලබන සතිය එනවා කියලා මම හිතනවා. එයාමට පුරොන්දුන ලබන සතිය එනවා කියලා. අද මම හිතව මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න ඔයාට පොඩි හින්ට් එකක් දෙන්න. එයාගේ සොංග් එකක් අපේ අද චැට් එක තුළ ප්ලේ වෙනවා. ගෙස් කළ මෙසේජ් එකක් දාන්න බලන්න කවුද ලබන සතියේ මාත් එක්ක එනවා කියලා පොරොන්දු වුණු කෙනා. අපි බලමු ගෙස් කරන්න. ඔයා ඉස්සරත් එයාගේ සිංදු ගොඩක් අහලා ඇති. හින්ට් එකක් දෙන්නම් අහන්න මගේ මොනවා වගේ ඉස්සරද කියලා. මං යන්න කලින් කියන්නම්. එහෙම නැත්තම් මං කියුවේ නැත්තම් එහෙම දෙකටම ලක්කඩ අහගෙන ඉන්න ඔයාලට දැනගන්න පුළුවන් කවුද ලබන සතියේ මාත් එක්ක මියුසික් ගරාජ් එකේ එකතු වෙන්නේ කියලා. ඔයා කැමති ආටිස්ට් කෙනෙක් අනිවාර්යයෙන් මට විශ්වාසයි මාව මෙතන අහගෙන හැමෝම. එයාව දන්නෝ. එයාට කැමති කියලා. ඕකේ. හරි එහෙනම් ඉතින් වැඩ ටික මම පටන් ගන්නවා. මේ පැත්තෙන් මැසේජ් කරන්න පුළුවන් දවල් 12 වෙනකම් 07:03:93:5:93. මම ආයෙත් මගේ නම් වික මතක් කරනවා. 07:03:93:5:93. සාමාන්‍ය රේඩියෝ එකක් හොරෙන් අහගෙන ඉන්නවට වැඩිය අහගෙන ඉන්නවා කියලා මේ කතා කරන කෙනට මැසේජ් එකක් දෙන්නම ඒක නියමයිනේ නේද? එනිසා මේ පිටර මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒත් එක්ක මම ආයෙත් අර කලින් කියපු කාරණාව මතක් කරනවා. ගෙස් කරන්න ලබන සති මාත් එක්ක මියුසික් ගරාජ්ජෙක එකතු වෙන ආටිස්ට් කවුද කියලා. ගෙස් කරලා දෙනවා මං ටැග් එකක් ලබන සති ඇත්ත කතා කරන්න. හාද? ඕකේ. එහෙනම් හරියට ගෙස් කරනවා කියලා මම හිතෙනවා. අපි බලමු. මේ වෙනකන් යාගේ සින්දුවක් ප්ලේ වුණේ නැහැ. ඉස්සරහට ප්ලේ වෙන්න තියෙනවා. අපි බලමු එයා කවුද කියලා. ඕකේ. හරියනම් ඉතින් මේ පැත්තට එකතු වෙන කියලා මං ආයෙත් මතක් කරනවා. 07:03:93:5:93. වැස්සක් වෙලා ආයෙත් මේ පැත්තට වහින්න පටන් ගන්න කියලාත් මතක් කරන්න ඕනේ. මේ පැත්තටත් එහෙමද? පොඩක් ඒ ගැනත් අපි කතා කරමු. හරිද? පොඩක් පහේබර කාලගුණ තත්ත්වයක් තමයි මේ අදත් තියෙන කියලා මම දැක්ක අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දාලා තියෙනවා. ඒ නිසා පොඩක් පරිස්සමෙන් ඉන්න. එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. වැස්ස තෙමිලා ලෙඩ හදාගන්න බෑ. හරිද? මොකද ලබන සතියෙත් මම වහන්න බෑ. ඕකේ. සද්දරම ලක්කන මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ මාත් එක්ක. මං කවුද? දන්නවනේ නේ. රවින්ද්‍යා. කල් දලහ වෙනකන් රවින්ද්‍යා ඉන්නවා. ඔයත් එක්ක

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
10: ලක්ෂණ මොමලින් ඒසල්

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලංකාවේ හිට් වසින්දුත් එක්ක

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
0: උද 10යි විනාඩි 25යි රොමින් දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව ඕකේ මං ඉස්සලා බෑන්නේ අලව පැත්තට අලව වෙන්න ඉන්නවා නිලම් නිලම් කියන එයාගේ නිලම් නෙවෙයි දුලිප් දුලිප් අම්මලසිනි මාර වැඩේ වෙන්නේ අරණමට වේනවා කියලා අලවෙ ඉන්නා දුලිප් එයා කියන එයාගේ දුව තමදි ඒ වගේම එයාවයි එයාගේ වයිෆ් නිල්මිනීව එකතු කරන් සිංදුව ගහන්න ඕනි කියලා ඒ වගේම නිලම් ඉන්නවා නිලම්වත් මම මතක් කරන ගොඩක් ආදරේ කුවේට් පැත්තට යනකොට කුවේට් වලින් එමිටර් ඉන්නවා හායි එමිටර් thank you so much ඔන්නාවත් මතක් කරනවා හායි එඩි ඔයගේ නම වෙනස් වෙලා නේද මම ඒක අහන්න තමයි හිටියේ මොකද මේක කියුට් වෙන හුරුතල් වෙන්න කියලා තියෙනවා මම ඌරුතල් වෙනවා එඩ්මන්ටන් කොල්ලේ කයිබෝන් ඔයවත් මතක් කරන ගොඩාක් ආදරෙන් එත් එක්කම මధుරංග හායි එවගේම ෂේ ඉන්නවා තන්දි මధుෂාන් ඉන්නවා කවි ඉන්නවා එත් එක්කම මනෝජ් මතක් කරන්න ඕනි එතකොට සමුත් චාමර එවගේම ප්‍රදීප්ව මම මතක් කරා කාවින් දහා ඒ කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ඔයවත් මතක් කරනවා හිරන්ත ඔයවත් මතක් කරනවා යොහන්ිනා සිංගප්පූර් වල ඉඳලා ඔන්න යවත් එකතු කරගන්න ගොඩාක් ආදරෙන් එත් එක්ක මං කියව මට මැසේජ් එකක් දානවට පුළුවන් කියලා 07.03.935.97 නම්බේකට අනේ මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. නිර්මලා ඉන්නවා, තියෝන් ඉන්නවා, ගයිෂි ඉන්නවා මේ තුන්දෙනාව ආදරෙන් ආදරෙන් ආදරෙන් මතක් කරන්න ඕනි. හලෝ රවින්ද්‍ර පැන්චෝ ගුඩ් මෝර්නින්. කොහමද ඔයාලට කියලා හන මම හොඳින් මං හිතන මා වහගෙන ඉන්න ඔයාලත් ගොඩාක් හොඳින් කියලා. අදත් අපි ඔයා වහගෙන ඉන්නේ සුපිරි ජය වේවා කියලා මැලේසියාවලින් නිෂුව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. හායි සාරංගා රුක්මාලි මම ඔයාවත් මතක් කරන ගොඩාක් ආදරෙන්. එත් එක්කම හලෝ රවි මැණික කොහොමද? මම මාතලෙන් දිලිනේ දිලිනි මං ඔන්න ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා බොහොම ස්තුතියි. ගනි දුවන්න ගුඩ් මෝර්නින් ආවත් මතක් කරන ළඟ සින්දුවට එත් එක්කම සුබ දවසක් රවින්ද්‍යා සරත් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින් තව මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරනවා. ගුඩ් මෝර්නින් රවි මැණික. ඉදිරියට විතරයි ඔයත් එක්ක එකතු වෙන්නේ කොහොම හරි මේ වාව බලන්න පියනවා කියලා කෙනා. Thank you. බොය ගුඩින් තව මැසේජ් එක දාලා තියෙන්නේ. සුමනා මං ගොඩාක් ආදරෙන් ඔන්න ආවත් මතක් කරන ළඟ සින්දුවට ඒ වගේම දිලා නිරෝෂිනව හංගවල ඉඳන් අපේ සද්දට මහගෙන ඔන්න ආවත් මතක් කරනවා ඒ වගේමයි. මේක සර් පැත්තට යන්න ඕනි වර්ක්ෂොප් එකේ නම් අපි වහගෙන ඉන්නේ කියලා කියන හැමදාම ලක්කඳ අහන්නේ සද්දරම රේඩියෝ එක දාලා තියෙන්නේ කියලා කියතා චුට්ටක් සද්ද ඇඩි කරන්න දෙගිරේ දෙගිරේ සුගත් ඉන්නවා කියලා කියන චාරුක ඇතුළු යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා තමයි අශෝක මැසේජ් එකේ දාලා තියෙන්නේ බොහොම ස්තුතියි ඒ වගේම ක්‍රිෂ්ණව මතක් කරන්න ඕනි හයි ගුඩ් මෝර්නින් චුට්ටක් පරක්කු යද මේ පැත්තට එන්නනේ මොකද ඒ සමුත් චාමර ඒ වගේම සුරාජ් මෙන්න මේ කටි ඔක්කොම එකතු කරගන්න ඕනි ගොඩාක් ආදරෙන් මෙන්න මේ song එකට අරුතෙන් සින්දු ටිකක්වත් තියෙනවා අපි රිලීස් කරන්නත් ඕනේ ගොඩක් ඉන්න බලන් පොඩි ලාවක් දෙන්න හරිද 10 විනාඩි 28යි රවින්ද ඇතක මියුසික් ගරාජ් එකගෙන ඉන්න බලව මේ පැතර මැසේජ් එකක් දාන්න අකීවවත් මතක කරන මේ සින්දුවටම 07.03.935.97 අපේ නම් එක විවෘතයි ඉක්මනින්ම දවල් 12 වෙන්න කලින් රවින්දට මැසේජ් එකක් දාන්න ඕනේ හරිද

0: ශ්‍රමිදත්තක මියුසික් රැෂාගෙනන වෙලාව 10:30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
0: ලකන්ඩ රේඩියෝ ITN

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: මාව අල්ලගන්න එපා ඔවට කිව්වට බෑ දැන් ඉතින් ඔවා තමයි අල්ලගන්න සිද්ධ වෙන්නේ මෙතන බාබට එක කේව කියනෝ මෙයාලා බෑ බෑ මේක කරන්න බෑ 10 විනාඩි 36යි වෙලාව රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ මං එතන අද තනිකමක් පාළුවක් නෑ කියලා දැන් අද ගැන කතා කරද්දී අද මං ඉන්නවා මං දැන් කිව්ව ලබන සතියේ මං එනකොට මං තව කෙනෙක් එක්කගෙන තමයි එන්නේ කියලා ඒ කෙනාගෙන කවුරුවත් නෑනේ තාම මම ඕනේ නෑ වගේ දැනගන්න කවුද එන්නේ කියලා මං තනියමම එන්නද ලබන සතියේ කවුරුත් ඕනේ නැත් ආටිස් කෙනෙක් ඈ අද කිසිම උනන්දුවක් නෑ වගේ මට කවුරුවත් මැසේජ් එකක් දාලා කිව්ව නෑ මං හිතන රවින්දා මෙයායි කියලා පොඩ්ඩිවත් නිකන් try කරන්නවත් නිකන් එහෙම නෑ එහෙම කරන්නේ ලබන සතිය මම ඉන්නේ ඔයාලා ආදරය කරන කෙනෙක් එක්ක කෙනා කවුද කියලා ගෙස් කරන්න කියලා තමයි මම කියන්නේ එයාගේ සින්දුවක් තාම ප්ලේ වුනේ නැහැ chart එකේ ඉතින් ඉස්සරහට ප්ලේ වෙන්න තියෙනවා ඔයාලට පුළුවන් හිතන්න ගෙස් කරන්න කවුද එන්නේ කියලා පොඩ්ඩක් නේ ලබන සතියේ happening Sunday එකක් තමයි වෙන්නේ යන්නේ අනිවාර්යෙන්ම මට විශ්වාසය ආදරණීයම කරන කෙනෙක් තමයි එන්නේ ඒ කෙනා ගැන ඉතින් මට කියන්න බලන්න අපි මං යන්න කලින් කියලා යන්න එහෙම නැත්නම් දිගටම ලක්කඩ අහගෙන ඉන්න සිද්ද වෙනවා එහෙම නැත්නම් අපේ ලක්කඩ page එක follow කරලා තියන්න නෝ poll post එකක් බලාගන්න පුළුවන් වෙයි trailers අහන්න පුළුවන් වෙයි ඉස්සරහට කවුද එන්නේ කියලා ඕකේ අපි බලමු කවුද ඉන්නේ කියලා මම පැත්තේ ළඟට එකතු කරගන්න සුරාජ් ඉලක් සතිය මම ඉන්නේ කියලා කියනවා බෑ ඔයාව ගින්නන්න විදියක් නැහැ මට මං වෙන කෙනෙක්ට පොරොන්දුවක් දීලා තියෙනවා මං ඉලක් සතියව එක්කගෙන එනවා කියලා ඉතින් මං ඔය මේ පොරොන්දු කඩ කරන්න කෙනෙක් තවත් ගිසින් එක කාව්‍ය නෝ කාව්‍යට තව චූටි දවසක් නිවාඩුවක් දෙනවා කාව්‍යවත් මං ඉක්මනට එක්කන් එනවා දැන් මං මේ තනියම දැන් ඇති මේ මොකද්ද මේ කරන්නේ නේද පටන් ගත්ත නම් කොහොමද කාව්‍යයන් රවීග දැන් කවි හොයාගන්නත් නැහැ මේක කරන්න බෑ මං යාමත් එක්කන් එනවා අනිවාර්යෙන්ම හරි දැන් සින්දුවක්කට යන්න කලින් No, ආටිස්ට් කෙනෙක් ගැන කියන්නේ මෙතන බෑ දැන්. අරයා එක්කන් එනවද මෙයා එක්කන් එනවද අර ප්‍රෝග්‍රෑම් එක කරන කෙනාද මෙයා අද ට්‍රේනින් එක කරනද නෑ. අපේනේ ආටිස්ට් කෙනෙක් ගැන මං අහන්නේ මං හැම මාසෙම දවසක් සමනෙන් අපි ප්‍රෝග්‍රෑම් එකට එනවනේ ආටිස්ට් කෙනෙක්. අනේ ආටිස්ට් ගෙස් කරන්න කියලා තමයි මම මේ කියන්නේ. ඕකේ. විකු මధుර මං ආව මතක් කරනවා ඒත් එක්කම සුරාජ් මම මතක් කරා. මට අනම්මනම් කිව්ව මං තරහයි. අසංකෝ ආවත් එකතු කරගන්නවා ඒ වගේම ප්‍රසාද් සම්පත් ගම්මගේ ආවත් එකතු කරගන්නවා. මහී බෝයි හායි කොහොමද? ආවත් මතක් කරනවා. දුලිප් ආවත් එකතු කරගන්නවා. සද්දි ආවත් එකතු කරගන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ කියලා බලමු. සද්දි මතක් කරා මන්නේ විකුම් මధుර ආවත් මතක් කරන්න ඕනේ ළඟ සින්දුවට ගොඩාක් ආදරේ. ඉමානෝ ආවත් මතක් කරනවා. ගායකෙක්ද ගායිකාවක්ද? ගායකෙක් හෝ ගායිකාවක් තමයි. මියුසික් ගරාජ් එකට එන සින්දු ගැන පුළුවන් වෙනවා. ඒ සුදුසුකම. හරි ඉතින් පුළුවන් ගෙස් කරන්න කවුද එන්නේ කියලා next week එකේ තාමයාගේ සින්දුවක් play වුණ නැහැ. ඉස්සරහට play වෙන්න තියෙනවා. අපි බලමු කවුද ඉන්නේ කියලා. Hi Ubindu and Udyangi. Good morning. Girlfriend and boyfriend the way. ඒ වගේම Ash and Ken. මට මේ නම් කියවන්න බෑනේ අමාරුයි අනේ. අස්සන ලේසි නමක් දාගෙන කියනමු දැන් මේ රවින්දයා වගේ බෑනේ. හරි ක්‍රිෂ්ණ ගෙස් කරා Ubindu එන්නේ කියලා. Ubindu Aishwarya. ඒ මන්දා. කියන්නත් බෑ Ubindu වෙයි දන්නෙත් නෑ එන්නත් පුළුවන් කවුද තව ගෙස් කරන්න තවත් චාන්ස් එක තියෙනවා හරිද මලින්ද මදුසංකර මං ආව මතක් කරනවා 10 විනාඩි 40යි වෙලාව කියන්න බලන්න ලබන සතියේ මං කාව දෙකක් එන්න කියලා ඕකේ දවල් දලහනකම මා වහගෙන ඉන්න කියලාත් මතක් කරනවා සම්සිද්ධි ගොඩාක් ඔයාට අහන්නත් පුළුවන් හරිද එහෙනම් මේ පැත්තට අහගෙන ඉන්න සද්දටම ලක්කන් අහගෙන ඉන්න සද්දටම

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ
4: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා
5: ලක්හඬ Golden Voice.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ලකාණ්ඩ රේඩියෝ ITN.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
1: Music Garage with Rock.
2: විනාඩි 54යි වෙලාව අපි දැනග පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන චූටි වෙලාව වයිට් කලින් කට්ටියක් මතක් කරන්න ඕනි. ආයුබෝ වේවා මඩපාතෝ ලක්ෂ්මන් තමරා නිශාන චේතන පුංචි පුතා තේජ අවෝරේ සමගින් වාග්ය අවිෂ්කෙක්ක සේරුවාවිල කෙඩිය සමර සිංහ තමයි මෙසේජ් සින්දුකට අපියට කට්ටිය එකතු කරගන්න කියලා කියන්නේ. සුබ දවසක් රවී නංගේ. අදත් පුරුදු විදියටම අපිවත් සින්දුකට එකතු කරගන්නව නේද කියලා හනවා අනිවාර්යම. ඔව් අදත් අපි හැමෝම ඉන්නවා කියලා කියන මහත්යා උපාලි ධම්මික පුතා සිතුම් සංසිත නංගිගේ පුතා චන්දු එක්ක ලක්මාලි බණ්ඩාර උඩත්තාපොළ කුරුණෑගල ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්න ඔයවත් මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මම නම් හිතන්නේ රවී මැනික ලස්සන වොයිස් එකට හිමිකම් තියෙන ලස්සන කොල්ලෙක් එනවා ඇති ඉරිදට. ඔව් ඔව් ලස්සන වොයිස් එකක් තියෙන ලස්සන කොල්ලෙක් තමයි එන්නේ. හරිද? එයා කවුද කියලා දැනගන්න නම් ඔය විදිහට මම බහගෙන ඉන්නවා. ඒ වගේම ලක්කණ අහගෙන ඉන්නවා. ලක්කණිනුත් මං කියන ලෑස්ති කවුද එන්නේ කියලා. මතක අතරින් කවුම දාවත් නැහැනේ යන්නේ මැකිලා රවින්ද්‍යා යන හදවතේ නම් අප නොම කෙනා ලෙස ඇඳිලා සොඳුරු ලස්සනට වැති කෙල්ලව දිනක එන්නම් සොයලා ඇවිත් පිළිගමි රෝස මල් මාලයක් ගෙලවට දමලා හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. අලුබෝමිල්ලෙන් ජගත් රෝහණ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ ලස්සන වචන ටික දාලා තියෙන බොහොම ස්තුතියි. අනේ හරිම ලස්සනයි. Thank you so much. හරිද? ගොඩාක් ආදරෙන් එකතු කරගන ජගත් රෝහණ ඔයාව ලස්සන ලස්සන කවියක් මට ලේලෙවට බොහොම ස්තුතියි. ආදරය. අපි විදියටම ලක්කන් අහගෙන ඉන්න මියුසික් ගරාජ් අහගෙන ඉන්න තවල් 12 වෙනකම් රිද්ම ගැලුත් සොන් එක තමයි අපි මේ අහන්නේ. රූකඩනාරි දායිතින් ඇමිලා අපිට මේ සොන් එක රිලීස් කරලා ගියා. ඉතින් දිගටම දැන් ලක්කණින් මේ සින්දුවත් අහන්න වාට chance එකක් තියෙනවා. ඔකේ

0: 93.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිගහනේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරු එකෙන් පසු ගිගුරුම් සැතවස ඇතිවන බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරකමුව, බද්දෙම, ඌව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, බාතර, අනුරාධපුරයේ මෙන්ම මනරම දිස්ත්‍රික්වලත් තරමක තද වැසි ඇතිවීම හැකියාව පවතිනවා. ගිගුරුම් සිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් අනතුරු සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙසයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. එංගලන්තයේ සත්ත්ව උද්‍යානයක දිසිද වූ කොටි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඩොන්කාස්ටර් නගරය ආසන්නයේ පිහිටි උද්‍යානයකදී පහර දීපු සිදුව ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. සිද්ධියත් සමග පැමිණ සිටි නැරඹුම්කරුවන් කඩමින් ඉවත් කර උද්‍යානයේ වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ව සින්දු එක්ක
2: Music Garage with Rock
1: Music Garage අලුත් පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ 11 විනාඩි 4 වෙලාව තව 12 වෙනකම් ඔයත් එක්ක Music Garage හගන්නේ නැහැ නේද

ලංකාවේ හිත්ම සිින්දුුත් එක්ක එකළහයි විනාඩි හතයි රවින්ද දෙක මියුසික් ගරාජ් ආගෙනින්න වෙලාව මංගන ආශාටික පැත්තට දිනූ ශිකා ඉන්නව මාපල ගමේ ඉඳන් 18 වන්නම් සෝන් එක දෙන්න කියලා කියනවා. ඒකයි වෙන ඕන දෙයක් වෙච්චා එකයි. දෙකෙන් එකක් දෙන්නද? කමක් නැද්ද? වෙලාව තිබුණොත් දෙකම දෙන්නම්. බොහොම ස්තුතියි මැසේජ් එකට. ඒත් එක්කම සුදු මැණික මොකද්ද මේ? ඔබින්දු හරි ජෝන් හරි තමරා කුමාරි මොකද්ද මේ කියන්නේ පොඩකින්. ඔය ආවත් සුදු මැණික ඇස් දෙක පුරා හිනින් වගේ සින්දුව දෙන්න කියලා කියනවා. අනේ අද චාට් එකේ නැත්නම් සමට එක දෙන්න වෙන්නේ. මම ට්‍රයි එකක් දෙන්නම්. දෙලා හමාට් එකට වගේ දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. හරි රත්නපුර රත්නෙන් තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාව මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මට කෝලුත් කරා. Thank you so much. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම අලව් කුල් ස්පොට් එකෙන් උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දු හන් එකතු කරගන්න කියලා කියන අපේ අධිපතිතුමිය පත්මිනී අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් ඇතුළු සමිතා නිලන්ති ඇතුළු ලක්කණ්ඩාන හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම සේරුවා විල කෙඩී සමරසිංහ ඉන්නවා. ඔකනින් පත්මිනී සිරිසේන ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේ මොසුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල මීදිනේ ගමෙන් උපරන්තම මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔබත් මම මතක් කරන ගොඩාක් ආදරෙන්. ඉන්දික මතක් කරන්න ඕනේ බොහොම ස්තුතියි. ඒ වගේම රිමාෂු සයිෆා ඔයාවත් මතක් කරන නිසංසල කවුදුනි මොකද්ද මේ කියන්නේ. එයා කියන ඔය හිනාවට කතාවට පුළුවන් හිතක් නිමන්න ඔයත් අන්නේ වගේ කෙනෙක්. බොහොම ස්තුතියි ගොඩාක් ආදරෙන් මතක් කරන ඔයාව. එයා කියන හිතේ වැටුණු වෙලාවට පුළුවන් වුණා ඔය කතාවට හිත නිවන්න කියන. අන්න එච්චරයිනේ වෙන්න ඕනේ නේද? සමනෙන් අපිට අපේ ජීවිතේ අපිට ඕන තරම් වෙලාවල් එන අපිට දුක හිතෙන වෙලාවල් අපිට පසුතැවෙන වෙලාවල් ඒ වගේම අපි දරා ගන්න බැරි තරම් දුකක් අපි ළඟ තියෙන වෙලාවල් අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ දුකක් අඩු කරන්න දුකක් නිවන්න ඒ කෙනාව දරා ගන්න පොඩක් අහන් ඉන්න හරිනේ. අන්න එහෙම කෙනෙක්ගෙන් ට්‍රයි කරන්න මම වගේ නෙවෙයි. අඩුම ගානේ තමන් ළඟ ඉන්න අයගේ දුකක් පොඩක් අහන්න මොකුත්ම කරන්න බැරි නම් අඩුම දුකක් අහගෙන ඉන්න. මං හිතන්නේ ඒ වගේ දේවල් අපිට සල්ලි දෙලවත් ගන්න බැරි දේවල්. ඒ නිසා මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාලට කියන්න කැමතියි. වාගේ ළඟම ඉන්න කෙනා සමහරට ඉන්න දුකකින් ඉන්න පුළුවන්. ඒ දුක අඩුම ගානේ සමහරට අපිට උත්තරයක් නැහැ. ඒකට දෙන්න දෙයක් නැහැ අපිට උත්තරයක්. හැබැයි අපිට පුළුවන් ඒවා වහගෙන ඉන්නනේ. ඒ තරම් දෙයක් මං හිතන්නේ කවදාවත් කාගෙන්වත් සල්ලි දෙලවත් ගන්න බැරි දෙයක්. ඒ නිසා ඔයාගේ ළඟ ඉන්න අයව ඔයාගේ ආදරණීයයන්ව ආදරෙන් බලා ගන්න අමතක කරන්න එපා කියලාත් මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉලක්ක සින්දුවට යන කලින් තව එක්කෙනෙක්ව මම මතක් කරනවා. පැහැබර සුබ දවසක රවින්ද චිරදුවකි මිහිරි හඬාගෙන අපිත් ඉන්නේ මියුසික් ගරාජ් එක කියලා කියන. ආරි මාමත් එක්කම පොඩි අය නිරංජන් ලොකෝය දිනේෂ් වගේම ශිරෝමි අක්කා ගායනි අක්කා චිරදුව පිනිදි චිටි පුතා තිස්සංග ටෙවින් ඒ වගේ මේ ඔක්කොම එකතු කරන් මෙන්න මේ සින්දුව තමයි මගෙන් ඉල්ලුවේ. එයාලා නිවාරයෙන්ම දෙනවානේ ආල්ට නදර සිදු තියන දනේ මල්ලන් ගොඩා කාදරෙන් කාන්ති මිස්සත් මතක් කරනවා. පිනිදි තමයි මම කතා කරලා කිව්වේ මේ සින්දු ඕනිමයි. ඕකේ මේ සින්දුට මම ගොඩා කාදරෙන් ආව එකතු කරගනව පැටියෝ පිනිදි පහන්න වාට තමයි ස්පෙෂලි මේ සින්දු. හරිද? Thank you මා භාගිනින්නට.

0: නොමියන හඬ
1: ආරෙන් ජෝටි
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි බලඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: Music Garage with Rock.
3: මං කියන්නේ ඉතින් මං වගේ අහිංසක ළමයෙක්ට එහෙම පොඩ්ඩක් නම මිස් වුණා කියලා හැම වෙලම කියන එක වැරදීනේ තරින්දු. එහෙම කියන්න එපා මදුෂාන්. හරිද මදුෂාන්? මදුෂාන්. එහෙම දනම එන්නේ. මේක නැත්තම් මේ වෙන්න විදියට අමුතු කරන්න මේ මදුෂාන් කියලා දාගන්න බොරුවනේ බොරුවනේ. තරින්දු මර චුට්ටක් නම මිස් වුණා ඉතින් කමන්නෑ මං ආදරෙන් එකතු කරගන්න ඉතින් මේ චුට්ටක් පරක්කු කරේ ආ. ඔයාව එකතු කරගන්නවා. ඒත් එක්කම බ්ලැක් බෝයිද මෙයාගේ නම මට වෙන වචනයක් කියව වගේත් මතකයි අනේ මන්දා. ඔයාවත් මතක් කරන ගොඩක් ආදරෙන්. එයා ඉන්න රට කිව්වේ මට කොහෙද කටාර්වල. ඉතින් එයාවත් මතක් කරන ගොඩක් ආදරෙන්. ඉස්සර භාග්‍ය හයි ෆොලින් ගර්ල් කෙනෙක් වගේ ඒ වගේද රෂාත් ගුඩ් මෝර්නින්. ඒ වගේම රෂ් ඔයාවත් මතක් කරනවා. මේ කට්ටියත් එක්ක මට මේ කෝල් කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙනවත් මතක් කරන්න ඕනේ. නුවරින් සංජීව කතා කරා. සංජීවට මේ පොඩි මොකද්ද පොඩි නෙවෙයි එයාලගේ වැඩි කරන තැනින් හොඳ මොකද්ද ඒකට කියන්නේ මේ සම්මානයක් හරි මොකක් හරි අනේ වගේ දෙයක් හම්බෙලා තියෙනවා. කංග්‍රැචුලේෂන්ස්. මට ඒ ගැන විස්තරිකව මට මෙතන කියන්න බෑ ඉතින් හැමෝටම ඇහෙන්න. එහෙනම් සුබ වේවා ජය වේවා සංජීව. හැමදාම අපි අහන්න කෙනෙක් යා ඉන්නේ නුවර. හැබැයි මේ වෙනකොට මට මතක විදිහට ඉන්නේ කොහෙද රත්මලානේ වෙන්න ඕනේ මගේ මතකේ හරිනම්. එබැයාගේ ගෙවල් නුවර සංජීව. ඔන්න මම ආව මතක් කරන ගොඩක් ආදරෙන්. රිසන් මතක් කරන්න ඕනේ ඉටලි වල තමයි ඉන්න. ඔන්න ආවත් මතක් කරන ගොඩක් ආදරෙන්. එතකොට රිමාෂු සයිෆා ඉන්න බහරේන් වල ආවත් මතක් කරනවා. ඒත් එක මට තවත් කෙනෙක් කෝල් කරා. ඒ තමයි චුටි ගෑන ළමෙක් ගම්පහෙන් හිමාෂි. එයා කිව්වා එයාගේ පවුලේ අයවයි ලකනහන හැමෝමයි අක්කි ඔයාවයි අක්කි ඔයා කියන්නේ මම මාව ආදරෙන් එකතු කරගන්න කියලා. ඔබ සූතියි ඔය කට්ටි ඔක්කොම එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. තව කවුරුහරි ඉන්නවද එකතු කරගන්න? මට මිස්සච්ච කවුරුහරි ඉන්නවද? සුරජ් මං ඔයාව ආයෙත් ස්පෙෂල් එකතු කරගන්න. ඔබම ස්තුතියි දක්වන සහයෝගයට ආට. 11:27 වෙලාව. බාචි ගැලුත් සින්දු හලෙමු. රෂාද් මම ඔයාව මතක් කරා. රෂාද් බයිශ්රුන් ආවත් මතක් කරනවා මේ සින්දුවට. මේ වෙලාවේ ලක්කනාගෙන් හැමෝමත් එකතු

0: ලකඩාගෙන වෙලාව 11:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ලංකාවේ හිට් වසින්දුත් එක්ක.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: ඇගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබදවස
1: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: Bobby hit was single pick
1: music garage with rock
2: එකලහයි විනාඩි 44යි මියුසික් ගරාජ් ආගමින බලාපොරොත්තු දැන් මම යන හදන චැට් එක පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. හයි මාපත් සින්දුකට එකතු කරගන්න කියලා සින් මැසේජ් එකක් තියෙනවා ෂනුගෙන්. ෂනු ඔන්නවත් මතක් කරනවා මම. ඒත් එක්කම උදාපු අද දවසේ වාසනාවන්ත දවසක් වේවා රවීදුවේ සින්දුකට අපිවත් එකතු කරගන්න කොටා වීරකඩුයි බෙක්කිරියේ කට්ටිය හැමෝමයි. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස් ජගත් එක්ක මට මැසේජ් එක වන්න අපේ ජය මාම ඔන්නවත් එකතු කරගන්න ගොඩාක් ආදරේ අපේ ලංග සින්දුවට. ඒත් එක්කම තව කවුද මේ ඉන්නේ? හලෝ රවි මාත් ඉන්නවා මෙන්ඩිස් ඉතලි වලින්. හයි මෙන්ඩිස්, ඔන්නවත් මම මතක් කරනවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. රවින්දා සින්දුවක් දෙන්න. වාදුව රූපසේන සුනන්දනි, මේ දෙන්නා තමයි මම හිතන්නේ අහගෙන ඉන්නේ. ඕකේ, ඔය දෙනවත් මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. වෙනුර කවිශ්වර, ඔන්න වෙනුර මංවත් මතක් කරන ගොඩාක් ආදරෙන්. ඒ වගේම මාධව ඉන්නවා වොයිස් මාරු කියලාගෙන, තැන්ක් යූ සෝ මච්. ඒ වගේ මේ රන්ද හරි තවත් මතක් කරනවා. ඒත් එකම බානු එකතු කරගන්න ඕනි. යවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න ගමන් අපි ඊළඟ සින්දු අහන්න. විතානගේ විතානගේ හායි හායි හායි. වාගේ නම ඉදිරි කැල්ලක් තිබුණා නියමයි. ඉතින් මට කියන්න තිබුණා විතානගේ. ඔන්න ඔය කට්ටිය තමයි දැනට ඉන්නේ මේ පැත්තෙන් එකතු කරගන්න. දැන් තව චූටි වෙලාවයි, චූටි වෙලාවයි මට තියෙන්නේ ඔයාලත් එක්ක ඉන්න. මේ පැත්තට තව මැසේජ් එකක් දාන්න ඉක්මනින්. 12වල් 12 වෙන්න කලින් නෙවෙයි, තව විනාඩි දෙක තුනක් ඇතුළතත් මැසේජ් එක දැම්මොත් යන්න කලින් කියන්න පුළුවන්. අයෂ් වත්කද කරගන්නෝ මේ සින්දුවට. මේ වෙලාව වෙලක්කින මියුසික් ගරාජ් හංගන හැමෝම ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නෝ. ඒත් එක්ක මතක් කරන්න ඕනි මං කොහොම මම ලබන සතියේ ඔයාලා ආදරය කරන කෙනෙක් එක්ක කියලා. අග සින්දුව වෙනකොට ප්ලේ වෙලා ඉවරයි. දැන්වත් හිතන කවුද ලබන සතියේ රවින්දත් එක්ක එන්නේ කියලා අපි බලමු. 11:46 වෙලාව.

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ලංකාවේ හිට් වස්සින් දුක් දෙක්කා

11 විනාඩි 55 වෙලාව මම යන්න හදන්නේ. යන්න කලින් කට්ටියක් ඉනව මතක් කරන්න, මේලව මතක් කරලා මම යන්න ඕනි. බර්ත්ඩේ විෂ එකක් තියෙනවා 21 කියලා කියන යාගේ පුතාට. එතන ඉන්නවා කවුද ඉන්නේ? අම්මා නිල්මිනී කුමාරි මහත්තයා ජයලත් ඒත් එක්ක මතක් කරන්න ඕනි. දුව පියුමාලි මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන තමයි ඊළඟ සින්දුවට යන්න හදන්නේ. යා කියනවා පුතා සංක සහ චූටිදාගේ අඛේ නාදේව් එකතු කරගන්න කියලා. ඒ වගේ උපන්දිනේ තියෙන කෙනාගේ නම තමයි කාංචන ගිහාන්. සුබ උපන්දිනයක් ඒත් එක්කම. සුබ දවසක් රවින්ද්‍යා මාතාව භාගනින්නේ මාරවිලින් ශ්‍රාණි දමයන්ති. මමවත් සින්දුකට එකතු කරගන්න ගොඩාක් ආදරේ කියලා කියනවා. තවනම් වෙලා නැහැ කට්ටියව කියන්න. ගිහින් එන්න. ඊළඟ සතිය මං එන කෙනා දැනගන්න ලක්කඩහගෙන ඉන්න දිගටම. ගිහින් එන්න. මං රවින්ද්‍යා ගොඩාක් ආදරේ. වෙන ඕන දෙයක් වෙච්චාව කියලා සතුටින් ඉන වෙලා ඉන්න ඕනි. හරිද? වරන් වන්නේ ඕෆ්. ඔයාවත් එකතු කරගන්න ඕ මිස් සින්දුවට. හරිද? බයි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහට බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: රස්තල
5: ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති අද ඇතුගල්පුර ජනතාව අමතයි. අගමැතිනිය වැඩබල නටමස්ථානාධිපති හිමියන් බැහැදකි. අයිසා හෙරොයින් කිලෝ 18ක් බබෝලින් සොයකැනේ. දබුල්ල බුලිකරෝ හලිද කිරීමට රුපියල් බිලියන 12ක්. සෞදි රියාද් ගොන්තටුපුලට යලිත් ප්‍රහාරයක් ජීවිත 12ක් බිලිවේ. ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන 20-20 තරගය අද.
4: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ බඩෝච්කඩ විතරණ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රට සුභයි ජනරැලි බාලාවේ නිකවරටේ සහ ඉබ්බාගමු නගර බුලික්කර කණිමි පැවැත්වෙන ජනරැලි අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම ජනරැලි පැවැත්වෙන්නේ වත්මන් ආණ්ඩුව වසර දෙක කාලයක් තුළ සිදු කරන ලද වැඩපිළිවෙල සහ ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන්. ජනරැලි බාලාව දිවෙන පුරා සීලු දිස්ත්‍රික් ආවරණය කරමින් පැවැත්වෙනවා. ඒ අනුව නිකවරටියේ ජනරැලිය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. පස්වරු 3ටයි ඉබ්බාගමු ජනරැලිය ආරම්භ වන්නේ. මෙම ජනරැලි සඳහා ජනාධිපති අනුර කුමාර සනායක මහතා මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතයි. අග්‍රෝපත්‍ය ආචාර්ය හරණි අබරසූරිය වැඩබලන අටවස්ථානාධිපති පූජ්‍ය ඒතන වැටළුවනේ ජාතිලක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඒ උතුරු මැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී රජයේ ගෙදයන වැඩපිළිවෙට උන්වහන්සේ හිදී ආශිර්වාද පළ කළා. අභාතේ වසන්ත සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් බිලියන 12ක පිරිවැයකින් ඉදිකිරීමට යෝජිත දබුල්ල නව බෝලික රෝහල් සංකේතයේ ඉදිකිරීම කටයුතු සඳහා යෝජිත භූමිය නිරීක්ෂණයට අභාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා එක්වුණා. මෙම අගසම්බුන රෝහල් සංකේතයේ ඉදිකිරෙන්නේ දබුල්ල බෝලික රෝහලේ පවතින අධික රෝගී තදබදයට මෙන්ම සීමිත ඉඩකඩ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා තිබෙන. පොහොරන් වැව ග්‍රාම්‍යධාරී වසමේ පිහිටි අක්කර 5ක භූමි ප්‍රමාණයක් ඊට තෝරාගෙන තිබෙනවා. ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ අමාත්‍යවරයා සිය නිරීක්ෂණ චාරිකාවේදී විශේෂ අවධානයක් යොමු කළා. මෙම දව රෝහල් සංකේතයේ ඉදිකිරීම තුළින් බාතලී අනුරාධපුර පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික් 4ක ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග සැක්කරුවෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ටාසයයි මෙම වැටලීම සිදු කළේ. ඒ වත්තල බාබුල ප්‍රදේශයේදී. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 229ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 264ක් සමග සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය බර බැනීම සඳහා යොදා ගන්නා අතරාදියක් සහ ජංගම දුරකථනයක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැක්කරු අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ දිසා අපරාධ කොට්ටාසයයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. නවලපිටිය සමල්ලගම සුදුකල ඇල්ලස් අසල මද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණ දොළොස්තරෙකු නවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවේනේ විවිධ ප්‍රදේශවල තරුණීන් සම්බන්ධ වේ සාදී පාත්වන බවට නවලපිටිය පොලිස් තනතිවරයාට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. ඒ දිය අත්අඩංගුවට ගත් දොළොස්තරා කට්ටායක දීසින්පුර මිගමු සහ

0: පත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප් මත මුද හැර තිබෙනවා. පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දෙමරාව ඇතුළු තවත් සුබසාධන වැඩපිළිවෙල ඉරණැන්වීමට ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන්කෙන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහතා පවසනවා. ආණ්ඩුවේ බලය පත්වා ගැනීම සඳහා කිසි විටකත් පොලිස් නිලධාරීන් භාවිත කර නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
1: වාරේ සේවය කරන වගේම නිතරම පොලිස් සේවයේ මං හිතන්නේ වැඩිම පොලිස් පිරිසක් සේවයේ ඉඳිද්දී මිය යන්න සිද්ධ වුණා. පහුගිය කාලේ රාජකාරී කටයුතු වලට මුහුණ දීලා මෙවැනි පොලිස් නිලධාරියෙකුට අපි සලකන්න ඇත්තටම සීමාවක් නැහැ. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළා. එළමෙන අයවැයේදී ඔහුට අවදානම් දීමනාවක් ගෙවීමට කටයුතු කළා තියෙනවා. එතකොට මේ ආකාරයේ සැලකීතු සුබ සාධනයක් පොලිස් නිලධාරියාගේ පැත්තෙන් කරන්න රජය තීරණය කළා තියෙනවා. ඒ රජය තීරණය කළා තියෙන්නෙම මෙන්න මේ මහජන සේවය අත්‍යවශ්‍ය නිසා. අපි කවදාකවත් අපේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යන්න මේ පොලිසිය අපි පාවිච්චි කළා නැහැ. අපි උපදෙස් දීලා තියෙන්නේ කිසිදු නීති විරෝධී වැඩකට මේ පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක ගනුදෙනු කරන්න එපයි කියලා. කලින් නොතිබුණු එහෙත් දැන් තියෙන හොඳ හැරවුම් ලක්ෂයක්. අපි මේ ලොකු ආදර්ශයක් දීගෙන යන්නේ පොලිසිය. අපිට ඕන කාරණේ ජනතාවගේ අභිලාෂය ඉෂ්ට වෙනවා නම් ඊට මෙහා එක එක්කෙනාගේ අරමුණු ඉෂ්ට වෙන එකේ අපි තකන්නේ නැහැ.
0: සීදුව, දිවුලපිටිය, බීගහවත්ත සහ බේගම් පොලිස් ස්ථානවල ස්ථානාධිපති නව නිල නිවාස ඉදිකර තිබෙනවා. ඒ අර්ථයේ දිවුලපිටිය ස්ථානාධිපති නව නිල නිවාස විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහතා මෙම අදහස් පළ කළා. මෙම එක් නිල නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් වැය කර ඇති අතර සියලු ස්ථානාධිපති නිල නිවාස සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 320ක්. පැය 24 පුරා සක්‍රීය රාජකාරියේදී සිටින ස්ථාන භාර නිලධාරීන්ගේ සුබ සාධනය මෙන්ම පළදායි රාජකාරියක් ඉටු කිරීමට සුදුසු මානසික වාතාවරණයක් සලසා දීම වැඩපිළිවෙලේ අරමුණයි. පොලිස් ප්‍රතිප්‍රියත් වීරසූරිය සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව බැදවත්ත යන මහත්වරුන්ද නව නිල නිවාස විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. ඒදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා
2: විදේශ පුහුණුව පොලිස් කොන්ස්ටාබල්වරුන් පවා යන්න පුළුවන් ක්‍රමවේදයක් අද වෙනකොට හදලා තියෙනවා. දානින්ගේ ප්‍රොමෝෂන් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියුණා. අපි 2019 දක්වා තියුණ 7000ක ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ දේශතාවේ මත උසස් වීම ලබා දුන්නා. මේ අවුරුද්දේ 3000කට ආසන් සංඛ්‍යාව පොලිස් දිනේ සමගාමීව දුන්නා. මෑතකදී තියුනේ නැහැ කුසලතාවය හා තරංකාරී විභාගය. අන්න මේ කුසලතාවය සම්බන්ධයෙන් මේ විදිහට ලංකාවෙම සමුක පරීක්ෂණ පවත්වනවා. ලේවැන් තනතුරු උසස් වීම වලට යොමු වෙනවා. ඒකෙන් බැරි වෙන කට්ටිය දක්ෂම කට්ටියක තරංග විභාග ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා. ඒකෙනුත් අපි ඉහළට ගන්නවා. ලබන අවුරුද්දින් නම් සාමාන්‍ය ක්‍රමවේදයත් වාර්ෂික ලබාගත යුතු උසස් වීම ලැබෙන ක්‍රමවේදයකට අපි සකස් කරගෙන යනවා. නාගරික සංවර්ධන අධිකාරී ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෙවල් 350ක් පොලිසියට මිලදී ගන්න පුළුවන් වෙනවා. කොළඹ නිලධාරීන්ට මිලදී ගන්නවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුව අපි ඒ නිලධාරීන්ට ඒ පහසුකම් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු
0: කරනවා. නීතියට ඉහලින් කිසිවක් වෙනස් කිරීමට කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය රඟ ගුණසේකර මහතා පවසනවා. නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කරමින් සමාජය පරිවර්තනය කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
3: දේශපාලන අපරාධකාරෝ අර මං කියාර අර නරක හීන බේන සෙට් එක ඊට පස්සේ අර බන්ධනාගාර බස් එක යන සෙට් එක ජය වේවා කියලා කියන සෙට් එක ඒ සෙට් එක කල්පනා කරන අම්මට දින මෙන්න යකෝ වැඩක් හම්බුණා කියලා දැන් මොකද වෙලා තියෙන්නේ අර පරණ බෙරේම ගහන්න පටන් අරන් දින ඉතින් කෑ ගහා එක එක තැන්වල ඔයිස් කඩ් දෙන්න පටන් අරන් තිනෝ වැරදි මතවාද හදපිය රටේ නීතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ අපිට විශේෂ කාර් දෙන්න බෑ එහෙම රටක් නෙමෙයි අපි හදලා තියෙන්නේ ජනවරම තියෙන එක. ඒකට මැදිහත් වෙන්න පුළුවන්කම තිරිතියකට සම්මුඛද වෙන්නේ. අපි මේ වැඩ කරමින් යනවා. අපේ රට ගොඩ නැගීමින් එනවා. පියවරෙන් පියවර කොලොන්නාව ගොඩ නැගීමින් එනවා. ඔබේ ආදරණීය දුවට පුතාට වෙන ලෝකයක් ගොඩ නැගීමින් එනවා. ඒ ලෝකය විනාශ කරන්න දේශපාලන අපරාධකරුවෝ මැදිහත් වෙන්නේ. අන්න ඒකට ඔබ අවදි වෙන්න ඕනේ.
0: නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොලොන්නාව නගරයේ පැවති රට හදන ජනපලය ජාතික ජනපල වේගයේ කොට්ටාස සභා ජන හමුවක් අමතමින්. ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ හග්වෙල්ල ප්‍රදේශයේ ඉදිකළ නිවාස තුනක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරජ්ජි මහතාගේ ප්‍රධානත්වයෙන් හග්වෙල්ල ප්‍රදේශයේ ලේකම් කොට්ටාසට අයත් නෙළුවත්තුඩුව, කණන්පෙල්ල සහ කහටපිටි යඩ ප්‍රදේශවලයි නිවාස

0: ඉදිකෙරුණේ. ඒ නිවාස සංවර්ධන අධිකාරී අධීක්ෂණයෙන් ප්‍රදේශවාසීන්ගේ සහයද ඊට හිමි වුණා. සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශ ලේකම් කාර්යාල බල ප්‍රදේශ තුල අඩු ආදායම්ලාභී පවුල් 50කටද නිවාස ලබා දී තිබෙනවා. හංවැල්ලේ ඉදිකළ නව නිවාස ජනතා ඉදිරිපත් කිරීම අවස්ථාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සුරජ්ජි මහතා මෙසේ අදහස් පළ කළා.
1: අපි ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට නිවාස අධිකාරිය යටතේ රුපියල් මිලියන 1 ප්‍රදානයක් අනුව පැල්පත් සහ අඩු ආදායම්ලාභී අයගේ නිවාස ස්ථිර නිවසක් බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩසටහන මේ දියත් කරන්නේ. ඒ අනුව මම කියන්න කැමතියි සතුටුයි 2026 අවුරුද්දේ අපි සීතාවක ප්‍රාදේශ ලේකම් කොට්ටාෂේ මෙවැනි නිවාස 19කට මුල්ගල් තියලා අද ඒ නිවාස වලින් 5ක් ප්‍රතිලාභීන්ට අයිතියක් බවට පත් වෙනවා. පාදුක්ක ප්‍රාදේශ ලේකම් කාර්යාලය ගත්තොත් නිවාස 20ක් අපි දැනට ආරම්භ කරලා ඒ නිවාස වලින් යම් ප්‍රමාණයක් මේ වෙනකොට සම්පූර්ණ කළා අවසන් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 2026 අවුරුද්ද අවසන් වෙනකොට අවිස්සාවේල් ආසනේ සීතාවක සහ පාදුක්ක බල ප්‍රදේශ දෙකේ නිවාස අධිකාරියේ යටතේ නිවාස 50කට ආසන් ප්‍රමාණයක් අපට සම්පූර්ණ කරගන්න පුළුවන්.
0: මේ අතර පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 4ක් වෙන වෙඩිතිකල නිවාස විවෘත කෙරුණා. කුමාරැල්ල සහ රදවිකේ ඔය ප්‍රදේශවලයි මෙම නිවාස ඉදිකර තිබෙන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්සරු එකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුල විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, බද්දියබ, ඌව සහ වයඹ පළාත්වලත් ගල්ල, මාතර, අනුරාධපුරය මෙන්ම මන්නාරම දිස්ත්‍රික්වලත් තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සෙත වැස් සමග ඇතිවී හැකි තාවකාලික තද සුළන් අනතුරු සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලකුල විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. සෞදි අරාබියේ රියාද් ගොන්තටුපුලට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 309 දෙනෙකු තොල් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේකිය පුද්ගලින් අතරට සෞදි ජාතිකයන් 4 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් 2 දෙනෙකු හා ඇමරිකා, ජෝර්දාන්, පලස්තීන, සිරියා, සුඩාන් වෙන්ව ඊජිප්තු ජාතිකයෙකු බැගින් අයත් බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ. ප්‍රහාරයත් සමග ගොන්තටුපලේ සියලු බෙහෙවුම් අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා. ප්‍රහාරය හූති කැරලිකරුවන් එල්ල කළ බවට සැකපල කෙරෙන අතර ඊට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවයි සෞදි හමුදා ප්‍රමුඛ ආරක්ෂක අංශ පවසන්නේ. පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන 20-20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තානයේ රාවල්පින්ඩියේදී තරගය අද පස්සරු 6:30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට දෙර පැවති පළමු තරගයේ ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ආණ්ඩුවට වසර දෙකයි රට සුභයි ජනපති අද ඇතුගල්පුර ජනතාව අමතයි. අගමැතිනිය වැඩබල නටමස්ථානාධිපති හිමියන් බැහැදකේ. අයිසා හෙරොයින් කිලෝ 18ක් මාබෝලින් සොයාගැනේ. දබුල මූලික රෝහලිදි කිරීමට රුපියල් බිලියන 12ක්. සෞදි ඒරියාත් ගොන්තටුපලට යලිත් ප්‍රහාරයක්, ජීවිත 12ක් බිලිවේ. ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන 20-20 තරගය අද. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්ඛඳ ප්‍රවෘත්ති. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
2: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
3: ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. අයිබන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩා පිටියේ උණුසුම අරගෙන අද ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. මුල්ම අවධානය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන T20 තරගාවලිය පිළිබඳව. T20 ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය තරඟ 30ක් පවත්වා තිබෙනවා. තරඟ 18ක ජයග්‍රහණය පාකිස්තානයට ලැබෙන්නේ, තරඟ 12යි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ. ඒ අතරවාරයේ තමයි මේ තරගාවලිය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කුරුමු කරගනිමින් තරගාවලිය ආරම්භ කළේ. පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් පත්වෙනවා. ලකුණු 182යි ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම. ලකුණු 187ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා පාකිස්තාන කණ්ඩායම. අද පැවැත්වෙනවා දෙවැනි තරගයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක තරගයක්. තරඟ 3යි තියෙන්නේ. අද තරගයේ පරාජයට පත් වුණු තින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජයට පත් වෙනවා. එනිසාද තමන්ගේ ගෞරවය රටේ අභිමානය රැකගන්න කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායමට ලොකු වගකීමක් තියෙනවා අද දවසේදී. අද තරගයේ අනිවාර්යම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුමයි. එනිසා අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයන් මොන විදියට අද දවසේදී එළි දක්වයිද කියලා රාවල්පින්ඩි ක්‍රීඩාංගණය. ඊළඟට අපි අවධානය යොමු කරන සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා විදියටත් කුසල් මෙන්ඩිස් පත් කරලා තිබෙනවා. ධනංජය ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කළා ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකයා විදියටත් කුසල් මෙන්ඩිස් පත් කර තිබෙන බව. එනිසා කුසල් මෙන්ඩිස්ට දැන් වගකීම් වැඩි. එක්දින කණ්ඩායම, T20 කණ්ඩායම සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයාත් ඔහු බවට පත්ව හමාරයි. අපි ඊළඟට අවධානය යොමු කරන කතාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව ටීම් සම්මානය සඳහා නිර්දේශ කර තිබෙනවා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු. පසුගිය මාසය තුළ දැක් වූ විශිෂ්ට ප්‍රතිකරණය සහ නායකත්ව ලක්ෂණ පදනම් කරගනිමින් ඇයට මෙම සම්මානය සඳහා නිර්දේශ කරන්න හේතුණා කියලා ICC සඳහන් කර තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන සූදානම් වන්නේ ජපානයේ නගෝයාහි පැවති 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පසුගිය 4 වෙනිදා අවසන් වුණා. ශ්‍රී ලංකාවට 28 වන තැන ලැබුණේ. ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරගත්තා. චීනය රන් 189යි, ජපානය රන් 83යි, දකුණු කොරියාව රන් 39යි, ඉන්දියාව රන් 21ක් ලබා ගත්තා. ඊළඟ තරගාවලිය 2030 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දොහා අගනුවර. ඊළඟට අපි රුමේෂ් තරංග දිස්ත්‍රික්ක අවධානය යොමු කරන සූදානම්. රුමේෂ් තරංගට ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා පිටියේ දක්වපු දක්ෂතා නිසාවෙන් 2026 වසරේ ලෝ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ කර තිබෙනවා. නොවැම්බර් 29 වෙනිදා මොනාකෝහිදී පැවැත්වීමට නියමිත ලෝක මල්ල ක්‍රීඩා සම්මාන උළෙල වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති පිරිමි අංශයේ නාම යෝජනා 10 අතරට රුමේෂ්ව ඇතුළත් කර තිබෙනවා. මේ සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වූ පළමු ක්‍රීඩකයා බවට ඔහු ඉතිහාසයට එක් වෙනවා. රුමේෂ් තරංග, අපි සුබපතු මේ සම්මානය ලබා ගැනීමට ඔහුට වාසනාව ලැබෙන්න කියලායි අපේ ප්‍රාර්ථනාව. ඒ තොරතුරුත් එක්ක කප් සමුගන්න සූදානම් අදට යළි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සුවදායි සතියන්තයක්.
2: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලක්නාගනින වෙලාව දවල් 12:20යි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලක්ෂණාග්නින වෙලාව දවල් 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දෙන්නේ මාරාතිකයි.
6: ඔබ දන්නවාද? වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
3: අපි සොයන්නේ නුඹේ හඬයි
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහාට වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තරමුල්ල දුරකථන අංක 0706 478 478.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: 2027 වසර සඳහා ප්‍රාග්තන වේතබ ලෙස රුපියල් බිලියන 1000ක මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව අභාත්‍ය ආචාර්ය චන්දන අපේරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්නපුර පැවති ජාතික විද්වත් සභාවේ කතිකාවට එක්වෙමින්.
6: තියෙන දැක්කනේ රත්සා දුන්නු විදිය මට වැඩ කරපු අයට මම දෙනවා. ඒගොල්ලන්ට වැඩ කරපු අයට ඒගොල්ලෝ දෙනවා. උසනම් සිකියුරිටි මෙඩිනම් කම්කරු. ඒක වචන දෙකක් විතරක් වුණාට පුදු ප්‍රකාශයක් විතරක් වුණාට ඒක තමයි රැකියා ලබා දීමේදී අපේ දේශපාලන සංස්කෘතියේ ඇත්ත. ක්‍රමවේදයේ සෙලුව නිර්වත් බව ඒ ප්‍රකාශය ඇතුළේ තිබුණා. හැබැයි ඔබ අපේක්ෂා කළ එක නෙමෙයි. අනු ඔබේ අපේක්ෂාව ඉෂ්ට කරමින් අපි රැකියා ලබා දීමේදී විභාගයක් තියෙනවා. විභාග ලකුණු පදනම් කරගෙන වැඩිම ලකුණු ගත් අය සම්මුඛ පරීක්ෂණ වලට කැඳවනවා. සම්මුඛ පරීක්ෂණයනුත් ලබා ගන්න ලකුණු වලින් තමයි රැකියා දෙන්නේ. අය ඇමතිගේ මන්ත්‍රීගේ හිතවත්කමට ලැයිස්තුවට රැකියා දෙන එක අපි නතර කළා. එහෙම වෙනසක් අවශ්‍ය නැද්ද? අපි අපේක්ෂා කළේ වෙනස. අපි දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ලබන මාසේ 12 වෙනිදා 2027 වර්ෂයට අදාළ කරන අයවැය ඉදිරිපත් කරනවා. මේ අයවැයෙන් 26 ලබා දුන්නට වඩා විශාල මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරනවා. 26 බිලියන 1600යි 27 බිලියන 2000යි බිලියන 400ක් වැඩිපුර ප්‍රාග්ධන වියදම්. පොහොසත් රටක් හැදුවේ නැත්තම් ඕක කරන්න වෙන්නේ නැහැ. මේ ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුලේ නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායම් සියල්ල වැඩි වෙන ඇතුලේ 28 අවුරුද්දේ ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන්කම
5: තියෙනවා.
0: ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. මේගේ පිරිස අතර ගැබිනි බවක් සහ දරුවන් දෙදෙනෙකුද සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රාන්ත පොලිසිය පවසන්නේ එරි නගරයේ දවසකට ඇතුළු වූ පුද්ගලයෙකු වෙඩිතැබීම සිදු කර ඇති බවයි. අනතුරු එම් පුද්ගලයාද වෙඩි තබාගෙන සීදිවි හානි කරගෙන තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙකු නිවසින් පිටත මියගොස් ඇති අතර වෙඩිකරු ඇතුළු අනික් සිරු දෙනාගේ සිරුරු නිවස තුල තිබිය දිස්වාගත් බවයි එරි පොලිස් ප්‍රධානී රික් ලෝරා පවසන්නේ. මේගේ පුද්ගලයන්ගෙන් එක් අයෙකු හැර අනික් සියලු දෙනා ජාතීන් බව අනාවරණය වී තිබෙනවා. සිද්ධීන් මේග එක් දරුවෙකුගේ වයස අවුරුද්දක් වන අතර අනික් දරුවාගේ වයස අවුරුදු 5ක්. මේගේ ගැබිනි කාන්තාව මාස 8ක ගැබිනියක් බවයි අනාවරණය වී තිබෙන්නේ. පෙන්සිල්වේනියා අඩුකාර ජොෂ් ෂපීරෝ පවසන්නේ සිද්ධිය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ප්‍රදේශ ආරක්ෂාව තර කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: බයෝ
2: සානිදාප එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි

වෙනස් මද්දකීමක්. හරි, එහෙනම් ඉතින් ඒ අහන ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0703 93 5 97. ඒ වගේම අහගෙන ඉන්න ගමන් මෙසේජ් එකක් දාන ගමන් කියන්න මොකද ඔයා මේ වෙලාවේ කරන්නේ. අද ඉරිදානේ සතියන්තයේ අන්තිම දවස. අන්තිම දවස කියන්නේ හෙට සඳුද? ආයිත් ඔයාලා වැඩ පටන් ගන්න ඕනේ. ඊට කලින් පොඩි රිලැක්ස් වෙන්න අපි හැමෝම ලස්සන මියුසිකල් ෂෝ එකක්. එහෙනම් මෙසේජ් එකක් දාන්න ඕනේ මතක් කරලා. වෙලාව 1:07.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීරා

වෙලාව එකයි විනාඩි 35යි. දැන් ගීරශ්මී අහගෙන ඉන්නේ. ලක්හඬ ගීරශ්මී කියන්නේ ඉතින් කොහොමත් ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරන ඉන්න අර කිව්වත් වගේ ඔයගලන්ට ගෙදර ඉඳන් අහන්න පුළුවන් මියුසිකල් ෂෝ එකක්. ඒ නිසා ඒ වගේ මියුසිකල් ෂෝ එකක් අහනවා කියන්නේම හරි අමුතු ෆීලින් එකක්. සින්දු ගොඩක් අහනවා කියන්නේ මොනවද, අපි ගෙදර ඉඳන් එක සින්දුවක් අහනවා වගේ නෙමෙයි. සින්දු ගොඩක් අහනවා කියන්නේ හරිම ටිකක් හෙන කිප් ගයක්, ඒ කියන්නේ චිල් දෙයක්. එතකොට එහෙම අහගෙන ඉන්න ගමන් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. බලමු අපි. මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ලස්සන දවසක් ඒවා? ඉතින් අපි අහගෙන ඉන්නවා. දුවලා දෙන්න මෙත් නදි අමන්දි, ඊට පස්සේ යාගේ හස්බන් හේමන්ත, අම්මා අයියා නිමල් තිලකසිරි, ඒ වගේම යාගේ සුදු අක්කා හරි නිහාරි, ප්‍රනාන්දු අනුමක්කා, ප්‍රබාණංගි ඇතුළු මේ කට්ටියව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ මැනිකේ දොඩම් ගස් ලන්දෙන්. හරි, තව කවුද මේ? තව දාලා තියෙනවා අදනම් නියම සින්දු ටිකක් තමයි දාලා තියෙන්නේ. කවුද මේ මෙසේජ් එකේ වෙලා තියෙන්නේ? සරත් චන්ද්‍ර තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. හරි, ඉතින් අපි ආවත් එකතු කරගන්නවා. තව කවුද මේ වෙලා තියෙන්නේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න කහතුඩුවෙන් ලක්ෂ්මී තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. තව එකෙක් මතක් කරමුනේ, කවුද මේ? මමත් අහනවා, අපිට නම් වහින්න වගේ ඉන්නේ. හරි, වැස්සර ගවන්නේ. ඉතින් ඒකනේ මං කිව්වේ මියුසිකල් ෂෝ එක ගන්න වැස්සොත් එහෙම පොඩ්ඩක් කේස් හිටපු ගමන් අවුට්ඩෝ එක ගන්න. හැබැයි ලක්හඬ ගීරශ්මි එහෙම නෙමෙයි, දෙමින් නැතුව ගෙදර ඉඳන් සනීපෙට අහන්න පුළුවන්. වෙලාව එකයි විනාඩි 36යි. සාරද ෂෝ මී වයි චම්ප.

රොෂාන්, රොෂාන් ඉන්නවද? ඔව්. රොෂාන්, ඔබගේ සංගීත කණ්ඩායම ඉතාම අනමිභවනීයයි. තාම හොඳින් මට සංගීතයේ සැපෙව්වා. බොහොම ස්තුතියි කණ්ඩායමට. ෆ්ලෑෂ් බෑක්, ඔබගෙන් සමුගෙන යන්න අවසරයි. බොහොම ස්තුතියි.

0: වෙලාව 1:54.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්,
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තැඟි වැඩි වෙලා,
4: දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනට ධනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
7: කවුද එනවා අර ඈත

0: ஆற்றையே நொமியன හට
1: ஆற்றின் ஜோதி
0: இருதா ராத்திரி හතට ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: தசக துணக லக்கண்ட அபிமானிய சமகி அவுத்தம ரேடியோ ரியாலிட்டிய லக்கண்ட கோல்டன் வாய்ஸ்
3: அப்பி சோயன்னே லுபே ஹலை
2: சாம சந்தா பததா சஹ சிகுராதா திலகவ பஸ்வரு எகே சிட ஹத்ர தக்வா
4: லக்கண்ட கோல்டன் வாய்ஸ்
5: ඇවම් පුට්ටි මේක උඹේද
6: මගේ වෙන්න කොහම දෝකම් මට කොහෙද ඔබගන්න සරි තියන්නේ
5: හරි ඔන් කරලා බලමුකො තොර හාගන්න පුළුවන් කාගද කියල
6: අනේ අනේ තාත්තේ මට සමාවෙන්න තාත්තේ මේ ෆෝන් එක මගේ තමයි
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
7: මං හිතන් ඉන්නේ ටවුන් එකේ අර කළු මාමගේ ගරජ් එකේ වැඩට යන්න කියලා
8: මොකක් හරි ගමන් නෑ පුතේ උඹ කැමති දේ කරහන් නිකන් කාලෙකකා ප්‍රස්තියාදේවි ඉන්නවට වඩා ඒක හොඳයිනේ. අනිත් ඒ කාලෙකකා රත්යාදේවි ඉන්න උඹේ අම්මයි තාත්තයි කෝටිපතියෝ නෙමෙයිනේ. හැබැයි ඉතින් මම නම් දේවස මේ බයිසිකලේ කෝටි ගාණක් අරගෙන එහාටයි මෙහාටයි එහාටයි එහාටයි යනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්වරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවතේ සමගෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවති සංස්කරණය මනෝජ් කොට විතාරණ
1: දයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුදීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පසුගිය 30 වන විට දරුවන් අපයෝජන සිද්ධීන් 9613ක් වාර්තා වී ඇති බව ජාතික ලබා ආරක්ෂක අධිකාරී පවසනවා. මෙම විශාල පැමිණිලි සංඛ්‍යාවට අමතරව වාර්තා දොවඩ ප්‍රමාණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි බවයි ගැහැණු ළමුන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පැවති සැබරු උත්සවයට එක්වෙමින් ජාතික ලබා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය පෙන්වා දුන්නේ
6: ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සැප්තැම්බර් මාසේ 30 වෙන විට ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි අපේ ආදරණීය පුතාලා සම්බන්ධයෙන්ුත් ළමා අපයෝජන පිළිබඳ වාර්තා වීම 9613ක් වාර්තා වෙලා තියෙනවා. මේසා විශාල වූ පැමිණිලි සංඛ්‍යාවට අමතර ඔබ මම දන්න කාරණාවක් තමයි වාර්තා නොවුණු ප්‍රමාණය කොතෙක්ද, අපිට මැදිහත් වෙන්නට බැරි වුණ ප්‍රමාණය කොතෙක්ද, අපිට ලංකාව ඇතුලේ දියණිවරුන් නවයවුන් වියේදීම ගැබ් ගන්න අවස්ථා වාර්තා වෙනවා. ඒ වගේම ළමා විවාහයන් පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම ලිංගික අතවරවලට ලක්වීම්, සියදීන අසා ගැනීමට තැත්කිරීම්, සයිබ අවකාශය තුල අනාරක්ෂිත වීම් සහ බාරය ආරක්ෂාව නොලැබීම් සහ ක්‍රූරත්වයට පත්කිරීම් කියන විවිධාකාරයේ අපයෝජනයට පත්වෙන රටක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සමරන අද දවසේ රටේ සියලුම පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ ආදරණීය දියණිවරුන් අනාගතය සඳහා වර්තමානයේ ඔවුන්ට ඇහුම්කන් දීමත්, ඔවුන් වෙනුවෙන් වැඩ කටයුතු කිරීමත්, ඔවුන් සහභාගී කරවා ගැනීමත් තුලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට.
0: ඝාතනයකට වරදකර වූ ක්‍රිස්ටා පයිට් ලබා දුන් මරණ දඬුවම අසාර්ථක වේ දින 10ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇය යළි සිරගත කර තිබෙනවා. ඇයට මාරාන්තික ඉඩත් ලබා දීමෙන් මරණ දඬුවම ලබා දීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් එන්නත් දෙකක් ලබා දීමෙන් අනතුරුවද දිවි ගලවා ගැනීමට ඇය සමත් වුණා. මෙය විශ්මයජනක සිද්ධියක් බවයි වෛද්‍ය විශේෂඥයන් සහ ක්‍රිස්ටා පයිගේ නීතිඥයින් සඳහන් කළේ. ඇගේ තත්ත්වය බරපතල වූ බැවින් රෝහල්ගත කිරීම අතර දින 10ක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව යළි සිරගත කිරීමට බලධාරීන් පියවර ගත්තා. 50 පසුවද ඇය වසර 30ක පමණ කාලයක් බන්දනාගාරගතව සිටීමෙන් අනතුරුවයි මෙසේ මරණ දඬුවම ලබා දීමට යොමු කෙරුණේ. ඉන්දිවි ගලවා ගැනීමත් සමග මාරාන්තික එනත් ලබා දීමකින් පසුවද දිවි ගලවාගත් එකම පුද්ගලයා ලෙස ඇය සැලකෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මීරක ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

0: රඩියෝ ITN
1: වෙලාව හවස දෙකයි විනාඩි විසියකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
7: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: Take care. සුරක්ෂිත මගතොට.
4: සුබ දවස. අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
8: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

වෙලාව හවස දෙකයි විනාඩි 23යි. දැන් ලක්හඬ ගී රශ්මිය අහගෙන ඉන්නේ 93.5න් 93.7න්. දවල්ට කෑවද? දවල්ට කෑවේ නැත්නම් දැන් නම් ටිකක් පරක්කු ඉගන්න. ඉරිද දවසෙත් ඔයාලා දවල්ට කනවා කියන්නේ දෙක පහ වෙලා. ඩොක්ටර්ස්ලා කියනවා ඒක එච්චර හොඳ නෑ කියලා. ඒ හින්දා පුළුවන් තරම් දවල් 12ත් දෙකත් අතර කන්න. හරි. එහෙනම් කාපු නැති අය දවල්ට කන ගමන් ලක්හඬ ගී රශ්මිය අහන්න පුළුවන්. ඒ ගමන් මෙසේජ් එකක් දාලා දෙන කට්ටිය මතක් කරන්න ඕනේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? බලමු කවුද. ආදරණීය සුන්දර දවසක් වේවා ලක්හඬ කෑගැල්ලේ හෙට්ටිමුල්ලෙන් චන්දිමා පහන්තිර තමයි. චන්දිමා පහන්තිර. පහන්තිර. ආ ඔයා පහන්තිර හදනවද? හරි හරි. එහෙම වෙන්නේ නැති නම් ඔයාගේ නම චන්දිමා කියලා අපි කියමු. චන්දිමා එකතුර ගන්නවා අපි ලක්හඬ ගී රශ්මි ෂෝ එකට. හරි. ඊළඟට කවුද මේ? මමත් ඉන්නවා අකුරැස්සේ යහමුල්ලෙන් මම සුජීවා පවුලේ හැමෝමයි ආදරෙන් ඔයාවත් එකතුර ගන්නවා කියලා තියෙනවා. හරි. තැන්කියු තැන්කියු මාවත් එකතුර ගත්තට. ඊළඟට කවුද? අද දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා ගී රශ්මිය අහනවලු. නේ මනි මනි මයි. හොඳයි. උදේ දහම් පාසල් ගිහිල්ලා ආගම ඉගෙන ගන්නවා. දැන් ගී රශ්මිය අහනවා. නියමයි. හරි. ඉතින් අපි වැඩ ගොඩක් ආදරේ. හරි. එහෙනම් තව කවුද මේ? තව ඉන්නවා සුබ දහවලක් වේවා. දැන් හවස. කමන්නේ සුබ දහවලක් කියව. ඔන්න අපිත් සද්දේරම ලක්හඬ අහන් ඉන්නේ වැඩ කරන ගමන්. නියමයි නියමයි නියමයි. හරි. එහෙනම් ඉතින් මේ කට්ටිය එකතු කරගෙන අපි යමු තව ලස්සන ෂෝ එකක් අහන්න. එහෙනම් වෙලාව හවස 2:24යි.

0: වෙලාව හවස 2:43.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: නිරිතතික ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077 32 11 400
4: ලොවක් සනසන ඔහු

හඬ ආරුණි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: වෙලාව හවස දෙකයි විනාඩි 47යි. දැන් ඒ කියන්නේ අපිට හවස තුන වෙන්නත් ළඟයි. හරියටම නිකන් දැන්නම් හවස වෙලා දැන්නම් හැන්දෑ වෙලා කියන්න පුළුවන් තියෙන වෙලාව ලං වීගෙන එන්නේ. හැබැයි කොහොම වුණත් හවස වුණත් දවල් වුණත් ඕගලන්ට දිගටම ලක්කඩගෙන ඉන්න දැන් මේ විදිහ ගීරාශ්ව දිනවා. ආයිත් ඔයාලට පුළුවන් ඊට පස්සේ අපිත් එක්ක ඊවිනින් ඩ්‍රයිව් එක ඊවිනින් අපේ ඊවිනින් ෂෝ එකත් එක්ක සෙට් වෙන්න. එතකොට අපිත් ලස්සන සිද්ධු දෙනවා. ඉතින් ඊට කලින් ඔයාලා මේ වෙලාව කම්මැලි වෙලාවක් සාමාන්‍යයෙන් මේ ඉරිදා දවල් නෙමෙයි දැන් දික්ක පහුවෙද්දී එහෙම සමහර අය කාලා බුද්ධිමත හැදෙන වෙලාවනේ. එතකොට ඔය බුද්ධිමත හැදෙන එක නතර කරගන්න පුළුවන් හොඳ බිහිදක් තමයි අපේ ලක්හඬ ගී රශ්මි. එහෙනම් අහමු ඊළඟ ෂෝ එක. වෙලාව හවස 2යි විනාඩි 48යි.
1: වෙන කවුරුවත් නෙවෙයි ඔබ ආදරය කරන ආදරණීය ගායන ශිල්පී නාමල් උඩුගම.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්හඬ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: අපරීක්ෂාකාරී ලෙස රිය පදවමින් මෙට්‍රෝ බස් රථයේ ගැටුණු පෞද්ගලික බස් රථ ක්‍රියා දුරාතරංගුට කෙළ තිබෙනවා මාර්ගාංක 120 හොරණ කොළඹ මාර්ගයේ පිළියන්තල ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ පසුගිය නවවනදා. දකුණු මන්තිරුවේ ධාවනය වූ පෞද්ගලික බස් රථය මෙට්‍රෝ බස් රථයක් පසුකර එක්වරම අපරීක්ෂාකාරී ලෙස වම් මන්තිරුවට හැරවීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි පිළියන්තල පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් එම බස් රථයේ වම්පස පිටුපස කොටස මෙට්‍රෝ බස් රථයේ දකුණු පස පැති කණ්ඩාඩිය ගැටී තිබෙනවා. අනතුර සිදු කළ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්තරන්කුට ගත් අතර ඔහු එම බස් රථයේ හිමිකරු දෙවන බවයි පිළියන්තල පොලිසිය පැවසුවේ. නවදිල්ලේ පැවති තරුණ විරෝධතා අතරතුරදී එහි ඩායකින් ඇතුළු 7000ක පමණ පිරිසක් අත්තරන්කුටගෙන පසුව නිදහස් කර තිබෙනවා. තරුණ කණ්ඩායම් සංවිධානය කරනු ලබන කැරපුතු නැමැති විරෝධතා ඊයේ දිනේදී පැවතුනේ මැතිවරණ ප්‍රසස් කරන අවශ්‍ය බවට ඉල්ලමින් සහ චන්දදායක ලැයිස්තුගත කිරීමවල අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා කරමින් විරෝධතා සඳහා සහය දක්වමින් දහස් ගණනක පිරිසක් එක්ව සිටියා. ඉන්දියා මැතිවරණ කොමසාරිස්වරයාට තනතුරින් ඉල්ලා අසුන් ලෙසට එහිදී බල කෙරුණා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර අත්තරුටගත් තරුණ ඩායකෙන් මෙවන විට නිදහස් කර ඇති බවයි. පසුගිය ජුලි මාසයේදීද කැරපුතු ව්‍යාපාරයේ පැවැත්ව විරෝධතා හේතුවෙන් ඉන්දියා අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදු වුණා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: 24 පෑම සීරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා හවස 3:04.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

වෙලාව හවස 3යි විනාඩි 6යි දැන්. ඒ කියන්නේ ඔන්න අපිට හරියටම දැන් තමයි මේ හවස. හවස වරුව කියලා කියන්න පුළුවන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරි. මම ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි මොකක්ද දන්නවද මේ? දැන් සාමාන්‍යයෙන් අපි මියුසිකල් ෂෝ එකකට ගියාට පස්සේ අපි කියනවානේ මචං යමුද මියුසිකල් එකක් බලන්න. මෙහි තියෙනවා ටවුන් එකේ තියෙනවා. අර ග්‍රවුන්ඩ් එකේ තියෙන මචං යමු. සෙට් එකත් එක්ක බහිමුද. එහෙම අහනවානේ. එතකොට මේ ඔහොම ගියාට පස්සේ සමහර වෙලාවට හරි කරදරයි නේද? ඇයි? අරින් ගා ගන්නවා. හරි. සමහර වෙලාවට ටිකක් හිටපොව සද්දේ අපිට අමාරුයි. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට සද්දේ වැඩි, වොලියුම් එක වැඩි වෙනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ගා ගන්නවා. වැස්සොත් මඩ නාන්න වෙනවා. සමහර අය නම් මඩ කනවත් එක්ක. ඒ ප්‍රශ්න මොකුත් නැහැනේ ඔයගොල්ලන්ට. ලක්හඬ වීරශ්මිහාන්. එතකොට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට gedare ඉඳන් ඔයාලට ඕනේ ගානට සවුන්ඩ් එක දාගෙන හරි මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන් 0.7.93.93.5.93.4 මෙසේජ් එකක් දාන ගමන් හිමීට චිල්ලේ සතියන්තේ අන්තිම දවස ඉරිදා හවස කියන්නේ හරිම චිල් වෙලාවක් කියලා බොහොම රිලැක්ස් වෙලාවක් ඉන්න ගමන් අහගෙන ඉන්න එක හරිම හොඳයි සහ ඔයාගේ රිලැක්සේෂන් එක ගොඩක් වැඩිනවා. එහින්දා ලක්හඬ වීරශ්මිහාන් වෙලාව හවස 3යි විනාඩි 7යි.

ගන්ද සතුට නැතුව මට ඇහෙන්න බෑ කියලා. ඔබට ඉන්න පුළුවන් ද සමගිය නැතුව? එහෙම හොඳයි නේද?

0: වෙලාව හවස 3:27.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්

0: වෙලාව හවස 3:28 දැන්. ඒ කියන්නේ තව පෑ භාගයකට ආසන්න කාලයක් වගේ තමයි තියෙන්නේ. අපිට ලක්හඬ ගී රශ්මිය අහන්න. ඉතින් ගී රශ්මිය අහපු කට්ටිය අපිට මෙසේජ් එකක් එහෙම දාලා ඇති. එයාලව මතක් කරන්න ඕනේ. හැබැයි එයාලා මතක් කරන්න කලින් අපි තව මියුසිකල් ෂෝ පාට් එක අහලිමු. දැන් මේ සාමාන්‍යයෙන් 3:00 මාර කිව්වට පස්සේ නම් දැන් හවස්ම වෙලා තියෙන්නේ. ඒතකොට හවස 3:00නේ. හවස 3:28 කියන්නේ හවස්ම වෙලා තියෙන්නේ. දැන් නම් ටිකක් ආයිත් මියුසිකල් ෂෝ එකකින් මිදිලා හවස 4:00 දැන් ඕගොල්ලන්ට පුළුවන් නෝවල් එකේ යූෂුවල් රූටින් එකේ සින්දුවක් අහගෙන හරි චාට් ෂෝ පැත්තට එන්න. එතකොට අපි හවස 4:00ට අපි යෂෝරා යනවා මේ පැත්තට. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙනකන් 4:00 දැන් 7:00 වෙනකන් අපේ ඊවිනිං ෂෙඩියුල් එකත් එක්ක තින්න. ඉතින් ඒකටත් ඉන්න ආරාධනා කරන ගමන් අපි ඊළඟ ෂෝ එකත් අහමු. වෙලාව හවස 3:00 විනාඩි 29යි.
1: උණුසුම් අප්පල සන්නාදයෙන් ක්‍රිෂාන්ත රංගක.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පෙළව හවස 3:47.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: සුබ දවසක්
0: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: මුහුදෙන්ම ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්
9: තමසර කවුරු හරි කොල්ලෙක් කරතින්න
10: ඇත්තටම උඹේ නංගිට ෆෝන් එකක් කරන් දුන්නේ ඔබ දන්නවනේ මේ වයස එච්චර හොඳ වයසක් නෙවෙයි කියලා. ඒකේ අපිට වඩා කපටිව. ඒකට මොලේ තියෙනවා.
11: අසන්දිමිත.
12: ඔයන්න මොද? ඒ ළමයාට ආව මේ වෙලාවේ ඕනි. අපි ජීවිතේනේ හරි පුංචි කාලේ. සමහර දේවල් සමහර අය වෙනුවෙන් අවශ්‍ය වෙලාවේදී කරේ නැති වුණාම පස්සේ අපිට පසුතැවිලි වෙන්න වෙනවා.
13: මට තේරෙන්නේ නෑ අලු මං කොහොමද ආපෞතරයක් යාගවද කියලා කතා කරන්න කියලාවත් මට තේරෙන්නේ
8: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

වෙලාව හවස 3:52. ඒ කියන්නේ ඉතින් අදට අපිට ගිහිල්ලාන වෙලාව ඉව හරි. වෙලාව ඉවරයි. කියන්න ගියේ වෙලාව ඉවරයි ගිහිල්ලාන වෙලාව හරි කියලා. පොඩ්ඩක් වැරදුනා. හරි. කවන්නෑ. ඒ කියන්නේ හවසෙද්දී අපිටත් වෙලාව වැරදින්න පුළුවන්. හරි. කොහොම හරි 3:52 කියන්නේ අදට ගී රශ්මි අපි ඉවර කරන්න හදන්නේ. හැබැයි ඉවර කරනවා කියන්නේ ඔයාට තියෙනවා අන්තිම මියුසිකල් ෂෝ එකක් අහන්න. හරි. එහෙනම් ඉතින් ඔන්න අපි අදට ඉවර කරනවා. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ජයවා. අපි ගිහිල්ලා ඉන්නවා.

0: flashback,
1: feedback,
0: sunflower,
1: all right,
0: see Duva Sakura,
1: Sahara Flash,
0: Bio,
1: Sanidapa, එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි.

0: දශම 5 93.7 ලක්හඩ රඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව 5:04.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: නුදුරේදීම සංවිධානාත්මක අපරාධ බැඩලීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහතා පවසනවා. රට තුළ නීති අහසාමය නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය කරන නව නීති පද්ධතියක් වුවද නිර්මාණය කිරීමට රජය සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එබේ ගව පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්
6: දැන් අද පංගු බේරුවකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. අද සමාජයේ තියෙන මතය ඒක. අපේ රටේ පුරවැසියාට අවුරුදු දෙකකට පස්සේ එහෙම අත්විඳින්න පුළුවන් වෙන්නේ කොහොමද? වෙන මොකක්වත් හේතුවක් නිසා නෙවෙයි. පොලිසිය නැමැති ආයතනයේට දේශපාලන අධිකාරිය විසින් අත නෙපෙවීම. අපි ආයතනයේ ස්වාධීන කරා. පොලිසිය තමන්ගේ රාජකාරිය කරන්න පටන් ගත්තා. අපිට ලොකුම තර්ජනයක් ආවේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය වසංගතයට අදාළව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රටමේකට ජාතික මෙහෙයුම කියලා අපි ජාතික ව්‍යාපාරයක් හැදුවා. පොලිසියට ඒකේ දැඩි කාර්යභාරයක් පැවරුවට පස්සේ එදා මේ ජාවාරමේ හිටපු අත්අඩංගුවට ගන්න බැහැයි කියපු විදේශයේ හිටපු කට්ටිය අද යසාගේට අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තියෙනවා. නීති මදිනම් අපි නීති හදලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අදාළ කළා විෂ මත්ද්‍රව්‍ය වලින් ඒ වගේම අපරාධ වලින් උපයන ධනය රජයට අත්පත් කර ගැනීම සඳහා අපරාධ වලින් උත්පාදිත ධනය පිළිබඳ පනත අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊටාම කෙටි කාලයක් ඇතුලේ සංවිධානාත්මක අපරාධ පනත පාර්ලිමේන්තුවට ගේනවා. ගෑල්ලා සම්මත කරගන්නවා. අන්න ඒක ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට එනවා. මෙන්න මේ කරුණු කාරණා පදනම් කරගෙන තමයි අපි පොලිසිය ශක්තිමත් කළ යුතුයි කියන දැනට අද ඇවිල්ලා
5: තියෙන්නේ.
0: ඇමරිකාවට බලපා ඇති ඉසායස් සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙවන කාණ්ඩයේ සුලිකුණාටුවක් ලෙස ඉසායස් සුලිකුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ඇමරිකාවට ඇතුළු වූයේ ඊයේ දිනේදී. පසුව එය නිවර්තන සුලිකුණාටුවක් දක්වා දුර්වල වූ බවයි එරට කලගුණ අංශ පෙන්වා දෙන්නේ. සුලිකුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා, ඇලබාබා, ජෝර්ජියා සහ මිසිසිපි යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. එම ප්‍රාන්ත හතරේ ලක්ෂ 7කට අසන පිරිසකට විදුලි බලයද අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සතියග ලක්කඩ
1: පහයි වෙලාව ලක්කන හගෙනන්න වෙලාව ලක්කඩ සතියන්තේ තොමයි මේ වෙදිහට පටන් ගන්නේ. හවස හය තිහ වනික මං ඉන්නවා මේ පැතින් ආඩත් එන්න පුළුවන්. ඉක්මට මැසේජ් එකක් කියවර තියන්නවා.

ඔක්තෝබර් මාසේ 11 වෙනිදා නේද? හවස 4:08 වෙනකොට මං ආව හොයාගෙන ආවානේ. මං දන්නවා මේ සතියන්දි පොඩක් ඉතින් පාළුවෙන් තනිකමෙන් ගෙදරට වෙලා ඉන්නවා කියලා. මේ පොහෙඩක් විතර ආකාශයේ තඳුරු වෙලා තියෙන්නේ. ආකාශයේ අඳුරු නාට මං ආනේ වයිබ් එකට ගැලපෙන අස්සනම සින්දු ටිකක් දැන් නම් ආදෝ. යෂෝ

සවා සත්තොටෙන් ඉන්න හැතකට හෙට ඉතින් කමක් නෑ ඕන් දෙයක් වෙච්චාව කියලා වැඩට ගෑගිරනේ දාමේ. එහෙනම් ඉතින් ඔයයි සතුටින්ම ඉන්නකොට සතුටින් ලස්සන සිංහලක් අහන්න පුළුවන්. තනියම නෙවෙයි ඔය කැමති කෙනෙක් එකතු කරගන්න 07.03 93.7 ට මැසේජ් එකක් කියවලා තියන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුපුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක්.

0: ත්‍යාග සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි
2: සැලෙනලෙන දලුව විලස නිතඹන ලෝලා
3: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි

0: ඇවට හිනා වෙවී සිින්දුවහන්න ඒවී ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: අපේ අම්මගෙදරාවද

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 4 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සත්‍යයක ලඛනදේ.

දිගටම ලක්ෂණ සතියන්තය පටන් අරගෙන අය ඔයාගේ මගේ පෑභාගයක්ම ගිහිලා ඉවරයිනේ ලක්ෂණ සතියන්තෙත් එක්ක. දන්නම රැදුව වෙලාව හරි ඉක්මනට යනවා. එහෙම තමයි තින්නේ. මේ හැම තප්පරයක්ම ආපහු එකතු වෙන්නේ ඉතිහාසයට නේද? ඔන්න ඔන්න දුවලා ගිහිල්ලා එහෙම අල්ලගන්න ලෑස්ති වෙන්න එපා. එහෙම අල්ලගන්න බෑ අපිට. ගෙවිලා ගියපු කිසිම තප්පරයක්නේ. හැබැයි ඒ තප්පර ඇතුළතුල අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ. ජීවිතේට හම්බ වෙන මිනිස්සුන්ගෙන්, ජීවිතේට ලැබෙන අත්දැකීම් එක්ක මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්නවා අනාගතේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. හැබැයි ආ දන්නවද අපි ළඟින්ම ඉන්න මිනිස්සු තමයි අපිට ගොඩාක් කතා හදන්නේ. වඩා හිතලා බලන්න, ඔයා ළඟම ඉන්න මිනිස්සු නෙවෙයිද ඔයාට වැඩි පුරුම කතා හදන්න කියලා. අර කතාවකුත් කියලා තියෙන්නේ, ඔයා නැති තැනක වුණත් ඔයාගේ ගෞරවය ආරක්ෂා කරන්න අය පුළුවන් අය එක විතරයි ඔයා ජීවිතේ එකට වාඩි වෙන්න කියලා. ඒ කතාව නම් 100% මැත්ත නේද තශ්මි? අන්න තශ්මි තමයි දාලා තියෙන හරි ලස්සන කතාවක්. මිනිස්සු හදන හැම කතාවකටම උත්තර දෙන්න ඕනේ නෑ. ඒක ඇත්ත. අපි විභාගයකට ලිව්වොත් අපි ලියන්නේ මොන වගේ ප්‍රශ්නද? අපි ලියන්නේ අපිට තෝරගන්න පුළුවන් අපි කැමති ප්‍රශ්න විතරයිනේ. හැබැයි මිනිස්සු අපිට මොන කතාව කිව්වත් අපිට වැඩක් නෑ. ඒගොල්ලෝ අහන හැම ප්‍රශ්නෙටම අපි උත්තර දෙන්න ඕනෙමයි කියලා දෙයක්වත් නෑ නේද? අදාළ නැති දේවල් අපිට ෂේප් එකේ අයින් කරලා ආගේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ආගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් කවුරුත් කියන කතාවලට ආගේ ජීවිතේ අඩියක් හරි පස්සට ගන්නවා හිතනවනම් ආ හිතලා බලන්න පොඩ්ඩක්. කන්න බොන්න දෙන්නේ යාලද කියලා? හා නැද්ද මං කියන්නේ? කවුරු මොන කතාව කිව්වත් ඉතින් අපිට වැඩක් නෑ නේද? මොකද යාලා නෙමෙයි අපිට කන්න බොන්න දෙන්නේ. ඔයා හම්බ කරොත් ඔයා කනවා. මං බොරද කියන්නේ නෑ නේද? ඒක නිසා තාෂ්මි හිත රිද්ද ගන්න පානේ ඔය කවුරුත් කියන කතාවලට. එහෙම හිතලා ඔයා හෙට ඔෆිස් එකේ ගැම්මට වැඩට යන්න හාද? කාටවත් තව මේ වටහට දෙන්න එපා තාෂ්මි. හරි හරි හරි එහෙම තමයි. දිදේ මේ උදාගේ දේවල් වෙන්න පුළුවන්. හරි කොමක් නේ ඔයාට මම ලස්සන සින්දුවක් දෙන්නම්. ඔය විද්‍යට මාගෙන ඉන්න අද නිමාඩු දවසේ ගෙදර වැඩ ගොඩාක් කරන්න තියෙනවා කියලා කිව්වා. ගෙදර වැඩ කරන ගමන් මාංශය පාලුව නැති වෙන්න ආඩු පුළුවන්. මම වහගෙන ඉන්න හවස 6:30 වෙනකම්ම ඒ විදිහට මේ පැත්තට ආපු අය ඉන්නවා. ආදරෙන් මාව අහගෙන FM 93.5 FM 93.7 ඒ විදිහට මාව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ජගත් රෝහන සුබ සන්ධ්‍යාවක් ඔයාට. මාව අහගෙන නේද ඉන්නේ? ආව ආදරෙන් අපි එකතු කරගන්නවා. ඔය ලස්සන මොකද ලස්සන ගීතයක් වෙලා ඔන්න මුලින්ම ගොඩක් ඩාම් වෙන ඩූම් වුණානේ. ඔය ලස්සන ඔය මූණට ලස්සන වැඩි වෙනවා. සිනාසෙන්න සිනාසෙන්න සුඳක් වගේ පෙනෙනවා. හහා මෝ මඩලම බලන්නකෝ මලක් වගේ පිපෙනවා. යශෝ ඔයා සුරගෙනක්ද නිකමට මට හිතෙනවා. මන්නම් දන්නේ ඕන ජගත් රෝහණ තමයි මට කියලා තියෙන්නේ. ලස්සනයි ඒක. ඔයාට හරි ලස්සනට ලියන්න පුළුවන් නේද? මන් දන්නවනේ ඉතින්. හැමදාම අපිට ලස්සන පද පෙළක් ලියලා එවනවනේ ආඩේ. ඒ වගේම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා තවත් ලස්සන සතියන්තයක් පටන් අරගෙන තියෙනවා. ඒකට එකතු වෙලා ඉන්නවා කවුද මැණිකේ දඩම් ගස්ලන්ද ඉඳලා අපි වහගෙන ඉන්නවා. දොල දෙනවා මෙත් සදී ඔවන් දෙනවා මහත්තයා හේමන්තද සෙල්වා ඉන්නවා. අයියා නිමල් තිලකසිරි සුදුආකා ඉන්නවා. මනෝහරි ප්‍රනන්දෝ අනෝමාකා ප්‍රභානංගී ගාමිණී අයියා ඉන්නවා. ඒ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ මැණික තමයි. ඔන්න මැණික මං ආවා හරිම ආදරෙන් එකතු කරගන්නවා. එයා දන්නවද අද විශේෂ කෙනෙක් අහගෙන ඉන්නවානේ. අපි ඔෆිස් එකට එනකොට අපි ඉන්නවා ගාඩ්රූම් එකේ සෙට් එකම. හරිද? මේ වෙලාවේ රේඩියෝ එක උඩ කන තියාගෙන ඉන්නේ. අපිව කියනවාද අපිව කියනවාද කියලා පොඩ්ඩක් නිදිමතේ නේද ඉන්නේ. මට හිතනවා නිදිමතේ ඉන්නේ කියලා. මොකද මේ බත්තර මුල් අහස පොඩ්ඩක් කල් වෙලා තියෙන්නේ. එතකොට පොඩ්ඩක් විතරේන හුලගත්තක පොඩ්ඩක් නිදිමතෙන් නිදි කිර කිර ඉන්නේ නේද? එන්න අවදිවන්න අවදිවන්න ලස්සන සින්දුවක් ඇහෙනවා. හැමෝම ආදරෙන් එකතු කරගන්නවා.

0: taş mapa anu tunay taş mahata
1: lakhana radio itn ratata waga kiyana radio
2: warta pita warta kabana koti ate nlb danade dahane lutrayen prati samvardhaneta tananta shaktiyak wemin obat dinawa ratat dinawata danani dahane biladi gena obat koti patiye kuwan
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
1: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
1: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: சத்தியாக லக்கண்ட
1: හතරයි විනාඩි 40යි වෙලාව ඔයාමම හැකින ඉන්න අර බලන්න මේ විදියට වහගෙන ඉන්න මැසේජ් එකක් කියලා තියන්න 0.7 0.3 0.3 5 0.3 7ට

0: සතියක ලකඳ
1: එවිදෝ මාගේ කුමාරී එහෙම හිතනවද කුමාරිකාවක් වගේ කෙනෙක් ඉන්නවා නේ ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් කියවන්න ඔයාම හරි ආදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ සින්නුවට මොකද්ද කියලා මං ඉස්සරහට ආදි කියන්නම් ඒක. ඊට කලින් මේ පැත්තේ ලක්හඬ සතියන්තිය අහගෙන ඉන්නේ කවුද කියලා මතක් කරගන්න තමයි මේ හදන්නේ. ධම්මිකා මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සනම ලස්සන සින්දුවක් මට දෙන්න කියලා. නෝර පැත්තට යන්න ඕනි කියලා හිතන නෝරින් අහගෙන ඉන්න ප්‍රබෝධා. එයාගේ ගෙදර කොහෙද දන්නවද දෙන ලස්සනම ලස්සන කන්දක් පෙන ලස්සන view එකක් තියෙන තැනක තමයි එයාගේ ගෙදර තියෙන. එයා හැමදාම මට ලස්සන photo එකක් කියලා තියෙනවා. මට හිතනවා කොහොම හරි ඒ ගෙදරට ගිහින් බලල එන්න ඕනි කියලා. ප්‍රබෝධ මං එදන් ආව බලන්න කමක් නැද්ද? ඒ තරම්ම ලස්සන යර මේදුමෙන් මැහුණු කඳු පන්තියක් එක්ක මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ. මේ වගේ වෙලාවක මොකටද රස තේ එකක් නැත්තම් නේද? ඒ කඳු පන්තිය දිහා බලාගෙන රසම රස තේ එකක් බරගම වෙනම ලෝකයක අතර මං වෙන්න පුළුවන් වයිබ් එකක් කියලායි මට හිතෙන්නේ. මම හිතන්නේ ඒක නිසා පුතේ කොහෙද මට ෆොටෝ එකක් එක්ක ලස්සන තේ එකක් තියෙන view එකක් ෆොටෝ එකක් තමයි එවලා තියෙන්නේ. මගේ හිතත් එක්කම අවසන්. ඔන්න ප්‍රබෝධව වැරදි වැරද්ද තමයි කියන්නේ හරිද? කමක් නැති මඩ නැතත් ඔයා හරි තේ එකක් බොන්න කනේ. ඔන්න ගෙදර හැමෝමත් හරිම ආදරෙන් එකතු කරගන්න ඕන සෙන්දුවට. ඊට පස්සේ මට හිතුණා යන්න ඕනි කියලා හොරණ පැත්තට. හොරණින් මැසේජ් එකක් දාලා දින චන්දි මායාව ආදරෙන් අපි මතක් කරනවා. අද නම් ගවමන්තිකේ වැඩ කියලා කිව්වා. එහෙම තමයිද? අපි හිතුවා නැතුවනම් ඉතින් වැඩ ඉවර කරගන්න බැරි වුණොත් වීකෙන්ඩ් එකෙත් ඉතින් වැඩට එන්න වෙනවා. කමක් නැහැ ඉතින් නේද? අපිත් ඇවිල්ලා ඉන්නේ. ආහ මොකද? ඔන්න අපි හැමෝම එකතු කරගෙන එකතු කරගෙන ලස්සන සින්දුවක් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පස්සේ මට හිතුණා යන්න ඕනි කියලා. කොහෙටද? අනුරාධපුරේ පැත්තට යන්න ඕනේ. නොච්චියගම ඉඳලා

දෙන්නයි මම ආදරෙන් ඉගෙන කරගන්න කොහොමද සෙද්දක් අහන්න ඕ. චුටි කලි බොම්බ මොඩේ කාලා තියෙනවද? කාලා තියෙන කතිය කෝ බලන්න. අපි හමුද ලස්සන සෙද්දක් අඩු සමයි මම්මි අහන්න දෙන්න සූදානම් වෙලා ඉත්. එහෙනම් බොම්බ මොඩේ ටිකක් කාපු මතක් කරගෙන මේ සින්දු අහන්න බලන්න.

0: හවස 4යි විනාඩි 53යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලක්හඬ මොමදී ඉස්සල්.

හවස 4 විනාඩි 57 වෙලාව මේ සින්දුවෙන් පස්සේ ආය ආපහු ඇයි මමයි හම්බ වෙන්නේ දෙවෙනි පැයේදී තමයි කියන්නේ හවස 5 පහ වෙනවානේ. එතකොට ඒ සින්දුවේ පැයේදී තාලු පුළුවන් ලස්සන සින්දුව අහන්න මේ පැත්තට එන්න කැමති කෙනෙක් එකතු කරගන්න මැසේජ් එක කියවලා තියන්න 0703 935 937. එහෙනම් අපි දෙන්න හම්බ වෙමු දෙවෙනි පැයේදී හවස 4 විනාඩි 58.

0: රටට වග කියන රේඩියෝ.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යාග ලක්හඬ

0: සතියක ලක්හඳ
1: දෙවනි පැයත් විනාඩි 17ක්ම ගිහිල්ලා ඉවරයි. ඒ වුණාට වාඩි වෙලා වහගෙන ඉන්න තව චූටි වෙලාවක් තියෙනවා. එයාට මට එකතුලා ලස්සන සින්දු ගොඩක් අහන්න. ඒක නිසා පරක්කන්න නැතුව මේ පැත්තට එන්නේ විදිහට ආපුවා ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා නෝරින් සංජීව ඔය වාදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. අපිවත් අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. ගුණසිරි කූල් හවුස් එකේ ඉඳලා තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න අපේ අධිපතිතුමා ඉන්නවා, පත්මිනී අධිපතිතුමා ඉන්නවා, උදේ කුමාර, වසන්ත, සමන් ඇතුළු අතුල ඉන්නවා. ඒ වගේම සමිතා, නිලන්ති එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දුවක් අහන්න කඩේ වැඩ කරන ගම. ඉතින් මහන්සිය නැති වෙන්නත් එක්ක මම දෙන්න ලස්සන සින්දුවක්. අහමු ඉන්න කහාගෙන හරිද? ආයුබෝවන් වඩපාති ලක්ෂ්මන්, ඔයාට තමරා නිශානී, චේතනා, පුංචි පුතා තෙජාවෝර් ඉන්නවා. එවගේම භාග්‍ය, අවිෂ්ක, සේරුවාවිල කැඩි, සමරසිංහත් ඉන්නවා. අපිව අහගෙන මේ විදිහට සීජේ ඔයාව ආදරෙන් එකතු කරගන්නවා අපි ඊළඟ සින්දුවට. සීජේ කියලා තමයි නම තියන්නේ. ඔයාගේ නම ඒකද? කමන්නේ, මොකක් හරි නමක් නේද? ඔයාව ආදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඔයානි සුපිරි කියලා තියෙනවා. කවුද මේ? ගාවෝ යායෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. සුසා තමයි මැසේජ් එක ප්‍රදාලා තියෙන්නේ. චතුව ඉන්නවා. ඔය හැමෝම ආදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඔය විදිහටම හගෙන ඉන්නවා. හයි, සුබ සන්ධ්‍යාවක් ඔයාට. චමල පුෂ්ප කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නේටම ඉඳලා මෙහෙට නම් අහස කළු කරලා හොඳටම වහින්න වගේ කියලා දිනවා. මම හිතන්නේ අපිත් වහිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒව තමයි නේ. ඉතින් ඉදිදා කියලා කියන පොඩක් ඉතින් වැස්සට ගමක් නෑ නේද? හැබැයි ඉතින් සතිය දවස් වලට ඕෆ් වෙන වෙලාව බලලම හරිම වෙලාවට ඔන්න වැස්සක් පටන් ගන්නවා. ඒක තමයි පොඩක් නරක වැඩේ නේද? තෙමිලා තමයි යන්න වෙන්නේ. උදේට එනකොට තෙමිනවා, හවසට යනකොට තෙමිනවා. මොකද්ද මේ ජීවිතේ? කමක් නෑ, තෙමුණා කියලා අපි සැලෙන්නේ නෑ නේද? ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. පුංචි කවියක් කියවන්න හිතුණා. පුංචි නෑ, ඒක දිග්ගම දිග හරි ලස්සන කවියක්. බොහොම ස්තෝතියි, ඒක හරිම ලස්සනයි. චමිල, ඔයාව ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. හයි, සුබ සන්ධ්‍යාවක්. කොහොමද කියලා අහලා තියෙන ලස්සන සින්දුවක් දෙන්න. ඉටලි වලින් තමයි මේ අහගෙන ඉන්නේ. නිලුෂ ඉන්නවා, මහත්ය චින්තක, දුව සවින්ද්‍යා, පුතා සිත්ජ ඉන්නවා. තැන්ක් යූ, ආද මැසේජ් එකක් අපි වෙනුවෙන් එව්වට. මේ විදිහට චන්දන ලියනාරච්චි මහත්මයාගේ ලස්සන සින්දුව කිල්ලුවක් කියනෙක්. අලබෝමුල්ලේ ජගත් රෝහණ ආ සින්දුව කිල්ලුව නේද? අන්න මේ සින්දුව මගෙන් ඔයාට.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
0: ලක්හඬ Golden Voice.

0: சத்தியாக லக்கண்ட
1: ඉක්මට යනවා කිව්වානේ වෙලාව ඉක්මට යාට වැඩට ඉක්මට ඉක්මට කරගත්තද අද අනිවාර්ය දවස රෙදි ටික හොද ගන්න ටික ගෙදර පොඩක් අස් කරගන්න ඇති ගෙදර පොඩක් ගාඩන් එකේම ලස්සනට හදාගන්න ඇති නේද කලින් අර සුද්ධ කරගන්න බැරි වුණු දේවල් ටික ලස්සනට අස්පස් කරගන්න ඇති ඔය ඔක්කොම කරගන්න පුළුවන් වුණාද මොකද සමහරක් අයට අද ඉරිදු දවස විතරයිනේ තියෙන්නේ ඒක හොම වුණත් වැඩ ටික හරියට බැලන්ස් කරගද කරගන්න වෙනවා මොකද ආපහු නිවාඩුව කම්බ වෙනකන් නේද කොහමරි වැඩ ටික කරගෙන ඉන්න ගමන් මේ වෙලාවෙ ලෑස්ති වෙන රෑට කැම ටිකක් එම හදන්නද එම නැත්තම් තාම ආගේ ටී ටයිම් එකද රස ටීකක් එම බොන වෙලාවට අද ඉතින් ගෙදර කට්ටියම ඉන්නකොට කට්ටිය මේකට එකතු වෙලා රස කෑමක් එම හදන්න බලවන්නේ නේද මේ රැස්සත් එක පොඩ්ඩක් රෝල්ස් වගේ වඩේ වගේ එහෙම පොඩ්ඩක් සරට එහෙම අර ඉඟුරු දාපු ප්ලේන් ටිකක් එක්ක කට උස්සනවද මන්ද නේද ගෙදර හැමෝම ඉන්න වෙලාවෙ ඉතින් පොඩ්ඩක් ආදරේ බෙදාගන්න හොඳම දෙයක් තමයි රස කෑම එකක් හදන්න ට්‍රයි කරන එක ඒ ඉඳගමන් ආන පුළුවන් මේ පැත්තටත් එන්න ලස්සන සින්දුවක් අහන්න ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න ඒ විදිහට මේ පැත්තට ආපු අය ඉන්නවා ආදරෙන් මැසේජ් කරපු අය ඉතින් ආයිට මං හරි ආදරේ ඉන්නේ නේද අය මොකට අහනවද ඒක ඒ විදිහට අහගෙන ඉන්නවා සුබ දවසක් ඔයාට බුරලස්කමු ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ දිනිතෝ විභුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඉන්නවා මල්කාන්තිත් ඉන්නවා ඒ වගේම කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර ඒ හැමෝම ඉන්නවා අපි වහගෙන ආදරෙන් එකතු කරගන්නවා සුබ සන්ධ්‍යාවක් මැනිකෝ යාට අපිත් තව සද්දට මහගෙන ඉන්නවා අලෝ වෙන්දුම සුභාෂිනි වගේම ප්‍රවාශී මැසේජ් එකක් දාලා තියෙන ආදරෙන් ඔන්න ආව එකතු කරගන්නවා ඉතින් ওই විදිහටම අහගෙන ඉන්න හවස 6:30 වෙනකන් යෂෝ එක්ක අහගෙන ඉන්න පුළුවන් කොහොලේන පැත්තට යන්න හිතන අජයකලනි මාව අහගෙන ඉන්නවා සින්දුවක් අහන්න එකතු කරගන්න කිව්ව උපාලි එවැගේම චින්තනි මාධව කසුන් ඇතුළු ලක්ෂාන් ඉන්නවා ඒ හැමෝම එකතු කරගෙන අපි ආව ලස්සනම ලස්සන ගීතයක් අහන්න මේ ගීත මගෙන් ඔයාට හවස 5:39 සේනක බටකොඩ

0: FM 93.7 Lakhana Radio ITN
1: සෞසුභයි විනාඩි 37යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: NLP හදහන. ලංකාවේ වැඩිම තැඟි දෙන තැඟි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.

විනාඩි 41 වෙලාව අපේ හෙඩ්ලයින් සහන්දක් තියෙනවා. සවස 5 විනාඩි 45 වෙනකොට ඊට කලින් සින්දුවක් ගහන මැසේජ් එකක් දාපු අය ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ গোল্ডන් වොයිස් තරුවක් ඉන්නේ. ඊළඟ සින්දුව අහන්න එකතු වෙලා බුද්ධික. ඔයාව අපි ආදරෙන් එකතු කරගන්න ඔයාගේ ෂොප් එකේ ඉන්න හැමෝම එකතු කරගෙන සද්දෙට මහගෙන ඉන්නවා නේද? හෙටත් ඔන්න গোল্ডන් වොයිස් තරංගය වෙනුවෙන් කිරුල වෙනුවෙන් 12 දෙනෙක් තරංග වදින්න සූදානම් වෙලා ඉන්න. අපි ඒගෙනත් උහාට කියනනම් අපි බලමු ඔයාත් එතන ඉන්නවද කියලා. ඉතින් ලස්සන සින්දුවක් අහන්නේ විදිහට තව එක්කෙනෙක් ඉන්නවා. අපි ආව ඉක්මනට එකතු කරගෙන යමු. සමීත ඔයාව ආදරෙන් අපි එකතු කරගන්නවා. මේ ලස්සන සින්දුවට මේ ගීත ගායනා කරන්නේ විශාරද වික්ටර් රත්නායක.

0: වෙලාව සවස 5:45.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ශක්තිමත් කුල්ලු පහක් ඔස්සේ රට ගොඩනගන හැටි ජනප්‍රති නිකතරටයේදී පහදයි. වංචා දූෂණ සිදුකොට රට පැඩ අයට ජාත්‍යන්තර නීතියෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග. ගෙවුණු අවුරුදු දෙකේදී විෂ භද්‍රව්‍ය ජාවරම් කරුවන් 574,000 අත්අඩංගුවට පොලිස් ඇමති ආනන්ද හෙළි කරයි. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට ඇගැයීමක්. නේපාලයට යළිත් හදිසි ගඟ වතුරක්, ශ්‍රී ලංකාවට අනතුරක් නැහැ. හෝති ප්‍රහාරයෙන් රියාද් ගොන්තුටේ 12ක් මරුට 300කට තුවාල.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හයි විනාඩි 47.

0: Lakhanda Radio ITN.
1: සුභයි විනාඩි 50 වෙලාම මාව අහගෙන ඉන්න වෙලාව. ඒ අහගෙන ඉන්න ගමන් ආඩ පුළුවන් දුවල දුවල මේ පැත්තට එන්න. නව ජෝඩි වෙලාවයි මං ඉන්න ආත්තක මේ විදිහට සිද්ධ වහන්න. කැමති සිද්ධාවක් කියලා ගන්නත් පුළුවන්. සකුණ ඉල්ලවනේ දහිරු පෙරේරාගේ සිද්ධාවක්. මන්න මම ඔය ලස්සන සිද්ධාවක් ඇස්ති කරන් ඉන්නවා. මේ වගේ හැන්දල් කහන්න පුළුවන් ලස්සන සිද්ධාවක්. එහෙනම් ඉතින් ආවත් එකතු කරගෙන මේ යන්න හදන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: සෞසුපහයි විනාඩි 59යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: මානවී

0: තියදිනබල රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදියදාල සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පියකුමෙන් මවකමෙන්
4: සනසන ඔවුන්.

0: හට ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
2: මයි කියලා ඔන්න බුද්ධකවා කිව්වනේ වාරණේ ලස්සන සින්දක් දුන දේවදූතියක් මට තහඳු පුළුවන් ඒ වගේම මේ සින්දුව අහන්න තව කීප දෙනෙක් ඉන්න එකතු කරගන්න. ඉතින් මාව අහගෙන ඉන්න අශ්මිත ඔයා ආදරෙන් එකතු කරගන්න. ඔයාගේ ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් එකතු කරගන්නක ඔයා සුසි. ඔය දෙනවට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම කොමුතු ඔයාවත් ආදරෙන් එකතු කරගෙන අපි ආවම ලස්සන ගීතයක් අහන්න.

0: සතියක ලක්හඬ
1: කොහොමින් කොහොම හරි ඔන්න අපි අන්තිම පැයට ඇවිල්ලා තිනවා. හවස 6 විනාඩි 2යි වෙලාව. අප මෙහෙම සින්දු අහා ඉඳලා හරි වෙලා හරියන්නේ නැහැ. මම කියන්නේ ගියේ එකක් අමතකුණා මේ ඒ මැසේජ් එක දැක්කට පස්සේ. දැන් මේ දවස වහිනවනේ. දැන් මේ දවස හොඳටම වහිනවා මේ වැස්සත් එක්ක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ වෙනකොට නායයන් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. දැන් ඒ කියන්නේ අද 11 වෙනිදා ඉඳලා හවස 4 ඉඳලා 12 වෙනිදා කියන්නේ හෙට හවස 4 වෙනකම් පැය 24ක අනතුරු ඇඟීම් මට්ටම් විදිහට

වගේම කෑගල්ලේ අරනායක දෙහිෝවිට යටියන්තොට රඹක් කරන කෑගල්ල වරක පොළ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මවතුකම මලව පිටිය අලව්ව. මාතලේ රත්තොට අඹන්ගඟ පෝරලිය මේ කියන කතිවලට රතුලි වෙද නිකුත් කරලා තියෙනවා. අනුවරණිය දිස්ත්‍රික්කයේ හංගුරන්කෙත රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ නිවිතිගල අයගම කුරුවිට වැලිගහ පොළ ඇහැලිය ගොඩ කලවාන රත්නපුර. මේ දින අඛණ්ඩව තියෙන වැසි තත්ත්වය නිසා මේ වගේ නායයන් පස්කන් කඩා වැටීම්, ඒ විතරක් නෙමේ ගල් පෙරලීම් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් වාහනවල යන රියදුරන් වගේම ඒ අවට ඉන්න අයට වෙනසෙල්ලෙන් ඉන්න කියලා ඔන්න ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ භූවිද්‍යා විද්‍යාත්මක අංශය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අවට ඉන්න අයත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මේ වැස්ස දිගටම තිබ්බොත් තමයි තියෙන ප්‍රශ්නයක් වෙන්නේ. දැන් අවධානයම ඉන්නවා කියලා දැනගෙන ජීවත් වෙන්න හදිස්සිය හරි අයින් වෙන කියලා කිව්වොත් ඉක්මනට අයින් වෙන බලාගෙන ඒගෙනත් මතක් කරන ගමන අපි යමු ලකන චැට් එක පැත්තට. චැට් එකේ මෙලලවේ හෝගල මැසේජ් ඇවිල්ලා තියෙනවා. සින්දු ගොඩාක් ඉල්ලපා ඉන්නවා. ආදරෙන් මතක් කරන්න ඕනේ හැමෝම. අපි සින්දු කියලා තියෙනවා කවුද මේ ඉන්නේ වෙනද වගේ. මදත් ගොඩිගමුවේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. ෂොප් එකේ ඉඳලා ලකන හනෝ අම්මා හිමාලි තාත්තා උදා සිරි ලොකු අයියා චාමික පොඩි අයියා බොද්දි පෙදුවන් අක්කා ගය නී චුඩි අක්කා ඉන්නවා පුතා ඩිහේ සයිරි තුමයි මැසේජ් එක දැම්මේ. ඔන්න සයිරි ලස්සන සිංදුවක් දෙන්න මොයි විදිහට මාගෙන ඉන්නවා. ගාලපත්‍රය යන තුමයි හදන්නේ ගාලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. ලස්සන සිංදුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා මල්කි. ඔන්න ගෙදර හැමෝමත් එකතු කරගන්න කිව්වා සිංදුවක් අහන්න. ඒ හැමෝම එකතු කරගෙන අපි අර ලස්සන සිංදුවක් අහන තව එක්කෙනෙක් ඉක්මනට එකතු කරගෙන යමුද. තමරා කුමාරි අපි ඔබව ආදරෙන් මතක් කරනවා. ලස්සන සිංදුවක් කිව්වා. ඉතින් ඔයා අපිට හැමදාම කතා කරන්න කෙනෙක් නේ. ඔයාව අමතක කරන්නේ අපි එක් නිසා මේ හැමෝම එකතු කරගෙන යමු මේ ලස්සන ගීතය අහන්න.

0: FM 93.7 Lakhana Radio ITN.
1: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා.
3: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිලි ෆ්‍රයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සමතන ග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම

0: දමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 95 FM 93.7 Lakana Radio ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනයට මතක තබා ගන්න.

ලස්සන සිංදුවක් ඔයාට අහන්න දීලා මම හැදුවේ යන්න කියලා. යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අවස්ථාවේ විනාඩි 21යි වෙලාව. අපිට නිවුස් එක අහන්නත් තියෙනවා. ඉතින් මගේ වෙලාවත් ඉවරයි. හැබැයි මං ගියාට අපව එනවා. පරිස්සමට සතුටින් ඉන්න. හෙට අලුත් සතියක් පටන් ගන්න. අලුත් ජවයකින් වැඩ ටික පටන් ගන්න ආත පුළුවන් හැරෙද? ගිය සතියේ වුණ දේවල් හැමදේම අමතක කරලා අලුත් විදිහට අලුත් වෙනසකින් හරන් හෙට වැඩ ටික පටන් ගන්න. පරිස්සමට සතුටින් ඉන්න. හොඳටම වැස්ස කොයි හරි යනවනම් පරිස්සමට යන්න. මම යශෝ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: ශක්තිමත් කුල්ලු පහක් ඔස්සේ රට ගොඩනගන හැටි ජනපති නිකවරටයේදී පහදයි. වංචා දූෂණ සිදුකොට රට පැඩායට ජාත්‍යන්තර නීතියෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග. ගෙවුණු අවුරුදු දෙකේදී විෂ භද්‍රව ජාවරම්කරුවන් 574,000 අත්අඩංගුවට පොලිස් ඇමති ආනන්ද හෙළි කරයි. ශ්‍රී ලංකා ආර්ථිකය අලිගොඩකීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට ඇගේීමක්. නේපාලයට යලිත් හදිස්සි ගං වතුරක්, ශ්‍රී ලංකිකයන්ට අනතුරක් නැහැ. පෝති ප්‍රහාරයෙන් රියාද් ගොන්තුරුපුලේ 12ක් බරට 300කට තුවාල. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ. ප්‍රධාන කුළු පහක් ඔස්සේ රට ශක්තිමත් කිරීම ජාතික ජනබලවේග රජය අරමුණ බව ජනාධිපති අනුකුමාර සනායක මහතා පවසනවා. එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකාව තුළ නීතියට ළඟාවීමට බැරි ස්ථානයක් හෝ පුද්ගලෙක් නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. නිකවරටිය ජනරලිය අමුතුමෙන්.
6: ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් ඇදුනා. මාධ්‍ය බලය නැතුව, මැර බලය නැතුව, පවුල් බලය නැතුව, මුදල් බලය නැතුව ජනතාව එකතු වෙලා ආණ්ඩුවක් ඇදුවා. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඕනෑම රටක් හදන්න ඒ රට අයාලේ යනවන රටක් හදන්න බෑ. ඉස්සලා රටේ මූලික ප්‍රමිතීන් ටිකක්, මූලික කරුණු ටිකක් ස්ථාපිත කරන්න ඕන. රටක් හැටියට අපේ රට දියුණු කරන්න ඉස්සලම අත්තිවාරම හදන්න ඕන. ගොඩනැගිල්ලේ ශක්තිමත් භාවය රඳා පවතින්නේ අත්තිවාරම ශක්තිමත්ම තමයි. අපේ රටේ අත්තිවාරම දිරලා තිබ්බේ. මේ අත්තිවාරම අපි යලි පිහිටවන්න ඕන. ඒක ලොකු වැඩක්. මොකද අත්තිවාරම එක කුළුණක් නීතිය විධානය ආධිපත්‍යය හොඳට පිහිටවන්න ඕන. ඒක තමයි රට දියුණු කරන්න පුළුවන්. දෙක, වංචා දූෂණ නාස්තිය අයින් කරන්න ඕන. ඒතර රටක් හදන්න පුළුවන්. තුන, ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එතකොට රටක් හදන්න පුළුවන්. හතර, ශක්තිමත් විදේශ සම්බන්ධ අවශ්‍යයි. එක් ලෝකයේ අනෙක් රටවල් එක්ක සාමකාමීව ගනුදෙනු කිරීමේ රටක් තියෙනවා. යුද්ධ හදාගෙන, පටලගෙන, එදිරිවාදිකම් හදාගෙන රටක් හදන්න බෑ. යහපත් විදේශ සම්බන්ධ අවශ්‍යයි. ඊළඟ ගත්තොත් රටේ සාමකාමීත්වයක් අවශ්‍යයි. ජාතික ගැටුම් නැති සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සමගිය නිර්මාණය කර රටක් අවශ්‍යයි. මෙන්න මේ මූලික කුළුණු හැදුවොත් විතරයි රටක් දියුණු වෙන්න පුළුවන්කම තිබෙන්නේ. හිතු හිතු ලෙස තම තමන්ට අනුරූප වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නම් පොලිසිය ඕනේ, අධිකරණ ඕනේ, නීතිපති පාර්ලිමේන්තු ඕනේ, අනපනත් ඕනේ, බන්ධනාගාර ඕනේ. ඒ ඔක්කොම මෙච්චර වැය බරක් දරලා හදන්නේ මොකටද? රටක සංවර්ධනයට, රටේ අනාගතයට නීතිය තහවුරු වෙන රටක් අවශ්‍යයි. අපේ ප්‍රධානම අභියෝගය තරා තිරම නොබලා සෑම දෙනාටම සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම තමයි ජාතික ජනබලවේග ස්ථාපිත කිරීම අරමුණ. නීතියට උඩින් ඉන්න අය බෑ. නීතිය නවලයකින් පණිනායි ඉන්න බෑ. හැම දෙනාම නීතියට යටත්. අද අපි ඔප්පු කරමින් තිබෙනවා නීතිය ළඟා වෙන්න බැරි තැනකුත් නැහැ, නීතිය ළඟා වෙන්න බැරි පුද්ගලයෙකුත් නැහැ. දැන් ඔයගලට පේනවනේ මේ දවස්වල බන්ධනාගාර ප්‍රවෘත්ති කියලා වෙනම ප්‍රවෘත්ති හදන්න ඕන නේද? අපිටත් අමතකයි. මෙන්න එකපාරක් එනවා නිවුස් ඇලර්ට් එකක්. ඒක ඇවිල්ලා විනාඩි 10න් තව එකක් එනවා. අපිත් බලනවා කවුද මේ කියලා. ඇයි නීති ක්‍රියාත්මක වෙනවා? මම ඔයගලට සහතික කරලා කියනවා. පළමු කොටම අපේ දේශපාලන අධිකාරී මේ රටේ මහජනයගේ මුදල් 7%ක් හොරකම් කරන්නේ නැහැ, 7%ක් නාස්ති කරන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා මහජනයගේ මුදල් හොරකම් කරන්නේ නැති, මහජනයගේ මුදල් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හැදලා තියෙනවා. අවුරුදු 76ක් තිබ්බේ හොරා පොලිස් සෙල්ලම. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම පොලිසිය ඇවිල්ලා දූෂිතයන්ට දඬුවම් දෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් පමණයි. ඒක ජාතික ජනබලවේගය. මන්දක ඊපෙරේද සුරාපද්ද පාර්ලිමේන්තු නිලධාරීන් හතර දිනකට අවුරුදු 26කට සිර දඬුවම දීලා තියෙනවා. ග්‍රාම සේවක මහත්මයෙකුට ඒ වගේම සිර දඬුවමක් දීලා තියෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිස සභාව විශාලස මේ වංචනිකන් දූෂිතයන් පස්සේ පන්නනවා. අල්ලස්සෝ දූෂණ කොමිස සභාව තියෙන දැන් කොළඹ විතරයි. අපි දැන් බජට් එකෙන් අයවැය ලේකම් සල්ලි පාස් කරනවා. කොළඹ විතරක් නෙවෙයි හැම පළාතකම අල්ලස්සෝ දූෂණ කොමිස සභාව පිහිටවනවා. නිලධාරීන් 900කට වඩා වැඩි ප්‍රමාණයක් අපි බඳව ගන්න අවසර දුන්නා. මහජනක දේපළ නාස්ති කර කර රටක් දිනු කරන්න බෑ. ඒ නිසා අපි ප්‍රධාන එකක් තමයි මොකද්ද? හොරකම නාස්ති නතර කරන්න ඕන, වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන. අවුරුද්දක් විතර යනකම් එවුව කෝ ෆයිල්. දැන් අහනවා මොකද්ද? දැන් කවුරෝ ෆයිල් කොහෙද කියලා අහනවද? දැන් මේ ළඟදී මම බලාගෙන ඇමතිවරයෙක් කියනවා මේ හොරු වල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. දැක්කද හිටපු ඇමතිවරයෙක් කියනවා හොරු වල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. හොරකම් කරනකොට සීමාවක් තිබෙන්නේ නැහැ. දැන් අපිට කියන අල්ලන එකේ සීමාවක් තියෙනවා. මතක තියාගන්න, සීමාවක් නැතුව අල්ලනවා. අපිට තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3ෙමත් අල්ලනවා. ඊළඟ වාරෙත් අල්ලනවා. මේක අවසන් කරනවා. මොකද මේ සමහර පරීක්ෂණ ලේසිනේ අපේ හම්දුනේ. සමහර රටවල් එක ගැට ගැහිලා තියෙනවා. සිංගප්පූරුවත් එක්ක අපි සමහර අපේ පරීක්ෂණ වල තොරතුරු ඉල්ලලා තියෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලලා තියෙනවා. ඩෙන්මාර්ක් වලින් ඉල්ලලා තියෙනවා. ප්‍රංශයේ ආපස් සමාගමෙන් ඉල්ලලා තියෙනවා. ජාත්‍යන්තර මෙහෙයුමක් තියෙනවා. සමහර පැනලා ගිහිලා තියෙනවා. ඒ පැනලා ගියපෝ ගෙන්න ගැනීම සඳහා අපි එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයට කතා කරමින් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයට කතා කරමින් තියෙනවා. පැනලා ගියපෝ අපි කියනවා කිසි කෙනෙකුට ලංකාවේ මහජනක දේපොළ හොරකම් කරලා ලෝකේ කොහෙවත් හැංගිලා ජීවත් වෙන්න බෑ කොහොම හරි අපි ඒගොල්ලෝ කියනවා.
5: අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද ජනරලයේදී අදහස් දැක්වුවා.
7: මාත්‍රව්‍ය ජාවාරම් කරුවන්, පාතාල අපරාධ කරුවන් රජ රටක්, එහෙම රටක් තමයි අපි බාරගත්තේ. ඒ රට අපි ක්‍රමක්‍රමයෙන් මේ සියලු අපරාධයන්ගෙන් මුදවා ගනිමින් රටේ නීතියත් යුක්තියත් සාධාරණත් මේ බිමේ ස්ථාපිත කරන්න අවශ්‍ය සියලු පියවර අපේ ජනාධිපති ආන්ද්‍රජානක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් මේ රජය අරගනිමින් ඉන්නවා. ගෙවි ගිය වසර දෙක ඇතුළත මාත්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු මාත්‍රව්‍යට සම්බන්ධ වූවන් 574,000 අත්අඩංගුවට අරන් තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙමින් තරාතිරම බලන්නේ නැහැ. ඒ හින්දා අද පොලිමේ බන්ධනාගාරවලට යනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. තව තවත් ඉදිරියේ ඔබට බලා ගන්න හැකියාව ලැබෙයි. මේ රටේ මහජනයාගේ දේපළ මංකොල්ල කාපු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. අපරාධ කරුවන් අත තිබුණු ගිනි අවි 3980ක් මේ වෙනකොට අපි රජේ වාරයට අරන් තියෙනවා. එහෙම කරන්න හැකියාව ලැබලා තියෙන්නේ මේ රටේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් සක්‍රියව මේ ක්‍රියාන්විත යොදන්න හැකියාව ලැබීම හේතුවෙන් ඔබේ දරුවාගේ අනාගත වෙනුවෙන් නූපදින පරම්පරා වෙනුවෙන් අවශ්‍ය සියලු පරිවර්තනයන් මේ භූමියට අත්පත් කරලා දෙන්න අපි සැදී පැහැදී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රතිඥා දෙනවා.
5: පූජ්‍ය මහනෙළු බැබේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ද අදහස් පළ කළා.
8: පරාජිත කණ්ඩායම්, සුළුසුළු කණ්ඩායම්, ඇපපිට සැකපිට ඉන්න කණ්ඩායම් ඌවලට සහයෝගය දෙන. අර එදා දවසේ කිව්වේ හෙට දවසේ ඔබ වහන්සේලාට දාන්නේ නැති ඔය කියපු ඒ ඇත්තොත් එකතු වෙලා අද දවසේ පාරට බයිනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොට පාරට බයිනවා. අපි අපේ හාමුදුරුවන්ගෙන් සහ අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මොනම ප්‍රශ්නයක් හමුවේදීවත් පාරට බැහැලානේ අපේ උද්ඝෝෂණය කරන්න තරම් අවශ්‍යතාවක් නැහැ. මේ ආණ්ඩුවත් එක්ක පාරට බැහැලා නිකන් අව්වේ තැපතැප පිකට් බෝඩ් අල්ලගෙන උද්ඝෝෂණය කරලා කෑ ගහලා මීඩියා සම්දර්ශන පවත්වන්න ඕනේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඔබට අපට මතකයි මේ වෙනකොට ඔය කරපු එක උද්ඝෝෂණයකටවත් මේ ආණ්ඩුව හරස් කැපුවෙත් නැහැ. ඒගොල්ලන්ට ඕනේ හැටියට ඔය කරගෙන යන්න ඉඩහැරියා. වගේම උද්ඝෝෂණයන්ට පෙර ආතුව ජනතාවගේ අයිතිවාසිකම් සපයා දුන්නු ආණ්ඩුවක් කියලා කියන එක ඔබට මතකයි. අපි මතක් කරනවා ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාට, එමත් නැත්නම් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට, එමත් නැත්නම් රටේ ඉන්න විවිධ වෘත්තිකයන්ට ජනී ජනතාවට ඇති ප්‍රශ්නයක් වෙයි නම් ඒ ප්‍රශ්න ඕන එකක් එක්ක ඕන එකක් පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක් තමයි අපි පත් කරගෙන ඉන්නේ කියලා අපි මතක් කරනවා. වගේම අපි මේ පිළිබඳව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා එහෙම ආණ්ඩුවක් තමයි අපි පත් කරගෙන තියෙන්නේ කියලා.
5: ජනරලීති අදහස් දක්වූ ඩියෝචා වාතේ නාබල් කන්වරත්න මහතා.
9: අද අපි ලෝකේ දියුණු වෙමින් පවතින රටවල් අතරින් වේගවත්ම රටවල් හතරේ ගොඩට වැටිලා තියෙනවා. එන විපක්ෂයේ අයතම කියන්න සිද්ධුනා පාර්ලිමේන්තුවේදී ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය භාණ්ඩාගාරේ මොකද්ද වෙලා තියෙනව කිව්වේ? පිරේතලේ ගොස් අත. අන්නෙම කියන්න සිද්ධ වුණා. එමනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ පිල්ල තිබිලා ගියේ කොහමද? ඔබට මතක ඇති අපිම මේ ගම් තුලානි හැමතැනම ඇවිල්ලා කිව්වා අපේ ආණ්ඩුවක් යටතේ හොරකම වංචාව දූෂණය නාස්තිය මෙන්න මේකට අපි වැටබඳිනවා. මේක 100%ක් අපිට නැති කරන්න බෑ. මේ වැටබැඳීම ඇතුලේ කෝටි කන්දරාවක් රටේ සල්ලි එකතු වෙනවා. අන්න එක අපි ආදායම බවට පත් වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට සල්ලි එකතු වෙන එක ක්‍රමයක් තමයි යන්නේක අපි කිව්වා. අමාත්‍යංශ පැත්තෙන් මේක උදාහරණයක් විතරක් කියන්න. මිල්කෝ ආයතනය අපි බාර ගන්නකොට ඉන්දියාවට විකුණන්න දාලා තිබුණේ අපි බේරගත්තා. 135,000ක් ණය තිබුණා. ගොවියට විතරක් 117,000ක් ණය තිබුණා. ගෙව්වේ නැහැ. පොළු තියලා තිබුණේ. අපි අරගෙන මාස කීපයක් යනකොට මේ 135,000ම ණය බේරුවා. ගිය දෙසැම්බර් 31 වෙනිදා මිල්ක ආයතනයේ වැඩ කරන සේවකයන් 1228ක් ඒ සියලු දෙනාටම රුපියල් 75,000 ගාණි බෝනස් දුන්නා. ගොවීන් කැඳෙව්වා. ගොවීන්ට කෝටි 18ක් සල්ලි බෙදුවා. අද ගොවින් නොමිලේ රක්ෂණය කරනවා. මේ අවුරුද්දේ අපි ඊටත් එහා පිම්ම පනින්න තමයි සූදානම් කරලා තිබෙන්නේ. එමනම් මේ ආයතන කලින් යැපුණේ රාජ්‍ය භාණ්ඩාගාරින්. අද වෙනකොට රාජ්‍ය භාණ්ඩාගාරයට මෙම ආයතන සල්ලි පොම්ප කරනවා. මේකම තමයි රටේ අනිකුත් ආයතන සම්බන්ධයෙන් තියෙන අත්දැකීම. ඔන්න ඔය තත්ත්වය ඇතුලේ තමයි රාජ්‍ය භාණ්ඩාගාරේ පිල්ලතිලා යන්නේ.
5: සිරගතවර භික්ෂුන් වහන්සේ සම්බන්ධව භද්‍රාගාර රෙගුලාසි යවත් කාලි කිරීමේ ක්‍රාවලයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජනාධිපති මාත්‍යංශයේ අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පූජ්‍ය කලගොඩා තේජාරසාර ස්වාමින් වහන්සේගේ සිදුවීම පාදක කර ගනිමින් සිරගතවර භික්ෂුන් වහන්සේ භද්‍රාගාරයෙන් බැහැරට රැගෙනීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් මහානායක ස්වාමින් වහන්සේ භද්‍රාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. ඒ අඩුවේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වර්තමාන බන්දනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්දනාගාර අඥා පරිදි සහ එහි රෙගුලාසි තුළ භික්ෂුන් වහන්සේ උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බව ජනාධිපතිවරයාහිදී පැහැදිලි කළා. පවතින නීතිය අභිබවා තනිතනි පුද්ගලයන් උදෙසා නියෝග දීමට තම සූදානම් නොමැති බවත් සිදු කළ යුතු ඇත්තේ නීතිය වර්තමානට අනුරූපවන පරිදි සංශෝධනය කිරීමක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මහා සංඝරත්නය වෙනුවෙන් අනුරායක ස්වාමින් වහන්සේ සහ ලේකාධිකාරී ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ ස්වාමින් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයට සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බවයි. ඒ අනුව යම් භික්ෂුන් වහන්සේ නමක් අධිකන්දයකින් වරදකරුවේ වසර තුනකට අධික කාලයකට සිරගත කරන අවස්ථාවලදී උන්වහන්සේ අයත් නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දී එහි අදහස් මත විවෘතව බැහැරට ගෙන යාමට අදාළ රෙගුලා සකස් කිරීම සුසු බව මහා සංඝරත්නය යෝජනා කළා. එමගින් මෙම සහනය අභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පෙර දිනේ වැඳ නමස්කාර කළ ස්වාමින් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරන බව තබන් පිළිගන්නා බවයි. යලි කිස්තු ස්වාමින් වහන්සේ නමක් මෙවන් තත්වයකට පත් නොවිය යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය නීති බේරගුලස් කඩමින් සකස් කිරීම සිදු කරන බවයි මහා නායක ස්වාමින් වහන්සේ කළ යෝජනාවට අනුව කඩනවින් අවශ්‍ය නීති මෙරෙගුලා සකස් කරන ලෙසත් සති දෙක කාලයක් තුළ එම කටයුතු අවසන් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ශාසනික වශයෙන් නිතා සංවේදී වූ මෙම ගැටලුව කෙරෙහි කඩනවින් අවධානය යොමු කරමින් නීතිමය හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා සහ රජයේගත් කණ්ඩායම් ක්‍රියාමාර්ගය මහා සංඝරත්නය කැයීමට හා ප්‍රශංසාවට ලක් වුණා. සකච්ඡාවේදී එළබුණු පරිදි ගැටලුව අධ්‍යයනය කර බන්දනාගාර ආඥා පරිදි රෙගුලාස් සහ නිත්‍ය නියෝග යවත් කාල කිරීම සඳහා පසුගිය අටවරදාම සමාජිකයන් පසුතුනුකෙන් නියුත් විශේෂ කමිටුවක් පත් කෙරුණා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සහභාගිත්වයෙන් කමිටුව ක්‍රියාත්මකයි. එහි පළමු රැස්වීම පසුගිය නවවරදා පැවැත්තුණා. සති දෙකක් තුළ අදාළ අධ්‍යයන සිදුකර කමිටුව යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතයි. ශ්‍රී ලංකා ආර්ථිකය අලිගොඩැගීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට විශේෂ වැකීමක් හිම්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනේ වැදගත් තවත් වැදගත් සංදිස්ථානයක් සැටහන් කරමින් සැබෑ දළ දේශ නිෂ්පාදය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට යළි ළඟා වී ඇති බවයි ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික ජනබලවේග ආණ්ඩුව බාරගත් ශ්‍රී ලංකාව වසර දෙකට අසන කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වයේ කරා ළඟා වෙමින් සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. ලෝක බැංකුව නිකුත් කර ඇති වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව කාර්තු 12ක් පුරා වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ. 2026 වසරේ පළමු අර්ධයේ ආර්ථික වර්ධනය 4.7%. එමෙන්ම 2026 වසර සඳහා 4.4%ක ආර්ථික වර්ධනයක් පුරෝගතලේ කර තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කලබලාකරණ ශක්තිමත් කිරීම, විනිමය අනුපාත ප්‍රතිසංස්කරණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙම ප්‍රගතියට දායක වී ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ලෝක බැංකුව ධනාත්මක ඇගේමක් සිදු කර තිබෙනවා. 2024 වසර අවසානයේදී ඇමරිකා ඩොලර් බිලියන 6.12ක් වූ නිල විදේශ සංචිත 2026 අගෝස්තු අවසානයේ වන විට ඩොලර් බිලියන 6.9ක් දක්වා හෙළ ගොස් ඇති බව සඳහන්. විදේශ ප්‍රේෂණ ආර්ථික ශක්තිමත් කර ඇති අතර 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා එම ආදායම ඩොලර් බිලියන 6.1ක්. 2025 මෙම කාලයට සාපේක්ෂව 19.8%ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ. 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ශ්‍රී ලංකාවේ සමස්තාපන ආදායම ඩොලර් බිලියන 12.01ක් දක්වා හෙළ ගොස් ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව 4.26ක වර්ධනයක්. 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක පැමිණීම මිලියන 1.69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024ට සාපේක්ෂව 14%කට ආසන්න වර්ධනයක්. 2026 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ ලෝක බැංකුවේ නව ආදායම් වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලැබෙන රටක් ලෙස වර්ගීකරණය වීමද වැදගත් සම්දිස්ථානයක්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට නිත්‍ය නියුජිත වරිය සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලැබෙන රටක් ලෙස නැවත වර්ගීකරණය වීම රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට ආණ්ඩුව කළ කැපවීමට හොඳ සාක්ෂියක් බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාමර සූරිය වැඩබලන අටම ස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුවැවේ ජනතිලක ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඒ උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී රජය කෙරෙන වැඩපිළිවෙලට උන්වහන්සේෙහිදී ආශිර්වාදය පළ කළා. අභාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය අගෝස්තු මාසයේදී නේපාලයට බලපෑ හදිසි ගංවතුරින් පසු අද උතුරු නේපාලයට යළිත් ගංවතුරු තත්ත්වයක් හටගත්තා. ඒ හේතුවෙන් දිවා සහ ගොඩනැගිලි ඇතුළු දේපළ රසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවේදනය කළේ අද ඇති වූ හදිසි ගංවතුරු තත්ත්ව හේතුවෙන් කිසිදු ශ්‍රී ලංකිකෙකුට බලපෑමක් සිදු වූ බවට මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සියලුම ප්‍රජා සාමාජිකයන් සමග සමීපව සම්බන්ධ වී සිටින අතර එම ප්‍රදේශයේ ප්‍රවෘත්ති පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. අවදානම් ප්‍රදේශවලට ගමන් කිරීම පිළිබඳව තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට අනතුරු අගවා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අද හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු නේපාලයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ගෝකා දිස්ත්‍රික්කයේ බෝධි ගණ්ඩකි ගංකාව ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පහත් දිම්වල පදිංචිකරුවන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ. නායමක් හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවට සැකපල කෙරෙනවා. දිවා සහ පාලම් රසකට හානි සිදු ඇති අතර අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීම සඳහා සහන සේවා කණ්ඩායම් හා ආරක්ෂකාංශය යොදා ඇති බවයි බලධාරීන් පවසන්නේ. පසුගිය අගෝස්තු මාසයේදීද නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1455 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අතුරුදන් වූ සංඛ්‍යාව 5285ක්. නිවාස 7500කට ආසන සංඛ්‍යාවක් විනාශ වී හෝ හානි සිදු ඇති බවයි සඳහන් වන්නේ. අයිසා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ටාසයයි මෙම වැටලීම සිදු කළේ. ඒ වත්තල බබෝල ප්‍රදේශයේදී. එහිදී අයිස් බද්‍රව කිලෝ 9යි ග්‍රෑම් 229ක් සහ හෙරොයින් බද්‍රව කිලෝ 9යි ග්‍රෑම් 264ක් සමග සැකකරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්‍රව්‍ය බර බැඳීම සඳහා යුදා කඩ අතරාදියක් සහ ජග්ගම දුරකථනයක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ දිසා අපරාධ කොට්ටාසයයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. තරග විභාගයකින් හෝ කුසලතාව මත පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය වසර 20කට පසු ආරම්භ කළ බව පොලිස්පති ප්‍රියන්ත වේරසූරිය මහතා පවසනවා. පොලිස් සේවය තුළ බාණ්ඩව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස්පතිවරයා අවධාරණය කළේ.
10: අවුරුදු ගානක් තිස්සේ හිරලා තිබුණ 2019 දක්වා මුලින්ම අපි ගිය අවුරුද්දේ ඒ ජේසප්තේ උසස් සිප්තික දෙන්න පුළුවන් වුණා 7000කට ආසන්න ප්‍රමාණය. මේ අවුරුද්දේ පොලිස් දිනයට සාපේක්ෂව අපි තවත් දුන්න 3000කට ආසන්න ප්‍රමාණය. කුසලතාය මත උසස් සිප්තික ලබා ගන්න. ඒ පිටු වල ගමන් ආපහු අපිට පටන් ගන්නවා තරඟ විභාගය. ඉතින් මේවා පොලිසිය අවුරුදු 20කින් කරන්නේ. ඒව ඇවිල්ලා ඒව කරාට පස්සේ අපි බලනවා මේ සර්විස් එකේ අර දෙන්න ඕන අභියෝග බය ජය ගන්න පුළුවන් නිලධාරීන් කණ්ඩායම අපි ඉදිරියේදී හදාගන්නවා. ඒක තමයි ඔය ඔක්කොම මානව සම්පත් සංවර්ධනය ඔයගොල්ලෝ කාර්යසාධනය වැඩි කරන්න ඒ කටයුතු කරන්න. නිලධාරීන්ගේ යටිතල පහසුකම්. නමුත් අපි මේ පහසුකම් කාලීනව වර්ධනය වෙලා තියුන්නේ නැහැ. ඒ සංවර්ධනය අපි දැක්කා ගොඩාක් අඩුපාඩු තියුණා. මුළු තැන්ගේවත් වැසිකිලි කැසිකිලි සහ බැරක්ක සම්පූර්ණ යටිතල පහසුකම් සංවර්ධනය ලංකාවේ පොලිසිවල මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සහ ගොඩක් අවසන් කරලා තියෙනවා.
5: පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක් වෙනුවෙන් ඉදිකළ පොලිස් ස්ථානාධිපති නව නිල නිවාස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජාභාත සුනිල් වටකළ මහතාද එහිදී අදහස් දැක්වුවා.
11: දැන් අද පංගු බේරුවකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. අද සමාජයේ තියෙන මතය ඒක. අපේ රටේ පුරවැසියාට අවුරුදු 2කට පස්සේ එහෙම අත්විඳින්න පුළුවන්නේ කොහොමද? වෙන මොකක්වත් හේතුවක් නිසා නෙවෙයි. පොලිසිය නැමැති ආයතනයට දේශපාලන අධිකාරිය විසින් අත නෙපෙවීම. අපි ආයතනයේ ස්වාධීන කරා. පොලිසිය තමන්ගේ රාජකාරිය කරන්න පටන් ගත්තා. අපිට ලොකුම තර්ජනයක් ආවේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය වසංගතයට අදාළව ජනාධිපතිවරයා මූලිකත්වයෙන් රටම එකට ජාතික මෙහෙම කියලා අපි ජාතික ව්‍යාපාරයක් හැදුවා. පොලිසියට ඒකේ දැඩි කාර්යභාරයක් පැවරුවට පස්සේ එදා මේ ජාවාරමේ හිටපු අත්අඩංගුවට ගන්න බෑයි කියපු විදේශයේ හිටපු කට්ටිය අද යසාගේට අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තියෙනවා. නීති මදිනම් අපි නීති හදලා තිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අදාළ කළා විෂ මත්ද්‍රව්‍ය වලින් ඒ වගේම අපරාධ වලින් උපයන ධනය රජයට අත්පත් කර ගැනීම සඳහා අපරාධ වලින් උත්පාදිත ධනය පිළිබඳ පනත අපි හඳුන්වලා දීලා තිනවා. ඒ විතරක් නෙවෙයි. ඊටාම කෙටි කාලයක් ඇතුලේ සංවිධානාත්මක අපරාධ පනත පාර්ලිමේන්තුවට ගේනවා. ගැලලා සම්මත කරගන්නවා. අන්න ඒක ක්‍රියාත්මක කිරීමේ බලය පොලිසියට එනවා. මෙන්න මේ කරුණු කාරණා පදනම් කරගෙන තමයි අපි පොලිසිය ශක්තිමත් කළ යුතුයි කියන දැනට අද ඇවිල්ලා
5: තියෙන්නේ. පසුගිය 30 වෙනිදා වන විට දරුවන් අපයෝජන සිද්ධයෙන් 9613ක් වාර්තා වී ඇති බව ජාතික ලබා ආරක්ෂණ අධිකාරී පවසනවා. මෙම විශාල පැමිණි සංඛ්‍යාවට අමතරව වර්තා නොවන ප්‍රමාණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරී අධ්‍යක්ෂ ශානිකා මල්ගොඩ මහත්මිය පෙන්වා දුන්නේ.
12: ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙන විට ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි අපේ ආදරණීය පුතාලා සම්බන්ධයෙන්ුත් ළමා අපයෝජන පිළිබඳ වාර්තා වීම 9613ක් වාර්තා වෙලා තියෙනවා. මේසා විශාල වූ පැමිණිලි සංඛ්‍යාවට අමතරව ඔබ මම දන්න කාරණාවක් තමයි වාර්තා නොවුණු ප්‍රමාණය කොතෙක්ද, අපිට මැදිහත් වෙන්නට බැරි වුණ ප්‍රමාණය කොතෙක්ද, අපිට ලංකාව ඇතුලේ දියණිවරුන් නවයෝන් වියේ දීම ගැප් ගන්න අවස්ථා වාර්තා වෙනවා. ඒ වගේම ළමා විවාහයන් පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම ලිංගික අතවරවලට ලක්වීම, සියව දින අසා ගැනීමට තැත්කිරීම, සයිබර් අවකාශය තුල අනාරක්ෂිත වීම සහ බාරයේ ආරක්ෂාව නොලැබීම් සහ ක්‍රූරත්වයට පත්කිරීම කියන විවිධාකාරයේ අපයෝජනයට පත්වෙන රටක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ගැහණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සමරන අද දවසේ රටේ සියලුම පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ ආදරණීය දියණිවරුන් අනාගතය සඳහා වර්තමානයේ ඔවුන්ට ඇහුම්කන් දීමත්, ඔවුන් වෙනුවෙන් වැඩ කටයුතු කිරීමත්, ඔවුන් සහභාගී කරවා ගැනීමත් තුලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට.
5: ශානිකා බලල්ගොඩ මහත්මිය මෙවදහස් පළ කළේ අදට යෙදී ඇති ගැහැණු ළමුන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජාතික ලබාරක්ෂක අධිකාරී සභාපති හිටපු මහදිගට විනිසුරු ප්‍රීති ඉරුකා රණසිංහ පිළිවෙගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්තුණා. ඒ ළමා විවාහ තුරන් කරමු ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයෝජනය කරමු යන තේමාවෙන් නීතියට ඉහලින් කිසිවක් වෙනස් කිරීමට කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ඉරඟ ගුණසේකර මහතා පවසනවා. නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කරමින් සමාජයේ පරිවර්තනය කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
13: දේශපාලන අපරාධකාරු අර මං කියන අර නරක හීන පේන සෙට් එක ඊට පස්සේ අර බන්ධනාගාර බස් එක යන සෙට් එක ජය වේවා කියලා කියන සෙට් එක ඒ සෙට් එක කල්පනා කරන අම්මට කිරි මෙන්න යකෝ වැඩක් හම්බුණා කියලා දැන් මොකදලා හරි අර පරණ බෙරේම ගහන්න පටන් අරන් දිනු කි කෑගහයි එක එක තැන්වල ඔයිස් කඩ දෙන්න පටන් අරන් තිනෝ වැරදි මතවාද හදමින් රටේ නීතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕන අපිට විශේෂ කාර දෙන්න බෑ එහෙම රටක් නෙමෙයි අපි හදලා තියෙන්නේ ජනවරම තියෙන එක. ඒකට මැදිහත් වෙන්න පුළුවන්කම තිරිතියකට සම්මත වෙන්නේ. අපි මේ වැඩ කරමින් යනවා. අපේ රට ගොඩ නැගිමින් එනවා. පියවරෙන් පියවර කොලොන්නාව ගොඩ නැගිමින් එනවා. ඔබේ ආදරණීය දුවට පුතාට වෙන ලෝකයක් ගොඩ නැගිමින් එනවා. ඒ ලෝකය විනාශ කරන්න දේශපාලන අපරාධකරුව මැදිහත් වෙන්නේ. අන්න ඒකට ඔබ අවදි වෙන්න ඕනේ.
5: නියුච අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළොන්නාව නගරයේ පැවති රට හදනේ ජනපලයේ ජාතික ජනපල වේගයේ කොට්ටාස සභා ජන හමුවක් අමතමින්. හෝතී කැරලිකරුවන් සෞදි අරාබියේ රියාද් ගොන්තුපුරට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු විය ගොස් තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සෞදි හමුදා ප්‍රමුඛ ආරක්ෂක ආයතන සඳහන් කළේ මෙම යුද අපරාධයට ප්‍රතිචාර දැක්වීමට කිසිවිටක පසුබට නොවන බවයි. ප්‍රහාර හේතුවෙන් ගොන්තුපුලේ ගොන් බෙහුම් අත්තිටුවීමටත් ගොන් ගමන් රැසක් අවලංගු කිරීමටත් බලධාරීන් පියවර ගත්තා. ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් හා සෞදි අරාබි අතර ගැටුම් උත්සන්න වීමත් සමග යෙමනයේ ප්‍රහාරද තීව්‍ර වී තිබෙනවා. හූති පාලනය යටතේ පවතින ප්‍රදේශ ඉලක්කර ගනිමින් සෞදි ප්‍රමුඛ හමුදා ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන 20-20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. ඒ පාකිස්තානයේ රාවල්පින්ඩියේදී තරගයේ පසුරු 6:30ට ආරම්භ වුණා. කාසී වාසිදිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පදු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්තුට පහර දෙනවා. දෙරට අතර පැවති පළමු තරගය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
4: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල
5: ශක්තිමත් කුල්ල පහක් ඔස්සේ වට ගොඩගෙන හැටි ජනපති දිකවැරටියේදී පහදයි. වංචා දූෂණ සිදු කොට රට පැඩායට ජාත්‍යන්තර නීතියෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග. ගෙවුණු අවුරුදු දෙකේදී විෂබද්‍රව ජාවාරම් කරුවන් 564,000 අත්අඩංගුවට පොලිස් ඇමති ආනන්ද හෙළි කරයි. ශ්‍රී ලංකා ආර්ථිකය අලිගොඩනැගීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට ඇගේවා. නේපාලයට යලිත් හදිසිකක් වතුරක් ශ්‍රී ලංකියන්ට අනතුරක් නැහැ. හෝති ප්‍රහාරයෙන් රියාද් ගොන්තුටි 12ක් බරුට 300කට තුවාල. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රාත්‍රි 7යි වෙලාව.
1: පාට පොතක් පිළකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා, දැක්කම දෙවන් දෙනවා ලස්සනයි.
1: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රිය 7යි විනාඩි 9යි. ඉතින් මම හරියටම සතියකට පස්සේ ආදරණීය ජෝතිගේ ආදරේ උණුහම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉරිදා රාත්‍රිය 7 කියන්නේ ඔබ සතියක් පුරාවට බලන් හිටපු පැයක් නේද? පැයක් නෙවෙයි පැය දෙකක්. ඉතින් ඉරිදා රාත්‍රිය 7 වෙනකන් ආදරෙන් බලන් හිටපු ආදරණීය ජෝතිට ආදරය කරන ඔබ වෙනුවෙන් ඉතින් ආදරණීය ජෝති ආදරෙන් ගායනා කරපු ගීත ගොන්නක් තියෙනවා. රාත්‍රිය 9 වෙනකන් මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. 93.5 ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාවේ මේ වෙලාවේ මේ වැතර ටිකක් සීතලයි. කොහොම නැත් ආදරණීය ජෝතිගේ උණුහුම හිඳ ඉතින් සීතල ටිකක් දැනෙනව අඩුයි. හරි, ඉතින් 011-2-75-766 011-2-75-285 සුපුරුදු දුරකථන අංක දෙකම විරුත රාත්‍රී 9 වෙනකන් කතා කරන්න. අදත් ඉතින් ඔන්න පුළුවන් අපිට ආදරණීය ජෝතිගේ ලස්සන ගීතේ කොටසක් ගායනා කරන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේ තමයි ඉතින් 07-03-93-5-93-7 මතකයි නේද? WhatsApp අංකෙට ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් දාන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින්. අයිඩම අපිට පැය දෙකක් තියෙනවා මේ ආදරේ විඳින්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, enterprise මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ දහනේ ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රාත්‍රී 7යි විනාඩි 18 වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි අපි ඉන්නේ. ඉතින් ආදරෙන් යන්නද නිකමටම ෂැට් එක පැත්තට උන සුබ ජෝති රාත්‍රියක් වේවා. මේ මැසේජ් එක ගවන්නේ ගම්පහ මිරිස්වත්තෙන් ලක්ෂ්මන් ගලගම රත්නකාන්ති මදනායක මාතලේ කුමාරි එරමුදු කොල්ල ඒ වගේම පල්ලෙවලින් නයනි අලවෙන් සුභාෂිනී මොහන්දිරම් ශසික රූපවතී ඒ වගේම රෝහිණි රදවරුණින් ගාමිණි වීරසිංහ ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දීන්නේ. ඔන්න ගම්පා ලක්ෂ්මන් අයගේ මැසේජ් එක තමයි දවසේ මුලින්ම අපි කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් හයි හයි අයියේ මට ලස්සන සින්දුවක් දෙනවද? මේ මැසේජ් එක එවලා තියන්නේ නිරෝෂණ කුමාරයා. ඉඳව කිරිමෙටියාවෙන් තමයි මැසේජ් කරන නිරෝෂණ. ඔයාට තමයි අපි ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතය දෙන්නේ. හොඳේ සදාතන ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න. මැසේජ් කියවන්නේ උපුල් ජයශාන්ත. ඉඟුලක්ගොඩ සන්රයිස් එකෙන් තමයි මැසේජ් කියවලා තියෙනවා. උපුල් වාගේ මැසේජ් එක අපි කිව්වා ඉඟුලක්ගොඩෙන්. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීතය ආදරණීය ජෝතිගේ. කාලෙකින් අහපන දේ සින්දුවක් ඕනේ. සින්දුව දෙන්න අපිට. මේ මැසේජ් කියවන්නේ කෑගල්ලෙන් විමලා පීරිස්. නෙත්මින අචින්ත කාවින්ද අචින්ත නේද දෙවරක් තියෙනවා. දීපසිකා ඇතුළු පවුලේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියන කෑගල නිදහස් මහතේ දිරණ හෝටලේ නිර්මල්ලේ ඇතුළු සියලු දෙනාමත් වගේ පොල්ගහවිල සේපාලික ගුණසේකරත් ඉන්ද්‍රලතා පුංචිත් මේ වෙලාවේ ජෝතිරාත්‍රි අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු වෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට මැසේජ් එකවල තියෙන්නේ. ඉතින් කාලෙන් අහපනිදි කාලෙකින් අහපනිදි ගීත කීපයක් තියෙනවා අපි අහමු ආදරණීය ජෝති වෙනුවෙන් නේද. ආදරේ පුරවන් වැස්සම ආවා ඔයාව හොයන්නයි ප්‍රමුඛන ඉඳන් තාත්තට ඉක්මනින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අයියා අසනීපෙන් ඉන්නේ වුණත් යා ආසම ප්‍රෝග්‍රෑම් එක ජෝති රාත්‍රිය. අම්මා මැණිකේ බාලසූරිය එක මදුවන්ති අහන් ඉන්න සද්දෙටම. ඉතින් මේ මැසේජ් කියවන්නේ මදුවන්ති වන මදු. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එහෙම කියලා අපි අඳන්නේ වාද්දුව පැත්තට. වද්දුවේ කෝපියා වත්තෙන් තමයි මැසේජ් ගෙවන්නේ. අම්මයි තාත්තයි මලිලා දෙන්නයි අනෝම නැන්දයි ජනක මාමයි හැරිසන් සීයා ලක්ෂ්මී ආච්චි ඒ වගේම ලංකාවාසි ලෝකවාසි සියලුම ජෝති රසිකයන් ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට මේ මැසේජ් ගෙවන්නේ. පුතා නිපුන් නොන නිපුන් පුතාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. තාම මැසේජ් එක කියවන තියාලුවන්න තමයි මේ කියන්නේ 0703935937ට ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුම විඳින්න යන්නයි හදන්නේ මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකඬ රේඩියෝ ITN
1: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: අනුරාගතේ පුල් මිසරමනි
0: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
4: මෙයාලට ඕනේ මාත් මෙයාලත් එක්ක මේකේ ඇම්බරිලා මිරිකිලා ලෙවකාගෙන ඉන්නවා බලන්න. පිළිවෙලකට ජීවිතේ හදාගන්නවා බලාගෙන ඉන්න බෑ.
5: ඒක ඔයා තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්.
4: අපරාදේ මං ආවේ.
5: හරි හරි කමන්නේ. හෙට එන්නකො එහෙනම්. මං තියන්න. බයි.
0: සමරය.
6: අර වාද අර ස්කෝලයක් ලැබෙනවා කියලා කිව්වේ. සුවිසලන්ද නෝවේද කොහෙද නේද?
4: නෝවේ යුනිකකි.
6: ඒක ලැබෙයි කියලා ෂුවර් එකක් තියෙනවා.
4: හරියටම කියන්න බෑ. හැබැයි යාළමාව කන්සිඩර් කරනවා කියලා දන්නලා තිබ්බා.
6: ඒක නොලැබුණාට කමක් නෑ. ඔයා යන්න. ගිහලා ඔයාගේ හයර් ස්ටඩීස් කම්ප්ලීට් කරගන්න.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.

விழாவே ජීවිතය දුකීද සතුටද හැම වෙලාවකිදිම ඇහුණේ එයාගේ හඬ.

0: රාත්‍රී 7යි විනාඩි 33යි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉදින් ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්න හදන්නේ කුලියාපිටිය පැත්තට. අයිබෝවන්.
1: අයිබෝවන්.
0: කුලියාපිටියෙන් කවුද මේ?
1: කුලියාපිටියෙන් සඳවති.
0: සඳවති මහත්මිය, ඉතින් මේ වෙලාවේ කුලියාපිටියට වහිනවද කොහොමද?
1: මේ වෙලාවෙන් පායලා.
0: පායලා නේද? රේඩියෝ එකෙන් පොඩ්ඩක් ඔන්න ඈතට යන්න ඕන.
1: ඉතින්
0: කොහොමද? කොහොමද ඉතින් ජීවිතේ? අපි කවද
1: මං ආස ජෝතිගේ නිතර නෑතන ගීතවලනේ අර ප්‍රතියාවත එන්නේ මේ තෑගී තුද දෙන්නේ කියලා ගීතේද
0: ලබන සතියේ ගීතය අහමු. ඉතින් කවද ආදරෙන් එකතු කරගන්නේ? ආදරණීය
1: පොබල හැමෝම එකතු කරගන්නවා. කඳහන් සිල් දෙනාම ජෝතිරාජ ඔක්කොම එකතු
0: හරිදිනා දවසක මේ ආදරේ විදගෙන අපිට කතා කරන්න ඕන.
1: හොඳයි බොහොමයි.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: එසේම වේවා.
0: නිතර හැනදි සින්දුවක් ආදරණීය ජෝතිගේ ඉතින් අහනනම් ලක්කන ජෝති රාත්‍රිය තමයි නේද? හරිදී වන්න අපි චැට් එක පැත්තට තමයි ආයෙත් තව කියන්න හදන්නේ. ඒ වගේ මතක් කරන්න ඕන 01 1 2 775 866 විරුතය වන රාත්‍රි 9 වෙනකම් මේ වගේ 01 1 2 775 285 සුපුරුදු දුරකථන අංක දෙකම රාත්‍රි 9 වෙනකම් විරුතය කතා කරන්න පුළුවන්. ආදරණීය ජෝතිගේ ආදරණීය ගීතයක කොටසක් ගායනා කරන්නත් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ආදරණීය ජෝති ඉන්නයි නේද? හරි ඉතින් ඔන්න චැට් එක පැත්තට යන ගමන් මේ මැසේජ් එක එවලා තියෙන්නේ නුවර පැත්තෙන් මම හිතන්නේ. අමා දමයන්ති තාත්තා ජයලත් අයියා රංග නංගි දිල්කි සෙනල් පුතාවත් ආදරෙන් එකතු කරගන්න, තයස් පුතා ඒ වගේම මනුක පුතාව ආදරෙන් එකතු කරගන්න, තක්සි දුව නම් අද නැහැ කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන ඔන්න පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. සුභ ජෝති රාත්‍රියක් වේවා. අපේ චමල්ෂා දෝණි අදත් ඔන්න අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න. අම්මා ඇතුළු ලෝකවාසී සියලුම දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මැසේජ් එකේ වල තියෙන නදී මොන නදී වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝතිමත් රාත්‍රියක් වේවා. නරඹල පඬුවස් නුවර පාරේ කිරියම්ටියාව කිරිමිටියාව නේද? ඉඳවින් නිපුණ පුතා තමයි ඔන්න මැසේජ් එකේ වල තියෙන්නේ. මේ වෙලාවේ නිරෝෂණ පුතා ඒ වගේම බිරිඳ නිලෝෂා එකතුවර ලස්සන සින්දුවක් අහමු. අනුර විජේකුමාරගේ විජේකුමාරවත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපේ මැසේජ් එකේ තියෙන්නේ. ලස්සන ගීතර අපිවත් එකතු කරගන්න කියලා ඔන්න ගණේ මුලෙන් මර්සියක් ආ මැසේජ් එකක් කියලා තියෙනවා. ජයල පවුලේ සියලු දෙනාමත් ගෝනේ මිතුරු මිත්‍රියන්වත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට මර්සියක් ආ කියන්නේ. මර්සියක්ගේ යාළුව හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. අයිබෝන් අයියේ සුබ සන්ධ්‍යාවක් ඔයාට. අපිටත් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙනවද? එකක් දෙමි ගොඩක් තියෙනවද? හරි සින්දු අහන්න එකතු කරගන්නවා අම්මත් ප්‍රියන්ත තාත්තා වොෂින්ටන් නිසල සෙව්වන්දි චානු චමිත් දෙවුලි යෝතිකා අපි වයික් කාලෙන් කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. වයික් කාලේ යාළුවෝ අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ප්‍රීතිමත් ජෝති රාත්‍රියක් වේවා. ජෝතිපල මහත්මයාගේ ලස්සන සින්දුවකට පොල්ගාවිලෙන් අම්මා අනෝජා යෝගිම මල්ලි භාග්‍ය ගම්පා ධනුෂ්ක අයියත් පවුලේ හැමෝමත් මහව අක්කා පුබුදුනි නේද? අදළු පවුලේ සියලු දෙනාමත් මගේ හොඳම යාළුවා වේයන්ගුඩින් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හිරුණි ඔන්න හිරුණගේ පවුලේ හැමමත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි පොල් ගහ වෙල ගයන කියන්නේ. ඒ වගේම අද හිරුණගේ තාත්තගේ උපන්දිනේලු සුමිත් අංකල්ට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න ලක්කන ජෝති රාත්‍රියෙන් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මැසේජ් එකක් කියවපු දයාලු ඔන්න මේ කියන්නේ 0703 93 5 93 4 ඔන්න ඉතින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. අශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 5යි 50යි වෙලාව ඉදින් ඔන්න ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාවේ අපි යන්න හදන්නේ දෙල් ගොඩ වැතට.
3: අයිබෝවන්
2: කවුද මේ
3: අහුගම්මනි කිල කරත්ටි?
2: ඉතින් කොහොමද ඔන්න ජීවිතේ?
3: හොඳයි මාත්‍ය.
2: ඉතින් අද කාත් එක්කද ආදරණීය ජෝති වාදරෙන් අහගෙන ඉන්නේ?
3: අහගෙන ඉන්නවා පුතා දුලන්ත, කසුන්, නයෝමි, මිනුදි, සෝහිනි, ලුලි.
2: එලිවන ඒ අපි ආදරෙන් එකතු කරමු ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතයට.
3: ඔව් අපි එකතු කරගමු.
2: ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට එහෙම කියලා වියන් හදන්නේ චැට් එක පැත්තට. හිමාල් මල්ලියේ අපි හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා, දැනුත් වහිනවා, ඒත් අහනවා. පසුගිය සති දුනේම අපි සින්දු ඉල්ලුවා, ඔන්න මැසේජ් එව්වා, කිව්වේ නෑ නේද? කොහොමනත් අපි තරහ නෑ කියලා තියෙන. හරි, වදුව මහවිහාර පාරේ රූපසේන තිළන සුනන්දනී නේද? කරුණා එවැගේම රෝහණ ඇතුළු පිරිස තමයි ආදරෙන් මේ විදිහට මැසේජ් කියලා තියෙන්නේ. කොහොමනත් ඉතින් ඔන්න අදරන් මැසේජ් එක කොහොම හරි කිව්වා නේද? වැස්සේ වුණත් ආදරණීය ජෝති ආදරෙන් අහන් ඉන්නේ ඉතින් පරිස්සමෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. මම දන්නවා ඒ තරමට ඔබ ආදරණීය ජෝතිට ආදරෙයි කියලා. ලස්සන සින්දුකඩ එකතු කරගන්න අයියේ මාවත් කියලා ඔන්න මැසේජ් එක එවලා තියෙන්නේ කොලියා පිටියෙන් කුමාර. ඔන්න කුමාර, ඔයාව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතයට. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිත් ජෝති රාත්‍රිය අහනවා හැම ඉරිදම. මිලානි සහ භද්‍රා දුව, බිරිඳ යසෝ මැණිකේ ලක්ෂිත, ඒ වගේම මහේෂ්, යොවින් පුතාවත්, කුරුම්පෙල විමල නැන්දවත, ජයදිස මාමත් එකතු කරන්න, ඒ වගේම ජෝතිපල මාත්මයාගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට රඹුකන මුංකොටුවෙන් විමල සිරි මහත්මයා ඔන්න මැසේජ් එකක් දාලා තියෙන. ඔන්න අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට. ජෝතිට කවදත් ආදරය කරන අවිවත් ලස්සන සින්දුකඩ එකතු කරගන්න කහවත් ඉඳලා මේ මැසේජ් කියවන්නේ සුනිල් ධර්මදාස, නිහාල් බණ්ඩාර, සමන් ගාල්ලගේ. ඉතින් අපි යාළු තුන්දෙනා ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතෙර. එහෙම එකතු කරගන්න අතරේ මේ මැසේජ් එකේ තියෙනවා, මම හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා, අදත් පොඩ්ඩක් වහිනවා, විදුලිත් කොඩනවා, ඒත් අපි අහනවා. ජෝති රාත්‍රිය අපි ගොඩක් ආදරේ ලක්කනට බොහොම ස්තුතියි. අපි ගෙදර කට්ටිය එකතු කරගන්න බිරිඳ සමන්තිකා නේද, දුව අශනී, එවැගේම පුතා විකුම්, ඔයාවත් ලස්සන ගීතෙ එකතු කරගමු කියලා තමයි හෝකන්දරෙන් විපුල චන්ද්‍රදාස මැසේජ් එකක් කියලා දිනන. හෝකන්දර යාළුවා අපේ ආදරෙන් එකතු කරගන්නවා. පවුල හැමෝම තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 07.03.93.5.93.4 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන අපිට. දෙවෙනි පැය තමයි හමු වෙන්නේ. ඉතින් එවැගේම 011.2.7.5.7.6 සුපුරුදු දුරකථන අංක දෙකම විරුතයි. වෛදවනම් පරිස්සමෙන් ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්නෝනා. අපි දෙවෙනි පැයදී හමු වෙමු මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

Radio ITN. රාත්‍රිය 8යි වෙලාව. ආදරණීය ජෝතිගේ ආදරය වුණොමයි විඳින වෙලාව මේ දෙවෙනි පැය.

0: දැක්ක වෙලාවේ
1: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳනවාගේ ලස්සනයි
0: එයාගෙන ආදරේ හිතන වෙලාවේ
1: තයිමයි මහල්ලක් තන්නවන් නෑමට
0: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ

0: අදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්නේ අපි දන්න දැන් දෙවෙනි පැයයි. රාත්‍රී 8යි විනාඩි 5යි වෙලාව. අපි යන්න හදන්නේ හලාවත පැත්තට. අයිබෝවන්.
1: අයිබෝවන් මාතා.
0: රෙඩිකේ සද්දන ටිකක් වැඩි වගේ නේද? හරි, ඉතින් ආදරණීය නෑ සද්ද ටිකක් වැඩි, තව ටිකක් එහාට යමු ප්‍රීති ටික ටික. ඉතින් ඔන්න අපි කියමු රටටම ඇහෙන නම.
1: නැත්ති ජයලත් හලාවත.
0: ඉතින් කොහොමද ජීවිතේ මේ වෙලාවේ හලාවතට බහිනවද? හැම ඉරදම ඇහුවට ඉතින් ඔන්න කලාතුරකින් තමයි කතා කරන්න වෙන්නේ නේද? එහෙම තමයි නේද? අපි WhatsApp chat එකේ පැත්තට තමයි යන්න හදන්නේ. රමේෂ් රත්නායක ඔන්න අපිට මැසේජ් එකක් කියලා දෙනවා. මේලායේ සද්දෙම ජ්‍යොති රාත්‍රිය අහන ගමන් තමයි රමේෂ් ඉන්නේ. රමේෂ්ගේ හොඳම යාළුවා රන්දික පෙරේරාගේ අද උපන්දිනය කියලා ඔන්න අපිට කියලා තියෙනවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් wish එකක් කරන්න කියලා. ඉතින් ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔන්න රමේෂ්ගේ යාළුවා රන්දිකට අපි සුබ පතන ගමන් යන්න හදන්නේ. කොහෙද බලමු. සුබ සන්ධ්‍යාවක් කියලා අමරණීය ජ්‍යොති හඬ අතරේ විජය බාපුර බර්ටි උලංගමුව, ඒ වගේම දමයන්ති උලංගමුව, දිනක්ෂි සමග ඇහැලේකොඩ ලක්ෂ්මන් චන්දසිරි, සිරි ලක්ෂාන්, ඒ වගේම ඖෂධී සචින් හැම එක්කර ජ්‍යොති මහත්මයාගේ රසවත් ගීතයක් දෙන්න කියලා තමයි මේ මැසේජ් එක තියෙන්නේ. ඉතින් ඔන්න අපි යාළු ටික ආදරෙන් එකතු කරගන්නවා. ප්‍රීතිමත් ජ්‍යොති රාත්‍රියක් වේවා. අපිට ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් දෙන්න. සුදන්ත ඇතුළු පවුලේ උදවිය හිටපු යුද හමුදාවේ පොලිස් සමාජික PDC ද සිල්වා ඇතුළු මිතුරු කරලත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති ඊළඟ ලස්සන ගීතයට. හිමාල් මාමගේ සුසංයෝගයෙන් කෙරුණ ජ්‍යොති රාත්‍රිය අපිට ලැබුණු තවත් දයාදයක් නේද? ලස්සන සින්දුවක් දෙන්න රාත රෝහිත අම්මා කුසුමලතා අයියා මදුෂාන් මැසේජ් එක දාන්නේ කනිෂ්ක නේද? ඔන කනිෂ්ක ඔයාගේ මැසේජ් එක කියන්නේ පුංචි පුතේ. අපි ඔක්කොම ඒ වගේම ලංකාවේ ජ්‍යොති රාත්‍රිය අහන සුවහසක් දෙන එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ඉතින් ඔන්න අපේ රටේ අනාගත පරම්පරාව නේද? එහෙම තමයි. යාලත් ආදරණීය ජ්‍යොති රාදරී සදා අමරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් දෙන්න පිළියන්දලින් අනෝමා සේනානායක, ඒ වගේම සමන් සිරිපාල, ප්‍රභාත්, අසංක, බෙවන්, ගංගා, ලෙස්ලි, අශෝක, සාන්ත, ඒ වගේම අසංගිකා, සේනක, නිලූෂා, ප්‍රසිලා, කමලා, ලෙස්ලි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දීනවා. අපි ආරෝ ටික ආදරෙන් එකතු කරනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා හිමල් මල්ලි. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මාතර කුමාරතුංග මාවතේ කින්ස්ද සිල්වා, ශම්මි, නිරෝෂන්, නිරෝෂන්, නිරේෂා, සජානි, ඒ වගේම බදුල්ලේ ඥාන කුමාරි, අනිල් මෙන්ඩි, ශ්‍රදාවර්ණ ගාමිණී, වීරසිං අලව්වෙන් සුභාෂිනී වාදනය එකතු කරගන්න කියලා දෙනවා. ඒ වගේම නිව් චිප්ස් අධිපතිතුමන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට කින්සිද සිල්වා මහත්මයා කියලා තියෙන. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා මාතර යාරු ටික ආදරෙන් ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ජ්‍යොති රාත්‍රිය මල්ලයි අපේ තාත්තා සද්දන ජ්‍යොති රාත්‍රිය අහනවා. අබේ වික්‍රම තමයි තාත්තා. ලසන්ත මදුෂාන් අබේ වික්‍රම තමයි මේ මැසේජ් ගවන්න ඊයේගොල්ල මාතලෙන්. ඉතින් ඔන්න අපි පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොතිගේ ඊළඟ ලස්සන ගීතයට. 0703935934. ඉතින් ඔන්න දැන්න ක්‍රීඩේ විදිහට මැසේජ් එකක් එවන්න. තව වෙලාව තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
0: එයාව දැක්ක වෙලාවේ
3: ආදරේ හිතෙනවා දැක්කම දෙවන් දෙනවා
0: එයාගෙන් ආතරී හිතන වෙලාවේ ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ

0: රාත්‍රී 8:22 ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුම විඳින වෙලාව. එදිවන අපි යන්න හදන්නේ කොටියක් මුරපැත්තට. අයිබෝන්.
1: අයිබෝන් නිමල් මහත්තයා.
0: කොහොමද ජීවිතේ?
1: ජීවිතේ සුන්දරයි. ඉතින් අපි හැමදාම ජෝතිපාල මහත්තයාගේ සින්දු තමයි හැම සතියන්තේම අහගෙන ඉන්නේ. ඉතින් සතුටින් ඉන්නවා. ඔබතුමාගේ ආශිර්වාදයෙන් ඇද්දී සින්දු අහගෙන ඉන්නවා.
0: ඉතින් කොටියක් මුරට වහිනවද මේ දවස්වල?
1: වහිනවා. පෝ අපුණු ගදා වහින මේ ළඟදී මේ අපි ඉන්දල පැත්තේ එක්කෙනෙක්ගේ ඩ්‍රයිවර් මාස්ටර් නෝනා කෙනෙක් නැති වුණානේ අකුණක් වැඩිලා.
0: ඉතින් ගොඩියක මුර පැත්තේ නෙමෙයි කොහේ වුණත් පරිස්සම් වෙනවන කාලගුණෙත් නේද අපි ආවනත වෙන්න එපාද? ආදරණීය ජෝතිව අහන වෙලාවේ වුණත් නේද?
1: ඔව්. අපි ජෝතිවල මාතේ සින්දු අහනවා ගෙරෙව්වනේ. ඒක නෙතු බෑනේ.
0: කොහොම වුණත් පරිස්සමෙන්. ඉතින් ඔන්න කවදා ආදරණීය එකතු කරගන්නේ ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට?
1: ජෝතිවල මාතේ ලස්සන ගීතයට එකතු කරගන්නවා මගේ බිරිඳ උදර්ම විජේරත්න. ලොකු පුතා මහේෂ්, දුව සුජීවා, දුව කහද වෙන්නලා ඉන්න යාගේ දුව පොඩ්ඩක් ඉන්නවා, මනුදවි කුංචි දුව, ඒ වගේම මේ දමිත් නිසංග නිමිස් පුංචි එක්කෙනා, දැන් අපි වැවිල අපේ වැවිල ගම ස්කෝල මහත්තයත් කුසුමම්මත් වැවිල සියලුම දෙනාත් එකතු කරගම්මු. මං වැඩ කරන ඩිපෝ තලංගම ඩිපෝ සියලුම සේක පිරිසත්, අවිස්තාවල ඩිපෝ සියලුම සේක පිරිසත් එක්ක කරගෙන අපේ මේ ඉරිඳල පොලිසිය ඉන්නවා ප්‍රභා මිස් කියලා මිස් කෙනෙක්. ඒ මිස්සත් අපි එකතු කරමු මේ අවස්ථාවේ ආසනීපෙන් ඉන්නේ.
0: අපි නම් ඉකයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ආදරණීය
1: ජෝතිපාල. ඔව්. ඒ වගේම අපි ජෝතිපාල මහන්සිය වෙනුවෙන් අපි එහෙම ප්‍රාර්ථනා කරමු. අපිට ලස්සන සින්දුවක් දෙන්න.
0: ඉතින් අද දවසේ මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරනවා නේද?
1: පිළිමතලයි මංසලයි අපි ලොකුහාම් දුරුවත් එකතු කරගමු.
0: හරි. එහෙනම් ඉතින් ඔන්න පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕන ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: එසේම වේවා, එසේම වේවා.
0: ඔන්නෙන් යාළුවෝ නෑ දෑවෝ ඉතින් නේද වැඩ කරන දැන් ඔල අපේ ආදරණීය හිතවතුන් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිව අපි ජෝති හනින් ගෑවුණු ලස්සන ගීත අහන වෙලාව වේ. චැට් එක මෙතන තමයි යන්න හදන්නේ. සවන පිනවන මිහිරි හඬ ඔබේ දෙවියෝ තුන් තායා දෙකි. සිතට දුන්නේ වදන් ඔබකි. උපතින්ම ඔබගේ උරුමකි. රසික ලොවට ජෝති දුන්නේ සඳක් වාගේ එළියකි. ඔබව අමතක කළොත් රසිකයෝ ඒක නම් ලොකු වරදකි. මෙම කියන්නේ අලුභෝ මුල්ලෙන් ජගත් රෝහණ. ඒක නම් ජීවිතයටවත් වෙන්නේ නෑ නේද? හරි. ඉතින් ජෝතිරාත්‍රිය කරන ලක්හඬ මේ රාත්‍රියේ දිදුරන තරුවක් කියලා තමයි ඔන්න අපිට කියලා ඉවලා තියෙන. ඉතින් ආදරණීය ජෝති කියන්නේම ඉතින් පුංචි පුංචි තරුවලට ආලෝකය දෙන සඳක් නම් නේද? එහෙම කියලා හිතන්නේ නැද්ද? ගොඩක් වෙලාවට තරු පෑවට තරුවලට ආලෝකය කොහෙන්ද කියලා අපි ටිකක් වෙලා බලන්න ඕන නේද? හරි. කොහොමනම් ඉතින් ජෝති කියන්නේ තරුවකට එහා ගියපු ආලෝකයක්. මේ මුළු රැයම ඒකාලෝක වෙන්නේ ජෝති හින්දා. සතියන්ති අපි ජෝති සමග ගොහාගොඩ සන්ධ්‍යා නේද අතනායක ලස්සන ගීතයක් දෙන්න ආදරණීය ජෝතිගේ. එහෙම තමයි කියලා තියෙනවා. සතියන්තේ හැමෝම ඉරිදු රාත්‍රිය 7 වෙනකම් බලන් ඉන්නේ ආදරණීය ජෝතිගේ හඬින් ගෑන ඒ ලස්සන ගීත අහන්න. ආදරණීය හිමාල් මල්ලි ආදරණීය ජෝතිගේ හඬට වගේම ලක් හඬට අපි හරිම ආදරෙයි. මොන රාජකාරී තිබුණත් මේ වෙලාවේ අපි ලක් හඬ වෙනුවෙන්ම තමයි වෙලාවෙන් කරලා තියෙන්නේ. ඉතින් මට දෙන්න ආදරණීය ජෝති ලස්සන ගීතයක් එහෙම කියලා තියෙන්නේ. විදුලිපෙරෙන් මල්කාන්ති, පුතා සකිල, දුව චතු, හස්බන් නිහාල් හැම දාම ලක් හඬට ජෝතිට අපි ආදරෙයි. එහෙමයි කියලා දෙන්නේ. ඒ ආදරය අපිට දැනනවා මේ වදන් වල තියෙන අව්‍යාජ භාවයෙන් නේද? මාවත් එකතු කරගන්න සින්දු එකට නේද? ජෝතිගි කියන්නේ නම් මාර පිස්සුවක්. නදීෂා බණුමලි තමයි මේ මැසේජ් එක වෙලා තියෙන ඉතින් බණුමලි විය යුතුයි නේද? කොහොමනම් ඉතින් ඇත්තටම පිස්සුවක් තමයි. වෙලාවකට ඔබම කියනවා ආදරණීය ජෝති කියන්නේ පිස්සුවක්. තවත් වෙලාවකට කියනවා ආදරණීය ජෝති කියන්නේ ඇත්තටම ආගමක් වගේ කියලා. කොහොමනම් ආදරණීය ජෝති අපේ ජීවිතය වගේ නේද? අපේ ජීවිතයේ ඉතින් මොන වෙලාවේ කොහොම වුණත් ආදරණීය ජෝතිගේ ගීතයක් අහන්න නම් ඔබට පුළුවන්. ඒ තරමට ඔබේ ජීවිතයේ ඒ අවස්ථාවලට ගැළපෙන විදිහට ආදරණීය ජෝති ගීත ගායනා කරන්නට ඇති. සමහර විට ආදරණීය ජෝති හිතන්නට ඇති ජෝති නැති දවසක හරි අපි මේ විදිහට සතුටින් ඉන්න වෙලාවක, දුකින් ඉන්න වෙලාවක ජෝති ගීයක් අහලා හිත සනසා ගනාවි කියලා නේද? ඒ සනසීම හොයන වෙලාවක සනසීම ළඟා කරගන්න ආදරණීය ජෝති නම් කොයිතරම් නම් ගීත ගායනා කරන්නට ඇද්ද? හරි, එහෙම කියලා අපි යන්න හදන්නේ මොරොන්තුරින් අරුණ ශාන්තගේ මැසේජ් එක කියන්න. අරුණ ශාන්ත මේ වෙලාව ජෝතිරාත්‍රි අහන් ඉන්නවලු බිරිඳ බණ්ඩාර මැණිකේ. ඒ වගේම අම්මා පොඩි නෝනා දුවලා ශෂිනි දිල්නි පුතා ඒවා උදුවත් එක්ක මේලා ජෝතිරාත්‍රි යන හැමෝමත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට අරුණ ශාන්ත කියනුන්න. ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති විරුණී ළඟ ලස්සන ගීතෙර. තාම මැසේජ් එකක් කියවන තියාලුවන්ට මේ කියන 07.03.93.5.93.4 ක්‍රීඩේ විතර මැසේජ් එකක් කියවනුන ආදරණීය ජෝති විරුණී. හරිදම තව පැය භාගයේ විනාඩි 1.5ක් විතර තියෙනවා. හරි. ඉතින් ඒ වගේ තමයි අපි කතා කරමු 011 2 7 5 7 6 011 2 7 5 285 සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි ආදරණීය ජෝති විනුවෙන්. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: සයිමහලක් තනවන්නනෑමට
1: ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: රාත්‍රි 8 විනාඩි 40යි වෙලාව. ඉතින් ඔන්න දැනන් ටික ටික වෙලාව යනව නේද? අර මුලින් රාත්‍රි 7යි කියලා කියනකොට දැන් 8යි 40යි කියනකොට ඒ හැඟීම ටිකක් වෙනස්. ඒක තමයි කියන්නේ, කාලය කියන්නේ අපිට අල්ලගෙන නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ජීවිතේ එහෙම තමයි, තප්පරෙන් තප්පරේ, මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවිලා යනවා. අපි වයසට යනවා, අපිට කාලය අහිමි වෙනවා. ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න අපි දකින්න බලාපොරොත්තු දකින්න හීන යථාර්ථයක් කරගන්න අපි අනිවාර්යෙන්ම ආදරණීය ජ්‍යෝති වගේ නොබසු බට උස්සායකින් නේද? මොන අභියෝගේ ආවත්, කොයි තරම් බාධක ආවත් සැලෙන්නේ නැතුව ජීවිතේ ජය ගන්න නම් උත්සාහවන්තව කටයුතු කරන්න ඕන කියන පණිවිඩය මතක් කරන ගමන් යන්න හදන්නේ ජනහිතකම අපිරත් මහත්මයත් එක්ක කතා කරන්න. අයිබෝවන්.
1: අයිබෝවන් මහත්තයා,
0: කොහොමද ඉතින් ජීවිතේ?
1: ඔය ඉන්න වැඩිපුර වහලා ඇවිල්ලා ජ්‍යොති ගියානවා.
0: හැන්දෑවේ 7 ඉඳලා රාත්‍රී 9 වෙනකන් ආදරණීය ජ්‍යොතිගේ ආදරේ උණුහම විඳ ගන්න වෙලාවේ කවුද ඉන්නේ ළඟින්ම?
1: ඉන්නේ වඩුමුණේ ඉඳලා ජනිතකම අධිරත්න. දිරිඳ කමලා. සාලා දෙන්න මදුසංග අජිත. ජනිතකම මංකනායක.
0: හරි.
1: සමාන ජීවත්වී බණ්ඩායියා වීරසේකර මහත්තයා ඇතුළු තිරිස. වනාපිටියේ සාන්ද විජේසිංහ පොත්තුක්කුදුම අශෝකගේ කඩේ සියලු දෙනා කතානේ සුනිල් සංජිත් ජ්‍යෝතිපාල මහත්තයාගේ ලස්සන ගීතයක් දෙන්න අවස්ථාව දුන්නට සියලු දෙනාටම ස්තුතියි. ජ්‍යෝතිමත් සාක්තියක් වේවා.
0: මොකද කලබලේ මේ ආදරණීය ජ්‍යෝතිගේ ලස්සන ගීතේ කොටසක් කියන්න බැරිද?
1: කියන්න
0: වෙන දවසක කියමු නේද? හරි, ඉතින් එහෙනම් ඉතින් අපි ආයෙ දවසක මේ අතරේ බෙදාගමු. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
1: ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
0: අද කියන්න බැරි කොයි සින්දුවද කියලා හිතාගන්න බැරි හින්දා වෙන්නත් ඇති නේද? හරි, ඉතින් ඔන්න අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්න. හිමාල් මල්ලී කොහොමද? සදාදරණීය ජ්‍යොතිගේ හඬ අහගෙන ඉන්නේ. ගිනිගත් එනේ පුෂ්පා කුමාරි තමයි මැසේජ් එක එවන්නේ. දුව රිද්මි මහත්තයා සමන් පුතා සඳුන් අද පුතා ගෙදර නෑ මල්ලී, එයා යාපනයේ විශ්වවිද්‍යාලයට ගියා. ගීසතියේ පටන් ගත්තේ ලක්කන කාර්යම් මල්ලී එකතු කරන, ඔයාවත් එකතු කරන ලස්සන ගීතයක් අහමු. ජ්‍යෝති මත හඬ රැවුදෙන ජ්‍යෝති රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට කියලා තියෙන. ඉතින් ජ්‍යෝති රාත්‍රියක් වේවා ආදරෙන් ඉතින් දරනවා ඒ අව්‍යාජකම නේද? ජ්‍යෝතිමත් ඉරිදා රාත්‍රියට සුබපැතුම්. තාරකා දෙනෙත් පියාගන්නා රාත්‍රියේ නිහඬ වූ හිස් අහස යට මිහිරි සරින් හදවත් මත සෙනෙහසේ මල් වස්සන ඒ අමරණීය හඬ එචාර් ජ්‍යෝතිපාලයන්ගේ අමරණීය සුගන්ධය සීතල සුළඟට මුසු කරමින් සෑම ඉරිදා හැන්දෑවකම සවනට අමාරස බෙදෙන ලක්හඬ ජ්‍යෝති රාත්‍රිය දුක විරහව ප්‍රේමය හා සෙනෙහස තනුවකට අමුණා අතීතයේ සුඳුරු මතක වෙත අපව කැඳවාගෙන යන මේ සුඳුරු සවස්යාමි නිරතුරුවම රසික හදවත් සුවපත් කරමින් තවත් චිරාත් කාලයක් ගුවන් විදුලි තරංග අතරේ ලක් හඬින් බැබලේවා ජ්‍යෝති රාත්‍රිය. ලක්කන කාර්යමලේ සියලු දෙනාට මාගේ හදවිරි උණුසුම් ආදරය. පොළපිදිකම අමුණුකොලේ නිලන්ති කරුණාරත්න තමයි මෙහෙම කිය දෙනවත් එකදර අයියායි අක්කාවයි ආදරෙන් එකතු කරගන්න කියලා. ඒක ටිකක් දිග වුණාට හදවතට දැනෙන වචන වලින් කියලා එවලා තියෙන්නේ. ඒක තමයි අව්‍යාජකම. ආදරණීය ජ්‍යෝතිර වගේම අපිට තියෙන ආදරය අපිට දැනනවා. ඉතින් තම මෙසේජ් එකක් කියවෙන තියාලුවන්ට මේ කියන්න 07.3.95.34 ක්‍රියේටිව් විදිහට මෙසේජ් එකක් එවන්න ඕන හදවතට දැනෙන්න. ඒ තමයි ආදරණීය ජ්‍යෝතිර දින ආදරය වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යෝතිගේ. ඉතින් සමහර පළාත්වලට අද වහිනව නේද? ඒ හින්දා තමයි මේ සින්දු තෝරගත්තේ මේ ආදරණීය ජ්‍යෝති.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රි 8යි විනාඩි 54යි ආදරණීය ජෝතිගෙ උණුහුම ඉන්න අවසන් මිනිත්තු කිහිපය නේද? චුට්ටක් චුට්ටක් හිතර දුක චුට්ටක් දැනන හරි. අපි ඉක්මනට මැන මැන තෙල් දෙන්නේ වැතර අයිබෝවන්. ඉතින් අපි අවසන් මිනිත්තු කිහිපය ඉන්න මහත්මයා කොහොමද ජීවිතේ? ජෝතිත්ක හැමදාම ඉන්න වෙලාව ආදරණීය ජෝතිග අවසන් ගීතේ අද දවසේ අවසන් ගීතේ කවද ආදරණීය එකතු කරගන්නේ? වැසිබර කාල ගුණය හින්දද මන්දා එහෙම තමයි නේද? පුංචි පුංචි බාධා කිරීම අපිට සිද්ධ වෙනවා. ඒ වගේම අපිට මුලින් කතා කරා අනුරාධපුරයෙන් රීටක්. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. දැන් එතුමියගේ දුරකථනය අපිට සම්බන්ධ කරගන්න හම්බුනේ නැහැ. කතා කරන්න හම්බුනේ නැහැ අපිට. කොහොමද අපි අද දවසේ කතා කරමු මේ සෙනෙහස මේ විදිහට ආදරේ බෙදාගමු. ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් අපි ඉක්මනට chat එක පැත්තට තමයි යන්න හදන්නේ. ආදරණීය ජෝති වෙනුවෙන් මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. කීප දෙනෙක් ගැන නම් කියන්නම ඕනා. ඉතින් ජෝති මාර මහත්මයාගේ ලස්සන සින්දුවකට අම්මා තිලකලතා හස්බන්ඩ් රොෂාන් චූටි පුතා ආදිත් එකතු කරගන්න කියලා තමයි අපිට පුන්සලා හිමුදානේ මැසේජ් එකක් දාලා තියෙනවා. පුන්සලා වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. නියගේ නිම වී මද වැසි ඇද වැටිලා වියලුණු තන විශ්ස තකොළ පාටට හැරිලා පිච්චමල් සුවඳ සුළඟට මුසු වෙලා වස්සානයට පරිස්සරයම සැරසිලා කාලය දිනෙන් දින ගත වී ඇත කිවිලා ආදර සුපෙන් බර සුමිහිරි ගී කයලා කාගෙත් සිත් සතන් ඇත ඇද බැඳ දමලා කවදා නොමියන ඒ ජෝති නම් නම් කෝබුලා කවදාද නොමියන ඒ ජෝති නම් කෝබුලා. ඒක ඇත්තදින් අන්න මේ මැසේජ් එක එවල තියෙන්නේ මයන්තියක් අවුන පොළොන්නරුවෙන්. අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ අවසන් අද දවසේ අවසන් ගීතේට. ආයෙයි අපිවත් ජෝති රාත්‍රියේ එකතු කරගන්න අපිට සින්දුවක් අහන්න ඕන. කිතුළුගලින් දිලානේ තමයි මැසේජ් කියලා තියෙන මහත්තයා චමිල. ඒ වගේම ලොකු දුව තිලේෂි, ෂෝටි දුව අමීෂා, ඔයාවයි මේ වෙලාව ජෝති රාත්‍රිය යන හැමෝම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. අපි කිතුළුගල යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපිට මැසේජ් එකක් කෙව්වා. හයි මල්ලි, හිමා මල්ලි, කොහොමද ජීවිතේ? ඉතින් ඔන්න අපිත් සතුටින් ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ. ජෝර්දානෙන් කාන්තියක් තමයි මැසේජ් කියවන්නේ. යාරුටික ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න කාන්තියක් අපිට කියන්නේ. ඒ වගේම තමයි අපිට යුකේ වලින් ප්‍රියාක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගන්න තාත්තා ඒඩී දයරත්න, ඒ වගේම අනුර ඒඩී එදි අනුර සාන්ත අයියා, ඒ වගේම නිශාන්ත අයියත් අද දින එකතු කරගන්න කියලා දෙන පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියන්නේ. අල්ල කරඳගොල්ලෙන් තිරිනට යහන්, ඒ වගේම චේති ගංගා ඇතුළු සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනුනේ. අපි ආදරෙන් එකතු කරගන්නවා ප්‍රියාක්ක වගේ යාළුවොත් පවුලේ හැමෝමත්. ඉතින් ඔන්න දවසේ අවසන් මැසේජ් එක තමයි මේ විදිහට කියන්න හදන්නේ. සුබ රාත්‍රියක් වේවා. හලාවත කටුපත තෙරස් තමයි මැසේජ් එකේ වල තියෙන්නේ. දුව සුජිතා, ඒ වගේ පුතා සුසන්ත, ඉරිදා වෙනකම් බලාගෙන ජ්‍යොති රාත්‍රිය අහන්න. ජ්‍යොතිමත් සුබ රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි අද දවසට සමුගෙන යන්න හදන්නේ හරියටම තව දින 7කින් ඉරිදා රාත්‍රියේ 7ට හම් වෙන බලාපොරොත්තු වෙන් පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕන මේ ජීවමාන ආදරයේ ආදරණීය ජ්‍යොතිගේ. ඉන්නනම් මම හිමාල්.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Ratri 9 විනාඩි 2යි

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සවුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සුබරාත්‍රියක් වෙලාව රාත්‍රී 10යි. ඔබ ජීවිතයේ සෙහිනේ වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එද ජාතික ලොතරේ මණ්ඩලයේ සූදානම් වෙලා ඉඳවා ඔබව කෝටිපති හීනය දක්වා එකගෙන යන. ඉතින් ඔබ ඊයේ දිනේදී මිලදී ගත්ත ලොතරේ පට්ටික අතට අරගෙන බලන්න. මේ තමයි වාසනාව වරගා බලන වෙලාව.
0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
2: අයිබෝවන්, ඔබේත් රටේත් වාසනාවේ ප්‍රමුඛයා. අදත් ඔබ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. ලොතරැයි පවුලට එකතුණු අලුත්ම සමාජිකයා වන ආයිබෝ ලොතරැයියේ මංගල දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස හෙට දිනේදී ක්‍රියාත්මක වෙනවා. තෝරා ගන්නා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සමඟ අංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කර ගැනීමටත් විශේෂ දිනුම් මැදින් රුපියල් මිලියනේ තෑගි රුපියල් ලක්ෂයේ තෑගි වගේම රන්කස්සි රැසක් දිනා ගන්න හෙට දිනුම් මැදින ආයිබෝ ලොතරැයි වැඩි වැඩි අදම මිලදී ගන්න. එසේනම් දිනපතා දිනුම් මදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවේ ආයුබෝ වේවා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්ප කුමාර මහතා, දැන් හඳුනාගම දවසේ විද්වත් අධ්‍යක්ෂණ මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රන්දික පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් සී තිලකරත්න, විගණන අධිකාරි KS සඳමාල යන මහත්ම මහත්මීන්. එසේනම් අදත් මුළු රටටම වාසනාවේ සතුට උදා වේවා. NLB ජය වාසනාවන්ත 605 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. එසේනම් දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර සහ ජයංක 4යි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට් ජයංක 4 බවට පත් වෙන්නේ 4, 9, 6 සහ 5. රටේ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍යයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 381 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 9,634 දෙනෙක් අපි බිහි කළා. අද රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනා ගත්තා වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා PHP රාජකරුණා අනුරාධපුර. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 32 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව NLB ජය තුළින් රටපුරා ජයග්‍රහකින් 63,550 එක් දිනක අතර රුපියල් 56,120 මුදලක් අපි බෙදා දුන්නා. නියත ධනයෝග හඳහන වාසනාවන්ත 1646 වන දිනුම් වාරයයි අද. හඳහන ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය තුලා රුපියල් 36,00,000 වගේ අද හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් සුපුරුදු පරිදි තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 58. හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 56. හඳහනින් තුන්වනුවට ඔබට වාසනාව ගෙනාවේ අංක 31.
3: මූන්ත්‍රාග විචලකම් 33.
2: NLB හඳහන සිව්වන සහ අවසන් ජයග්‍රහී අංකය අංක 24. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් NLB අපි බිහි කළා.
4: Winning zodiac sign is Libra. Winning numbers are 58, 56, 31 and 24.
2: අද නෙබේ හඳහනින් රටපුර ජයග්‍රහකින් 110,026 දෙනෙක් අතර රුපියල් 67,13,500 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,03,776 සතසුවක්. සදිනම ජයනීත ගොවිසත ජයග්‍රහී 4,579 වන දිනුම් වාරයයි දැන්.
5: வாரத்தில் 7 நாட்களும் வெற்றி நிச்சயம் கோபிசத்து 4579 சிட்டிருப்பு இப்போது
2: அப்படி தன்யம் வேணும் தினமெதிம வெத்த ගොවිසිත වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි මේ තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය D. රුපියල් 8,80,00,000 ඉක්මවාගේ ගොවිසිත අති දරන්ත සුප්‍රිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය සුපුරුදු පරිදි ඔබට ජයග්‍රහ අංක 4ක් දැන් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 35. ගොවිසිත දෙවන ජයග්‍රහී අංකය අංක 1. ගොවිසිත වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 11. ඔබට රටට සිත සලසන ගොවිසිත ලොතරැයියේ සිල්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 24. ක්‍රෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් දෙදෙනෙක් වගේම රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 86 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි.
5: Winning English letters D, winning numbers 35, 1, 11 and 24.
2: අදරුපියල් 250,000 ත්‍යාග තුනක් ඔබ දිනාගත්තා. ජයග්‍රහි ලොතරැයිපත් ඔබට අලෙවි කළා. ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල, දිලීප් කුමාර අරුක්ගොඩ, චමිල නන්දන දෙහිවල. ඒ අනුව අද ගොවිසිතින් රටපුර ජයග්‍රහකෙන් 101,188 දෙනෙක් අතර රුපියල් 67,90,160 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසිත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,82,92,596.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
1: 200ක්ම ඔබ යකි.
6: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම ඇති.
6: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් ඇති. අංක තුනට
6: 50,000.
1: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
6: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් 453 වන දිනුම් වාරයයි මේ. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතයයි අපි මේ තෝරා ගන්නේ. අද වාසනාවන්ත සුබ ලග්න සංකේතය මීන. සුබ දවසක් 453 වන දිනුම් වාරය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට සුබ අංක තුනක් තෝරා දෙනවා. පළමු සුබ අංකය අංක 50. දෙවන සුබ අංකය අංක 61. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 48. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 365 දෙනෙක් එනබී අපේ රටට හඳුන්වා දුන්නා. බලමු අද වාසනාව ගැන.
5: Winning zodiac sign is Pisces, winning numbers are 50, 61 and 48.
2: අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්න ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වුණා. ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කළා SG චන්ද්‍රසිරි මහනුවර, H අජිත් ප්‍රශාන්ත බටපල. ඒ විතරක් නෙමේ රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රටපුර ජයග්‍රහකින් 85,865 දෙනෙක් අතර රුපියල් 72,51,980 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න ජානක සමගින් නිරූපිතා සෝදානමින්
5: මිලඟට මෙගා පවර්.
8: මේක අත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයිය සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට
0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් භූවේ ආයුබෝ වේවා.
9: ඉතිහාසය වෙනස් කරමින් රුපියල් කෝටි 47ක් රුපියල් කෝටි 23ක් දැවන්තම සුපිරි ත්‍යාග විදියට ලබා දුන් ලංකාවේ එකම ලොතරැයිය මෙගා පව ලොතරැයියයි. සුදරම් වෙන්නාද ඔබ ලංකා ඉතිහාසයේ මීළඟ දැවන්තම මෙගා සුපිරි ත්‍යාගය හිමි කරගන්නට. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි තයාගට නවිනතම තොයොටා රේස් මෝටරතයක් ඔබට ලබා දෙන්නට මෙගා පව 2600 උපස්සන දිනුම් වාරයයි මේ. වාසනාව ගෙනේනාද දිනුම් වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ.
2: ආංගිල එළුතේ පුළුල් තරිවි செய்யப்படுகிறது.
9: මෙන්න අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U.
2: என்று தெரிவு செய்யப்பட்ட ஆங்கில எழுத்து U.
9: දැන් සූදානම් අද දවසේ සුපිරි අංකය තෝරගන්නටයි. මෙන්න අද සුපිරි අංකය අංක 8. ඔබේ හින සැබෑවන දවස අද දවස වේවා. දැන් අපි තෝරගන්නේ මෙගා පවාද දිනුම් පාරේ ඔබට වාසනාව ගෙනෙන වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අංක 1, අංක 72 දෙවන ජය අංකය යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 11, වාසනාවට පාර කියන තීරණාත්මක අවසන් ජය අංකය අංක 53. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේකා බද්ධාර මුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 76 දෙනෙක් NLB අපි රටට මෙහි කර තිබෙනවා. අද දවසේ ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට සූදානම් වෙන්නේ නිල ප්‍රතිපලය සුරි. බොහොම ස්තුතියි.
2: Today's selected English letter is U. Super number is 8 and the winning numbers are 1, 72, 11 and 53.
9: අද දිනම් බාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් 4 දිනක් බිහි වෙලා තිබෙනව රට. මෙන්න මෙයාල විනෝජිතින් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. දිලිප් කුමාර් අරුක්ගොඩ, දිමුත් ප්‍රනාන්දු පානදුර, ආර් මදිවදිනි මණිපායි, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දිනම් බාරේදී සමස්ත ජයග්‍රහකින් 1,1426 දෙනෙක් අතරේ රුපියල් 65,22,000 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. හෙට මෙගා පවතුලින් ඔබ දිනා ගන්න දෙවන්තම මෙගා සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 30,92,41,982 මුදලක් ඒකම පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ටොයටා නවීනතම රේස් මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2367 වන දිනුම් වාරයේ නොවේ හින සැබෑ කරන්නයි මේ සූදානම. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයි

0: එක සුපිරි ත්‍යාගය ඔබේම වේවා. දැන් අපි තෝරගන්නවා ධන නිධානයේ අද දිනුම් භාරේ ජය අංක මේ විදිහට. මෙන්න පළමු ජය අංකය අපට ලැබුණා ඒ අංක 81. දෙවන ජය අංකය අංක 72. තුන්වන ජය අංකය අංක 8. තීරණාත්මක අවසන් ජය අංකය යන්ත්‍රය අපට ලබා දෙවි. අපි බලමු මෙන්න ඒ අංකය අංක 26. රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධතාවය මුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 47 දෙනෙක් මේ වෙනකොටත් බිහි වෙලා අවසන්. බලමු අද දවසේදී නිධානයේ වාසනාව ඔබට හිමි වුණේ කොහොමද කියලා.
1: Today's selected English letter is P and the winning numbers are 81, 72, 8 and 26.
0: අද දිනුම් පාර රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග 4ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිත තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. BAS ප්‍රියදර්ශනී ගල්පාත, V බාලසුබ්‍රමණියම් නෙල්ලියඩි, හර්ෂ තරංග කැකිරාව, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩිය. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රාහකින් 74,090 දෙනෙක් අතරේ රුපියල් 48,47,800 මුදලක් මේ දැන් ඔබට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. ඔබ දිනන ධන නිධානයේ හෙට දවන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 9,564,594.40 දවන්ත මුදලක්. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත 6,337 වාසනාවන්ත දිනුම් වාරයේ ආරම්භයයි මේ. දැන් අපේ සුදානම මහජන සම්පත ඔබේ දිනුම් මැදීමට යන්නට. ඊයේ දිනේ අපි සුපිරි කෝටිපතියෙක් බිහි කළා මහජන සම්පතින්. අද දිනන්නේ ඔබ වෙන්නට පුළුවන්. බලමු අද දවසේ ඔබේ වාසනාව කොහොම වෙයිද කියලා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ C, ජයංක 8261 52. රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පතින් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 17 දෙනෙක් සමගින් 25,00,000 310 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න අපි මහජන සම්පතින් රටට බිහි කළ අවසන් අද දවසේදී ඔබ දිනා ගන්නා ඔබේ වාසනාව ගැන කියන්නට සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය ඇසුරින්.
1: Today's selected English letter is C and the winning numbers are 826152.
0: අද දිනුම් බාර රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පතා අලෙවි කරන්නේ බෝලවලාන අලෙවි නියෝජිත PA මාලනී පෙරේරායි. වගේම රුපියල් ලක්ෂ බැගින් ත්‍යාග 17කුත් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. චමින්ද පෙරේරා බණ්ඩාරගම, ප්‍රදීප් කුමාර මතුගම, වරුණ ප්‍රසාද් අකුරැස්ස, WG වික්‍රමසිංහ මේගමන, HVDI උනම්බුව මාවනල්ල, ගාමිණී අබේරත්න පූජා පිටිය, මංජුලා ලක්මාලි පුත්තලම, WA සෙනවිරත්න සාලියවැව, චන්ද්‍රා විතානගේ දර්ගා නගරය, රෝහණ පීදිගම මාතලේ, සුනිල් රුද්‍රගු හැඳල, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, P එලඩින් පෙරේරා දිගන වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කර තිබෙනවා. YG රත්නසිරි රුවන්වැල්ල, සුසන්ත තල්වත්තගේ රත්නපුර කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම අද දිනුම් භාරයේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකී 2,20,639 දෙනෙක් අතරේ රුපියල් 1,82,29,360 දැවන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. හෙට මහජන සම්පතින් ඔබ දිනා ගන්න රුපියල් 2,03,21,088 දැවන්ත ත්‍යාග මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහයේ නිල ප්‍රතිඵලයේ බටපත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයේදී තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 912 වාසනාවන්ත දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ C, ජය අංක 6152. අද දිනුම් භාරයේ රුපියල් 250,000 ත්‍යාග 2ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. MV සෝමසිරි නාගොඩ, චමින්ද කුමාර මග්ගුණ. ඒත් එක්කම රුපියල් 50,000 ත්‍යාග 40කටත් ඔබ අද හිමිකම් කියා තිබෙනවා. අද දිනුම් භාරයේදී අපිට හැකියාව ලැබුණා ඔබ අතරේ බෙදා දෙන්නට රුපියල් 99,22,960 ත්‍යාග මුදලක්. අද NLB ජාතික ජයග්‍රහණදී රට පුරාම සමස්ත ජයග්‍රහකීන් 7,78,809 දෙනෙක් අතරේ රුපියල් 6,58,77,880 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබේ නිමසින් සමුගන්නේ. හෙට ආයුබෝ ලොතරැයියේ මංගල දිනුම් භාරයෙන් ඔබට වැඩි වැඩියෙන් වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරමින් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: ආයු බෝ ටිකට් පතක් මෙලිදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වර්ගයෙන් යුතුව කරුණු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. ඒකට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. ඒකට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල්ය

0: සැල පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න. ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා. මේ ප්‍රධාන කාරණා හතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
1: ඉදුම් භෝවේ, ආයු භෝවේවා. ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් භෝවේ, ආයුබෝ වේවා.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

ඔබාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

විලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

පිරිත මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්. මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහනැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.7 හතෙන් ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැක

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ